0: කල්ලි අන්න මෙලවත් පරලවත් දුක නැත. එහෙනම් පින්වතුනි, ඔබගෙන් ඇහුවොත් කවුරු හරි ප්‍රශ්නයක් අවසාන වශයෙන්, ඔබ මරණින් පසු උපදිනවද නැද්ද කියලා ඔබ උත්තරයක් දුන්නොත්, ඔව් මරණින් පස්සේ උපදිනවා කියලා, ඒ උත්තරෙත් වැරදි. ඔබ උත්තරයක් දුන්නොත් මරණින් පසු උපදින්නේ නැහැ කියලා, ඒ උත්තරෙත් වැරදි. එහෙනම් ඔබ උත්තරේ දෙන්න ඕන, මා තුල මෙන්න මේ කාමයේ පවතිනකන්, කාමයේ කෙරෙහි තණ්හාව ඇල්ම තියෙනකන් මරණින් පසු උපදි. එමනම් තමන් තුල මා තුල මේ කාමයේ තණ්හාව දුරු වුණොත් එයින් පසු මරණින් පසු නූපදි. එහෙමනම් පින්වතුනි, හේතුඵල ධර්මයන් එතන තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ, හේතුව නිසා ඵලය හට ගන්නවා, හේතුව දුරු කළොත් ඵලය නිරෝධ වෙනවා. එහෙනම් දුක්ඛස්කන්ධය තමයි හේතුව, අප තුල තියෙන කාමය ආශාව තමයි හේතුව. එහෙනම් හේතුව තියෙන්නේ අප තුල දුක විඳින හේතුව. එහෙනම් අපි බෞද්ධ වෙලා ඉපදුනේ මෙන්න මේ හේතුව දුරු කරන්න. කාමය කියන ආශාව, කාමය කිව්වත් ආශාව කිව්වත් එකම අර්ථයක් තියෙන්නේ. අර පැහැදිලි කිරීමේදී පොඩි පොඩි වෙනස්කම් තිබුණත් මේක මොකද ගොඩක් සංකීර්ණ වුණොත් ඊට පස්සේ තේරුම් ගන්න බෑ. කාටත් තේරෙන භාෂාවෙන් මම මේ සරලව කියන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙන්නේ තණ්හක්ඛයෝ නිබ්බාණං. තණ්හාව ක්ෂය වීම, අවසන් වීම නිවනයි. විරාගෝ නිබ්බාණං. රාගය අවසන් වීම නිවනයි. ආසවක්ඛයා නිබ්බාණං. ආශ්‍රව ආශාව අවසන් වීම නිවනයි. එමනම් අපතුල තියෙන, අපි කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත්, කාටත් තේරෙනනේ ආශාව කිව්වහම, එහෙනම් ආශාව තියෙනකන් දුක හට ගන්නවා, ආශාව අවසන් වුණාම දුක නිමාවටපත් වෙනවා. එවනම් සිංහල බෞද්ධයෙක් කියලා විපදුනේ දුකෙන් නිදහස් වෙන්න නම් ඔබ බුදුරජාන් වහන්සේගේ අන්නේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ඕන. වෙන මොනවා කරත් වැඩක් නෑ. බෞද්ධයෙක් වෙලා අර මහසෑයට ගිහිල්ලා කංචුකයක් එහෙම පළඳලා මාසෙකට අවුරුද්දකට සැරයක් බෙරයක් ගහලා එවිල්ලා හිතුවට වැඩක් නෑ බෞද්ධයෙක් කියලා. එයා බෞද්ධයෙක් නෙවෙයි, අබෞද්ධයෙක්. මොකද ඒව ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල්. හැබැයි ආශාවන් දුරුකරණේ කරන්න පුළුවන් බෞද්ධයෙක්ට විතරයි. එමනම් අන්න මාර්ගඵලලාභී බෞද්ධයෙක් වෙන්න ඕන ඔබ. එහෙනම් අද දවසේ මේ සිද්ධ කරගත්තා වූ මේ උත්තරීතර පින්කම ඔබ සෑම සුළු දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්නට හේතු ආසනාවන මහා පින්කමක් වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ ඥාන පූජාව පැවැත්වීම තුළින් වැඩුණා වූ සියලු කුසල් පින් දහම් බෙලෙන් ඔබ සියලුම දෙනාගේ ඥාන මාර්ගයේම එළි වේවා. මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අප්‍රමාදව අවබෝධ කරගන්නට මේ කුසල් පින් දහම් ඔබට හේතු ආසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මතක තියාගන්න අර ගාථා දෙක තුනම, ඕනම ගාතාවක් පින්වතුනි, මේ ඕනම ගාතාවක තියෙන චතුරාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ හේතුවක් නිසා දුක්ඛ සමුදය කිව්වේ, හේතුවක් නිසා මේ ජරා මරණ සහිත දුක් ගොඩ හට ගන්නෝ. හේතුව තමයි කාමයේ ආශාව. එවනම් ඒ කාමී මම මේ නැවත නැවත කියන්නේ ඇයි? එතකොට තමයි ධාරණ වෙන්නේ. එක වතාවක් කිව්වට ඕක කනට ඇහෙන්නේත් නැහැ. සිය වතාවක් කිව්වහම තමයි එක වතාවක් විතර ඇහෙන්නේ අන්ත. 99 වතාවක් ඇහෙන්නේ නැහැ. මොකද මම අවුරුදු ගානක් තිස්සේ මේ බණ කියනවා දැන්. ඒ නිසා මම දන්නවා ඒක. බණ අහන එකේ තරම. සිය වතාවක් කිව්වහම ඔන්න එක වතාවක් යන්තම් ඇහෙනවා. එක වතාවක් කිව්වොත් ඒක ඇහෙන්නෙම නැහැ පොඩ්ඩක්වත්. ඒකයි ආයි ආයි ආයි ආයි එකම කියන්නේ මේ. නැත්තම් ධාරණිය වෙන්නේ. සරල දෙයක් අවබෝධ කරගන්න තියෙන ධර්මය මේ තේරෙන්නේ නැහැ, අයියෝ අපිට මේවා තේරෙන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉහෙලින්ම ඥානිය තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කිව්වේ අනේ මේ සුවාසු දහසක් ධර්මස්කන්ධෙම කටපාඩම් කරගන්න එක, එහෙම නෙවෙයි. එක ගාතාවයි පින්වතුනි. ඔබට මේ ගැන තව ඉගෙන ගන්න ඕන නම්, තේරුම් ගන්න ඕන නම් මම මේ සියලු පින්වතුන්ට කියන්නේ ධම්මපදේ අරගෙන ධම්මපදේ දිනන පිය වර්ගයේ කියලා කොටසක්. පිය වර්ගයේ. පිය වර්ගයේ ඔන්න ඔය ගාථා ටික බලන්න. ඒ හැම ගාථාවකම තියෙන නිධාන කතාවක්. ඒ නිධාන කතාවේ කියලා තියෙන අවසානේ මොකද්ද? මේ ගාථාව අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් සෝවාන් වුණා කියලා. එක ගාථාවෙන්. එක ගාථාවෙන්. එහෙමනම් ඇයි ඔබට බැරි? එදත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ධර්මයමයි. අදත් උන්වහන්සේගේ නාමින් ලෝකෙ ඇහින්නේ ඒ ධර්මයෙන් නම් ඇයි ඔබට බැරි සෝවාන්ගේ? ඔබට ඉහටත් උඩින් සෝවාන් වෙන්න හේතු තියෙන මිනිස්සෙක් ඔබ, පින්වන්ත. ඔබ දන්නේ නැති වුණාට. ඒක නොදැන ජීවත් වෙන එක තමයි අභාග්‍ය කියන්නේ. ඒ නිසා තමයි ධර්මයට කන් දෙන්නේ නැත්තේ. ධර්ම ඉදිරි අනෙකක් කරන්නේ ඇයි ඒ? තමන් ගැන තමන්ට විශ්වාසයක් නැහැ. ඉතින් එහෙමනම් සෝවාන් ඵලය ළඟා කරගන්න නම් මේ ජීවිතයේදීම ඔබට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුත්තේ. එහෙමනම් අන්නර කිව්ව හේතුඵල ධර්මයේ මතක තියාගන්න ඕන පින්වතුනි. එහෙමනම් හේතුව තියෙන්නේ තපතුල. ඔන්න බලන්න මං අවසාන වශයෙන් වැදගත්ම දහම් කාරණාවක් පෙන්වා දීලා අවසන් කරනවා. දැන් 5:39යි. අපේ ප්‍රියන්ත හිමින් පැල්ල මහත්මයාට මම දැන් මයික්‍රොෆෝනිය බාර දෙනවා තව විනාඩි 5කින් හරියටම. එහෙනම් ඔන්න බලාගන්න අවසාන වශයෙන් ඔන්න බලාගන්න හේතුඵල ධර්මය. අප තුළමයි හේතුවත් අප තුළමයි ඵලයත් පවතින්නේ. අපි බලමු ඉස්සෙල්ල ඵලය. ඵලය තමයි අපි දැන් ඉපදුනා මව් කුසකෙන්. ඉපදිච්ච දවසින් ඉඳලම මහලු වෙනවා දවසින් දවස. ඊට පස්සේ ලෙඩ වෙනවා. ඊට පස්සේ ශෝක පරිදේව දුක්ක දෝමනස උපායස කියන හඬනවා, වැළපෙනවා, නොඑක් දුක් හට ගන්නවා. අවසානයේ මරණය කරා පරිවර්තනය වෙනවා. එහෙනම් අපේ ජීවිතේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේවානං දුක්ක දෝමනස උපායස සම්බවන්ති කියන ටික ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉපදෙලා තියෙනවා. ඉපදිච්ච නිසා මොහොතින් මොහොත මහලු වෙනවා. මහලු වෙන අතරේ ලෙඩ වෙනවා. ලෙඩ වෙන අතරේ දුක් විඳිනවා. අවසානයේ මරණය කරා ගමන් කරනවා. ඒ ටික නෑ කියන්න පුළුවන් කෙනෙක් මෙතන නෑනේ. අපි හැමෝට මේ ධර්මතා ටික උරුමයි. හොඳයි. එහෙනම් ඔන්න ඵලය. ඔන්න ඵලය. දැන් ඔය ඵලය කුමක ඵලයක්ද? පෙර ආත්භවයේ ආශාවන්ගේ ඵලය. එහෙනම් පෙර ආත්භවයේ ආශාවන්ගේ ඵලය දැන් ඔන්න අපි භුක්ති විඳිනවා. ඔන්න ඵලය. ඊට පස්සේ හේතුව. හේතුව බලපාන්නේ ඊළඟ ආත්භවයට. දැන් ඒ ඵලය දුක් විඳින ගමන්, ඵලය අත් විඳින ගමන් අපි ඊළඟ ආත්භවයට අවශ්‍ය හේතුව දැන් සකස් කරනවා. මොකද ආයි ආශාවෙන් ජීවත් වෙනවා. එනිසා මොකද වෙන්නේ? ඒ ආශාව හේතුවෙන් ආපහු ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසා කියලා ආයි දුක්ඛ ස්කන්ධයකට හේතු සකස් වෙනවා. එහෙමනම් බලන්න පෙර ආත්භවයේ හේතුවක පෙර ආත්භවයේ හේතුවේ ඵලය දැන් භුක්ති විඳිනවා. මේ ආත්භවයේ හේතුවේ ඵලය ඊළඟ ආත්භවයේ භුක්ති විඳිනවා. ඊළඟ ආත්භවයේ හේතුවේ ඵලය ඊළඟ ආත්භවයේ භුක්ති විඳිනවා. මේ විදිහට හේතුඵල වශයෙන් ජීවිතේ සංසාර ගමන පවතිනවා. එමනම් හේතුව බිඳ හැරියොත් හේතු බංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. එනම් හේතුවක් නිසානම්, හේතුව නිසානම් මේ දුක්ඛ ස්කන්ධය හටගන්නේ. එහෙනම් ඒ හේතුව බිඳ හරින්න මේ ජීවිතේදී උතුම් සද්ධර්මය අහලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන එදාට මොකද වෙන්නේ? සියලු ආශ්‍රව දුරු වුණාම හේතු අවසන්. හේතු අවසන් නම් රාග චේතනා හටගන්නේ, දේශ චේතනා හටගන්නේ, මොහ චේතනා හටගන්නේ. ආශාව අවසන් වුණාම එහෙනම් රාගය අවසන්, රාගක්ඛයෝ නිබ්බානම්. ද්වේෂය අවසන්, දෝසක්ඛයෝ නිබ්බානම්. මෝහය අවසන්, මොහක්ඛයෝ නිබ්බානම්. එහෙනම් රාගය අවසන් වීම නිවනයි, ද්වේෂය අවසන් වීම නිවනයි, මෝහය අවසන් වීම නිවනයි. එහෙමනම් මේ ජීවිතයේදී නිවනටපත් වෙන්න නම් ඔබ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ළඟා කරගෙන ආශාවන් දුරු කරමින් රාගය නිමා කරන්න ඕන, ද්වේෂය නිමා කරන්න ඕන, මෝහය නිමා කරන්න ඕන. ඒ රාග, ද්වේෂ, මෝහ නිවාරණය ඒ අජරාමර නිවනයි. එහෙමනම් මේ ජීවිතයේදීම ඒ උතුම් නිවන ළඟා කරගන්නට දක්ෂ වෙන උත්තරීතර බෞද්ධයෙක් බවට පත් වෙන්න අදිෂ්ඨානය ඇති කරගෙන මේ උතුම් සද්ධර්මයට කන් දීපු කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වමු.
1: සාදු සාදු සාදු.
0: මේ බණ එක්වරම තේරුන්නේ නැති වුණොත් ආයි YouTube එකට ගිහිල්ලා අහන්න, ලෝතුරු වර්ණ දහම් මණ්ඩපේ ලෝතුරු වර්ණ YouTube නාලිකාවට ගිහිල්ලා නැවත නැවත මේ බණට කන් දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම අවබෝධය. ඊතරක් නෙවෙයි, තව ගොඩාක් බණ එතන තියෙනවා. එහෙමනම් අද දවසේදී මේ උත්තරීතර පින්කම සංවිධානය කරන්නට නොඑක් ආකාරයෙන් අතහිත දුන්නා වූ සෑම සිළු දෙනාම අපි සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ පූජනීය පුදබිමේ නායක ස්වාමින් වහන්සේ වන රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක වතුර කුඹුරේ ධම්මරතනාභිධාන නායක ස්වාමින් වහන්සේව අපි බොහෝම ගෞරවයෙන් පාද නමස්කාරින් යුක්තව සිහිපත් කරමින් කෘතඥ වෙන උන්වහන්සේට උන්වහන්සේ මේ උතුම් පුදබිමේ අද මේ පින්කම සිද්ධ කරන්නට නොමසුරුව අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අපගේ නායක හාමුදුරන් වහන්සේට විශේෂයෙන් මේ පුදබිමේ නායක ස්වාමින් වහන්සේ වන වතුර කුඹුරේ ධම්ම රතන ස්වාමින් වහන්සේට මං හිතන නම එහෙම නේද ප්‍රියන්ත මහතා ධම්ම රතනාභිධාන නේද පොඩ නම කියන්න බලන්න වතුර කුඹුරේ ධම්ම රතනාභිධාන නායක ස්වාමින් වහන්සේට අපි විශේෂයෙන්ම පින් පමුණවනවා උන්වහන්සේට පවතින අසනීප තත්ත්වයන් සියල්ලක්ම දුරු වෙලා බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ මෙහෙවරක් කරන්නට රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක මේ උතුම් කූරගල ඇතුළු බොහෝ පුද පිම්වල නායක ස්වාමින් වහන්සේ වශයෙන් කටයුතු කරන පූජනීය වතුර කුඹුරේ ධම්ම රතනාභිධාන නායක ස්වාමින් වහන්සේට මේ සියලු කුසල් පින් දාම අනුමෝදන් වෙත්වා. මේ අප්‍රමාණ පින්බෙලෙන් උන්වහන්සේ සියලු දුකෙන් අත මුදවන උත්තරීතර අමෘත මහා නිවණින්ම නිවී සැනසෙත්වා. වර්තමානයේ බලපෑති සියලු කායික පීඩා සියල්ලක්ම දුරු වේලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිස උන්වහන්සේට මේ මහා පින අනන්ත වාරයක් හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා කින ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් අවස්ථාව සලසා දෙන්නට කටයුතු කරපු ලෞතර වරණ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සෑම සුළු දෙනාමත්, ශ්‍රී අරණ විහාර දායකකාරකාදීන් සෑම දෙනාවත්, ඒ වගේම නෙට් FM ගුවන්විදුලියේ වරුණ එදිරිසිංහ මහත්මයා, ඒ වගේම සමීර බණ්ඩාර වීරකෝන් මහත්මයා ඇතුළු ඒ පින්වත් සියලුම දෙනාවත් සිහිපත් කරමින් නොඑක් ආකාරයෙන් අතහිත දුන්නා වූ සෑම සුළු දෙනාමත්, ඒ වගේම මේ අවස්ථාවට සහසම්බන්ධ වෙච්ච ඔබ සෑම සුළු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරමින් සියලු දෙනාට මේ පුණ්‍ය ශක්තිය මේ ජීවිතේදීම සියලු සංසාර දුකෙන් සදාටම අත මිදෙන්නට හේතු ආසනාවන මහා පුණ්‍ය සම්පත්තියක් වේවා කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමින් පින් පමුණවනවා. සාදු සාදු සාදු. සියලු දෙනා අප්‍රමාදව සියලු සංසාර දුකෙන් ඈතරව ඒ සදාතනික අජරාමර අසංඛ්‍යාත අමරණීය නිබ්බාන ධාතුවෙන් සදා නිවී සැනසේවා, සදා පිරිනිවේවා, සුවපත් වේවා, සුඛේ භව සුදීඝායු. තෙරුවන් සරණයි.
2: සාදු සාදු සාදු. අවසර හැමදෙරේ ප්‍රියන්ත මහත්තයා මට එක විනාඩි දෙකක් දෙන්න.
3: එහෙමයි.
2: තෙරුවන් සරණයි හැමදෙරේ
3: බාස්පාද
2: නමස්කාර කරනවා. සියලුම සම්බන්ධ වෙලා ඉන්න සියලුම ආර්ය මහා සංඝ රත්නයන් අවසර ප්‍රාර්ථනා කරනවා පාදාභිවන්දනෙ. විශේෂයෙන්ම නෙට් FM හරහා සම්බන්ධ වෙලා ඉන්න පින්නතුන්ගේ දැනුවත් කිරීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කෙටියෙන් හාමුදුරුවෝ කිව්වා වගේ ලෝතුරු අනන දහම් මණ්ඩපය ගැන දැනුවත් වීමට ලෝතුරු අනන YouTube නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් lothuruwarana.net වෙබ් අඩවියට ගිහිල්ලා ඒ විස්තර ලබා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා ටැබ් එකක් නවක ඔබට කියලා. ඒ හරහා ලෝතුරු අනන දහම් මණ්ඩපය ගැන විස්තර, විශේෂයෙන්ම පැය දහස් ගානක දහම් සංචිතයක් ඒ තුළ තියෙනවා. ගෞරවනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසින් පහුගිය අවුරුදු පහ මාරතුර දේශනා කරන ලද ඉතාමත් ගැඹුරු ගාම්භීර ඒත් සරලව අවබෝධ කරගන්න පුළුවන් නිවනත් නිවන් මගත් ගැන පැහැදිලිව දේශනා කරලා තියෙන දහම් සාරය ඔබට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අද දින මේ සර්වඥතා මහා ඥාන පූජාව පොත ලබා ගැනීමට අද ලෝතුරු අරණ YouTube නාලිකාවේ තියෙන වීඩියෝව යට විස්තර තියෙනවා. ඒකේ තියෙන ඒ ලින්ක් එකෙන් ඔගලන්ට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරන්න පුළුවන්. ඒ වගේම මීට පෙර ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරලා ලබා දීලා තියෙන දහම් පත්‍රිකා සහ දහම් පොත් ඩවුන්ලෝඩ් කරගන්නත් එතන විස්තර තියෙනවා. ඊට අමතරව ඒ දහම් පොත් මේ ඥාන පූජාව පොතත් අනෙක් දහම් පොතුත් මුද්‍රණය කිරීමට එහෙම නැත්නම් ධර්ම දාහණයට එකතු වීමට ඔබට අවස්ථාව තියෙනවා. ඒ ගැනත් විස්තර එතන තියෙනවා. එහෙමනම් හැම දිනාටම පෙරවන් සරණයි. නැවතත් lowthuruwarana.net වෙබ් අඩවිය හරහා හෝ lowthuruwarana YouTube නාලිකාව හරහා මේ දහම් මණ්ඩපය ගැන ඔබට වැඩිදුර විස්තර ලබාගෙන ඒ දහම් සාරය ලබා ගන්න උකහා ගන්න කියන

0: හා බල සම්පන්න අසම සම සර්වඥතා මහා ඥාන පූජාවයි රැයක් පහන් කරමින් මේ කූරගල ඓතිහාසික පුණ්‍ය භූමියේදී මේ ආකාරයෙන් අවසන් වුණේ. උත්තරීතර සද්ධර්මාසනය හොබෝමින් ආනන්තරික උපචාර සමාධියෙන් අපමණ කුසලයකට මඟ පාදමින් ඒ සම්බුද්ධ දේශනාව සිදු කළ අප කල්යාණ මිත්‍ර අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධිපති විදග්ධ ධර්මකථික අතිපූජනීය මාපලගම සුසිල වංශ මාහිමිපාණන් වහන්සේට ඊයේ රාත්‍රියේ සිට ඒ රැස් කළා වූ මහා කුසලය පල්මුකොටම අනුමෝදන් කරනවා. ඔබ වහන්සේගේ මේ ශාසන ප්‍රතිපදාව සුඛා පටිපදාවෙන් තවදුරටත් කරගෙන යන්නට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නා වූ පරම නිස්ඨාව වහවහා පූර්ණ වීමට සිව් පිළිසිම් ව්‍යාපත් මහරහතන් වහන්සේ නමක් බවටම මේ අත්භවය තුළදීම වහවහා ඒ පරම නිස්ඨාවට පත්වේවා කියා පළමු කොටම සාදුකාරදී
1: සාදු.
0: ඒ වගේම ඔබ වහන්සේ මෙලොවට දායාද කළ පරලොව සැපත් උතුම් මාපිය දෙපළ හිඳුම ලියනගේ ජිනදාස ආදරණීය පියතුමාට, ඒ වගේම සුසිලාද මෙල් ආදරණීය මෞතුමියටත් ඔවුන්ගේ භවගාමි ජීවිතයේ සුවපත් වේවා. නුදුරු භවයකදීම උතුම් චතුරාසත්‍ය ධර්මය මැනවින් අවබෝධ කරගෙන මේ ගෝර කටුක සංසාරයෙන් අත මිදේවා මේ පුණ්‍ය කර්මයේ බලමහිමින් කියා පුණ්‍යානුමෝදනා කරනවා. සාදුකාරදී
1: සාදු සාදු සාදු
2: සාදු සාදු.
0: ඒ වගේමයි මේ උතුම් වූ පුණ්‍යවන්ත රාත්‍රිය මේ ආකාරයෙන් ගෙන ඉන්නට නොපෙනෙන තලයේ සිට ආශිර්වාද එකතු කරපු දේවමුණ්ඩත් අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේලා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් පරම නිස්ඨාව දක්වා ගමන් කිරීමට මේ මහා කුසල අනුමෝදන් මෙත්තා. උතුම් වූ බුද්ධ ශාසනය රැක බලා ගැනීමට, උතුම් වූ බුද්ධ ශාසනය බැබළවීමට සීල දෙවි බබුන්ගේ ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියක් කෝටියක් සක්වලීම හඬන හලියන දුකටපත් වෙලා ඉන්න සීලුම සතුන්ට මේ මහා කුසලය අනුමෝදන් මෙත්තා. සියලු සත්වයෝම දුකින් අත මිදෙත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේමයි මේ කූරගල රජ මහා විහාරයේ ඊයේ රාත්‍රී ඉඳලා මේ පුණ්‍යවන්ත පින්කම සිදු කරන්නට මහා බලයක් යෝධ ශක්තියක් ලබා දුන්න කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, ඔබ වහන්සේ බෝධිසත්ව ගුණය පුරණ කෙනෙක්, තමන්ගේ නිවන මදකට පැත්තක තියලා මේ උතුම් වූ බුද්ධ ශාසනය යලි නගා සිටවන්නට දරන ප්‍රයත්නයට ඔබ වහන්සේට අප්‍රමාණ පිං. ශාමුපාලි වංශික මහානිකාය අස්කිරි විහාර පාර්ශවයේ කර්මාචාර්ය, යටිහළගල රාජමහා විහාරාධිකාරී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, කූරගල රජමහා විහාරය සහ බුලගල රජමහා විහාරය යන උභය විහාරාදියන්හි විහාරයන්හි විහාරාධිපති, රතුපුර දිශාවේ ප්‍රධාන සංඝනායක පර ධර්මකීර්ති ශ්‍රී මංගල වතුරුකුඹරේ ධම්ම රත්නාභිධාන නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ වහන්සේ සිදු කරන්නා වූ මේ අප්‍රමාණ බුද්ධ මෙහෙවර තවදුරටත් කරගෙන යාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නා වූ උතුම් සාසනික මෙහෙවර කෙලවර, උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් නිවී සැනසෙත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේමයි කූරගල රජමහා විහාරයේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානී චමෝත් රුක්ෂාන් මහත්මයා, බුද්ධ පූජා බහරිලාරී රංජිත් පරණවිතාන මහත්මයා ඇතුළු ඒ සීලම පින්නතුන්ටත් මේ මහා ධර්ම දානය සාර්ථක කරගන්නට ඉඩකඩ ලබා දීපු බීම සම්බන්ධයෙන්, අත්තු දව සැපීම සම්බන්ධයෙන්, මහා යෝධ බලයක් සැපීම සම්බන්ධයෙන් අපි සිළු දෙනාටමත් මේ මහා කුසලය අනුමෝදන් කරන ඔබ සිළු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය සැලසෙත්වා. ඔබතුමන්ලා බලාපොරොත්තු වන්නා වූ ඒ සසර දුක නිමා කරන්නට මේ මහා කුසලය හේතු වෙත්වා කියා. ඒ වගේම net fm ගුවන්විදුලියේ ගරු සභාපතිතුමා, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමා, අප කල්යාණ මිත්‍ර වරුණ ඉදිරිසිංහ මහත්මයා එතුමා ගේ මෙහෙවීම නොදමිති වෙන්නට අද මේ රාත්‍රී උදා වෙන්න නොතිබෙන්න තිබුණා. එතුමාටත් සමීර බණ්ඩාර, වීරකෝන් දර්ශන බණ්ඩාර, මහේෂ් තාරක, අමිල බණ්ඩාර, සිසිල් බණ්ඩාර කියන අපේ ඒ කල්යාණ මිත්‍රයන්ටත් net fm ගුවන්විදුලි සිළු දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සිළු දිනාටම උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවා කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිට මේ මහා දහම් වැස්ස net fm ගුවන්විදුලිය ඔස්සේ විසුරුවා හරින්නට දායකත්ව සැබූ පින්වත් පවුල් දෙකක් සිටිනවා. අපි ඔවුන්ට

පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම නන්දනි විජේසේකර මහත්මිය සමග එතුමියගේ දරුවන් වන තරිඳු පලිහවටන මහත්මා, උදේශී පලිහවටන මහත්මිය සහ හේෂාරි පලිහවටන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඔවුන්ගේ පින්බර බලාපොරොත්තු වන්නේ මේ මස 27 වැනිදා ජන්මදිනයේදී ඇති කමල් පලිහවටන දයාබර සාමියාට දයාබර පියාණන්ට නිදුක් නිරෝගී සුවයෙන් සුඛිත මුදිතව කිසිදු බාධාවකින් තොරව නිවන් මඟ වඩා පූර්ණ කර ගැනීමට මේ මහා ධර්ම දානින් රැස්වූ සියලු පුණ්‍ය කුසල ධර්මයන් මහා නිශ්‍රයක්ම උපනිශ්‍රයක්ම වේවා කියා පුණ්‍යානුමෝදනා කිරීම. එවගේම කමල් පලියවඩන මහත්මා නමින් මිය පරලෝ සැපත් අමර පලියවඩන පියාණන්ට සහ නන්දා පලියවඩන මෑණියන්ට නුදුර්භාවයක දීම උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මැනවින් අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පින් දහම් කුසල් පින් දහම් අනුමෝදන් වෙත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. එවගේමයි දායකත්වලාභී ඕස්ට්‍රේලියාවේ පදිංචි තරිඳු ගයාන් මහතා සහ තාරුකා මදිවන්ති මහත්මියගේ පින්බර බලාපොරොත්තු වන්නේ මේ මාසේ 2 වෙනි ජන්මදිනය සමරන්නට ඉදුණු තෙදිල් ආකේත් පුංචි පුතුට ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් දිවියක් උරුම වෙත්වා. නිසකල දහම්මකට යොමු වී ප්‍රඥාලෝකින් ආලෝකමත් වූ සුවබර අනාගතයක් උරුම වීම පිණිසම මේ කුසල් පින් දහම් හේතු වාසනා වෙත්වා, මහෝපකාරී වේවා. එමෙන්ම චලන ප්‍රමෝදය ආදීනගේ හිසේ සිට දෙපතුල දක්වා බලපවත්නා වූ රෝගාබාධ සියල්ල දුරු වී නිදුක් නිරෝගී චිරජීවනය සැලසෙත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. එමෙන්ම දායකත්වලාභී තරිඳු ගයාන් මහතා සහ තාරුකා මදුවන්ති මහත්මියටත් ඔවුන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරයන් මුතුන් මිත්තණියන් ඇතුළු පවුලේ සියලු ජාතීන්ටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය උරුම වෙත්වා. නිවන් මඟට ඇති සියලු බාධා දුරු වී අප්‍රමාදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම මැනවින් අවබෝධ වී උතුම් නිවනින් නිවී සැනසෙත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා නිත් FM ගුවන්විදුලිය, නේත්‍රාලෝක YouTube නාලිකාව, ලෝතුරුවර්ණ YouTube නාලිකාව, ලෝතුරුවර්ණ ඇප් වෙබ් ඔස්සේ සහ සම්බන්ධ වූ වැඩමුළු වදාළ ආර්ය මහා සංඝරත්නයටත් සියලුම සබුද්ධිමත් පින්නතුන්ටත් උතුම් නිවනින් නිවී සැනසීම පිණිසම මේ මහා ධර්මදානී කුසලය හේතු වේවා, වාසනාවිත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. එවගේම ලෝතුරු වර්ණ කරලන වැටටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ මහා කුසලය හේතු වාසනාවිත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. එවගේම මේ කූරගල රජ මහා විහාරය යලි ඉදිරි කරන්නට අපකැප වුණු සීලුම නිත්‍රාවකයන්ට, එවගේම මේ දහම් ශාලාව ඉදිකරපු සියලුම පින්වතුන්ටත් මේ මහා කුසලිය අනුමෝදන් කරමින් අපි නැවත වතාවක් උතුම් වූ ආර්යයන් වහන්සේට නැවත වතාවක් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නා වූ පරම නිෂ්ඨාව වහ වහා පූර්ණේ වෙත්තා. උතුම් වූ මේ දහම් මග යලි වතාවක් මේ ලෝකතලයට බබලවන්නට, උතුම් බුද්ධ ශාසනය බබලවන්නට ඒ කරන බුද්ධ මෙහෙවරට මහා ශක්තියක් ලැබේවා කියා පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාටම 2570 වන බුද්ධ වර්ෂ විසක් වෛශාඛ මංගල්‍ය සමරමින් ඊයේ රාත්‍රියේ සිට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම ලෝ සතුන්ට උතුම් නිවන් සැපේම උදා වෙත්වා කියා පුණ්‍යානුමෝදනා කරමින් මයික්‍රොෆෝනිය බහර දෙනවා බම්බල්පිටි නෙට් FM ප්‍රධාන පාලක මැදිරියට. සියලු දිනාටම තෙරුවන් සරණයි. නේත්‍රාලෝක වෙසක්.

0: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදැහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
2: කලදී පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
3: බැටි බර දායකත්වය
4: අනිතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තම තන්න 0112-863-363-0776-716-3872
5: FM 95 94.8 Net FM දිවයින පුරා

0: किरणाई किचिपिचियाई दांगले हुरुबुहुटी
1: ओया ने अग्निने

අපේ ශක්තිය අපේ ජීවය. ඉතින් අපේ ශක්තිය අපේ ජීවය මේ හැම දෙයක්ම පාවිච්චි කරන්න පුළුවන්. ලස්සනම දවසක් නෙමේ උදා වෙලා තියෙන්නේ 2026 මැයි 31 වෙනිදා. අද මැයි මාසේ අන්තිම දවස. ඒ වගේම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් පසු දවස. තාම අපි මේ ඉන්නේ වෙසක් එක්ක. ඉතින් කූරගල රාජමහා විහාරස්ථානයේ සිට සජීවී විකාශයෙන් අපි මුණ ගැහුණා. ඊය දවස පුරාවටම විවිධ පින්කම් එක්ක සම්බන්ධ වුණා. ඉතින් මම දන්නවා පහන් කූඩු දල්වලා, ඒ කියන්නේ වෙසක් කූඩු දල්වලා ලස්සනට තමන්ට පුළුවන් විදිහට ගෙදර වෙසක් අසිරිය විඳන නේද? වෙසක් බලන්න ගිහිල්ලා තොරණ බලලා දැන් අද දවසේදීත් ඒ කටයුතුත් එක්කම තමයි අපි කාලය ගත කරන්නේ. දන්සල් පවත්වනවා. ඉතින් ඒක තමයි අපිට වෙසක් කාලෙට ලස්සනටම බෙදා ගන්න පුළුවන් ලස්සනම දේවල්. ඉතින් ඒකනේ අපේ ශක්තිය අපේ ජීවය. ඒ දේවල් අපි අරගෙනම යමු.

නැලවෙ පුතුනුවනී නැලවෙන් දියනියනී ඉතින් කිව්වන මම ලස්සන දවසක් කියලා නෙත ෆෙම් කලබල පැංචහන වෙලාවයි මේ උදේ හයයි විනාටි නවයයි දැන් එක්මං කරන්න ඕන දැන් නෙත ෆෙම් නිර්මාණ පිටුවට කලබල පැංච නිර්මාණ පිටුවට ලස්සන දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් තවත් ලස්සන ඉරිදාවක් ඒ සචිනි නැන්ද පැංච පැංචි එක්ක ගොඩක් දේවල් බෙදාගත්තනේ නේද අපේ සෙනසුරාද පැංචි ලස්සන වෙසක් කෝඩුවකුත් අපිට ගෙනත් දීලා තියෙනවනේ ලස්සනට මැදිරිය සරසක් ඉතින් ඒ දේවල් වගේම මගේ පුංචි පැටව් කොහොමද වෙසක් සමරන්නේ අපි මේ දේවල් බෙදා ගමු නේද 0711 95 95 95 ආගෙන ඉන්න

නැතෙෆම් කලපල පැංචා උදේ 6යි විනාඩි 14යි වෙලාව. ඔන්න ඔබලගේ WhatsApp අංකේ තියෙනවා හොඳේ 0711 95 95 95. ලස්සන නිර්මාණ එවන්න බලන්න අදත්. අපි බලමුකෝ කාගෙද ලස්සනම නිර්මාණ කියලා අද දවසේ තෑග දෙනාගන්නේ කවුද කියලාත් එතකොට බලාගන්න පුළුවන්නේ. සුරේෂ් මාමත් ලෑස්ති වෙලා ඉන්නවා. තව චූටි වෙලාවකින් එන්න. අහගෙන ඉන්න.

0: Mele Pencea.
1: FM anu paha, FM anu hatrai tashma ada, Net FM.
2: Udasna hayai vinadi da hatai.
3: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලැන්.
4: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
6: මගේ නවංශ කුමාර හම්බන්තොට තමයි ගම. අත්තයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩු නැහැ. මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ. ඒක ලගියෙ දෙත මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ගෙන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ. ගොඩාක් ස්තුති සින් වෙද මහත්මයාට.
5: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7272
1: FM 95 FM 94.8 Net FM.
0: கலபல கலபல கலபல கலபல கலபல பெஞ்சா.

0: ඔන්න ලෑස්ති වෙන්න සුරේෂ් මාම ඇවිත් ඉන්නේ කතාව කියන්න.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ

0: බොන් කොහොමද කට්ටිය තොරන් බලන්න ගියාද තොරන් කියලා කිව්වහම නම් කියනවනේ හැබැයි ලියනකොට තොරන කියලාම තමයි ලියන්නේ ඒක වචනත් බහුවචනත් නේ දන්නවනේ දන්නවනේ හා දන්න නැත්නම් එහෙම ඉස්කෝලේ ගිහලා ටීචර්ගෙන් සර්ගෙන් වැඩිදුර විස්තර අහගන්න ඕනේ ඇයි එහෙම කරන්නේ කියලා කොහොම නමුත් තොරන තමයි කියන්නේ ඒ කියන්නේ තොරන් කියන්නේ නෑ ලියන භාෂාවේ ලිඛිත භාෂාවේ තොරන 15ක් තිබුණා කියලා තමයි කියන්නේ අපි හැබැයි කතා කරද්දි කියන තොරන් 15ක් තිබුණා තොරන් 7ක් බැලුවා 6ක් බැලුවා කියලා කියනවනේ හා ලිඛිත භාෂාවයි වාචික භාෂාවයි කියන්නේ දෙකක් පාවිච්චි කරනකොට ඇයි එහෙම නන නල ભેදයක් ඇවිල්ලා තියෙන්නේ මේවා මගේ රත්තරන් දූල පුතාල ඉගෙන ගන්න ඕනේ එතකොට තමයි ශක්තිමත් හැම පැත්තෙම නේද මහරජු බවට පත් වෙනකොට කල්පනා කරන දේවල් කොච්චර නම් තියෙනවද අන්න එහෙම කල්පනා කරන එක මොහොතක් තමයි මේ මෙයාල බලන්න
1: අවසන් සටන සඳහා සියලු කටයුතු සැලසුම් කරලා තියෙන්නේ ඔබ සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යයි.
2: එහෙමයි මහරජතුමනි. ඕනෑම මොහොතක මා සූදානම්.
1: ඊට ප්‍රථම පුදල්නා මොහොතක් සවන් දෙන්න.
3: දැක්කනේද මගේ රත්තරන් දුවේ පුතේ. ඉදිරි දින කාලවකවානුව ඉතාම තීරණාත්මකයි. ඒ කියන්නේ දැන් රජතුමාට ලැබෙනවා තොරතුරු අනෙක් රටවල් එවගේ ඉන්දියාවේ තියෙන තවත් ප්‍රාන්තවල ඉන්න යුවරජවරු එයාලා වෙන්නම වැඩ කටයුතු කරන්න හදනවා. චෝලාදිරාජ්‍යයට ලේසි වෙන්නේ නැති වෙනවා. හැරෙම අමාරු තත්ත්වයකටපත් වෙනවා. ලංකාවේ හිටපු සේනාවෙන් කොටසක් එහෙට ගෙන්න ගන්නවා. එතකොට එහෙනම් කොහොමද මං ක්‍රියාත්මක වෙන්න ඕනේ? අනිත් අයගේ උදව් හරියටම ගන්න ඕනි කොහොමද? ඒ හැම දෙයක් එක්කම තමන්ගේ ආදරණීය පියාණන් සී වෙනවා. මතකයි නේද පියාණන්ට දුන්න පොරොන්දුව මම්මිය යන්න මොහොතකට කලින් හරි මේ රට එක්සේසත් කරනවාමයි සොලීන් මේ රටින් පන්නා දමනවාමයි පියාණනේ කියලා. ඒ පොරොන්දුව තමයි මේ ඉෂ්ට කරන්න හදන්නේ. මගේ රත්තරන් දූල පුතාලත් එහෙම වෙන්න ඕනේ. අම්මා තාත්තට තියෙන ආදරය ගෞරවය වැඩි වැඩියෙන් දැනෙන්න ජීවිතේම විඳින්න ඕනේ. එතකොට තමයි එයාලටත් එයාලගේ ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් වෙන්නේ නේද? හා දැන් මොකද වෙන්නේ? ඔව් රජතුමා මේ ගැන කල්පනා කරනවා සැලසුම් කරනවා ඒක නිසා විවේකයක් මොන විවේකයක්ද? මෙයන්
1: ඉදිරි දින කීපේ ඉතාම තීරණාත්මකයි. ප්‍රියණනේ මා ඔබට දුන් පොරොන්දුව කෙසේ හෝ ඉටු කරනවා.
2: මාදේවයන් මාංශ ඔබ විවේක සුවය ලද යුතුමයි.
1: මා විවේකය ලබන්නේ රටවැසියන්ද සමග එබුදල්ලා. පාණ්ඩ්‍ය කුමරු, ජගත්පාල කුමරු, රහස් සන්නස්සව අවසන්, රාමඤ්ඤ දේශයෙන් සන්නස ලැබූ වහාම සට නරඹමු.
2: එහෙමයි මහරජතුමනි, තවත් සුභාරංචියක් තිබෙනවා.
1: මේ උදාවන්නේ මුළු මහත් දේශයේම සුභ කාලය. පවසන්න බුදල්න.
2: සොලි සාමන්තයාගෙන් සැලකිය යුතු සේනා පිරිසක් ආපසු සොලි අධිරාජ්‍ය ගෙන්වාගෙන තිබෙනවා මහරජතුමනි.
1: එසේ විය යුතුයි. චෝලා අධිරාජ්‍යගේ සිහින ඇවිලි යන්න තව දින කිහිපයයි ඇත්තේ. සටන් වැදීමට සූදානම් වෙමු.
3: අන්න මං කිව්වේ දැක්ක නේද රජතුමාට සුබදායක පණිවිඩ ගොඩක් ඇවිල්ලා තියෙනවා. හැබැයි රාමඤ්ඤ දේශයෙන් තාම ඒ සන්නස ඇවිල්ලා නැහැ. ඔයා හිතන්නේ ඇයි එහෙම රාමඤ්ඤ දේශයෙන් තාම සන්නස වෙල නැත්තේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? එහෙම නැත්තම් හරි කල්පනා කරලා තියලා බලන්නකෝ. මල් ලබන සතියේ සෙනසුරාදාට ඇවිල්ලා කියනවා මොකද්ද ඒකට හේතුව කියලා. මගේ රත්තරන් දූල පුතාලා එනං හිට ඉස්කෝලේ යන්න ලෑස්ති ඕනේ, සතුටින් ඉන්න ඕනේ, සැනසීමෙන් ආදරයෙන් ඔව් ගෞරවයෙන් ජීවත් වෙන හොඳ දරුවෝ වගේ ඉන්න ඕනේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩක් ආදරෙයි, සුබ සතියක්.
4: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාර

0: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0767 716 7672
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-31-33-540.
4: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසකුදානය
5: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
4: නේත්‍රාලෝක වෙසක්
5: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
4: උත්තම ධාතු වන්දනාව
5: වෙසක් තොරණ
4: පහන් කෝඩෝ
5: සැදැහැගි
4: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
4: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
5: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
6: බැති බරදායකත්වය
7: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0767-716-7672
1: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා

කොයිතින් හාමීන් නෙනේද? දැම් මෙහෙමයි තාමව නැත්තෝ බිඳර හත්සේ කොළහයි අනු පහ අපේ වටස පංකෙට උගලගේ ලස්සන දේවල් වෙසක් එකට මොනෝද කරේ කියලන ම මැහෝේ වෙසක් එකට කරපු ලස්සන දේවල් එක දස්සලක් වෙන්න පුළුවන්. හෙමනැත්තං පුතාල කරපු ලස්සන නිර්මාණයක් වෙන්න පුළුවන්. හදපු පහන්කූඩු වෙසක්කූඩු වෙන්න පුළුවන්. ඕනම දෙවක් එවන්නකු රත්තරං එහෙනං එක් මං කරන්නවා.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත්පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: ඉන්ධන මිල යලිත් ඉහළට. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින් නිහලයයි. මුළු රටම ඊයේ රාත්‍රියේ වෙසක් සිරියෙන් බැබලේ. නේත්‍රාලෝක වෙසක් කලාපය අදත් කූරගලදී. 2025-26 ශ්‍රීපාද වන්දනා සමය අවසන්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
3: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමූ බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 407ක් වනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 478ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 495ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමුණා. ඒ අනුව එහි නව මිල රුපියල් 434ක් වනවා. ලංකා භූමි තෙල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 285ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් පැවසුවා. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් Net FM රේඩියෝව සංවිධාන කරනු ලබන නේත්‍රාලෝක වෙසක් කලාපය බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේදී අද දිනේත් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේ රැඳී සිටින Net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. අයබෝන් සමීර.
4: අයිබෝවන් සුබ උදෑසනක්. අද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයට පසු දින නේත්‍රාලෝක වෙසක් කලාපය කූරගල අද දවසේත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අද උදෑසන කාලයේදී උදෑසන 10 සිට ඔබට හැකියාව තිබෙනවා උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට. බුදුරජාණන් වහන්සේගේ උතුම් කේශ ධාතුන් වහන්සේ

0: ලංකාර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් විශේෂ ධර්මානුශාසනාවක් පවත්වන්නටත් නියමිතව තිබෙන ඒ වගේම කුරගල ආමිස කලාපයත් අද රාත්‍රියේදී විශේෂ තොරන් රාජය වගේම සදහැගේ සංදර්ශන සහිතව පවත්වන්නට අද දවසේ සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි ආරාධනා කරනවා එන්න කුරගල පොදුවිමට මේ වෙසඟෙහි අසිරිය විඳින්නට. තවතොරතුරු සමග හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නේ මම සමීර බණ්ඩාර වීරකෝන් නෙත් නිවුස් වෙනුවෙන්.
1: ස්තුතියි සමීර.
2: වට වටා වෙසක් සිරි අසිරි
1: සම්බුදු තෙමගුල සේ කරමින් කොළඹ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේද විවිධ පින්කම් ඊයේ රාත්‍රියේද සංවිධාන කර තිබුණා. තොරන්, පහන්කෝඩු, දන්සල් ආදිය විශාල වශයෙන් දක්නට ලැබුණා. එමෙන්ම සෑම වෙහෙර විහාරස්ථානයකම සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතව සිටි බවයි අපවාර්තාකරුවන් පැවසුවේ. මේ අතර සම්බුදු තෙමගුල සමරන වෙසක්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඔබ විසින් කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳ ලෝකේටම කියන්න නෙත් නිවුස් සූදානම්. ඒ අනුව ඔබේ විහාරස්ථානයේ, පාසලේ, ආයතනයේ හෝ ගමේ සංවිධාන කෙරෙන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න. 0777-1472-02 අංකයට ඡායාරූප සහ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර වට්ස්ඇප් පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. එම අංකය නැවතත් 0777-1472-02. ඔබ විසින් නෙවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණයේ හෝ පින්කම පිළිබඳ නෙට් නිවුස් YouTube නාලිකාවේ සහ නෙට් නිවුස් Facebook පිටුවේහි සුදුසු පරිදි පළ කිරීමට අප කටයුතු කරනවා. වෙසක් සමය වෙනුවෙන් නෙට් නිවුස් සකස් කරනු ලබන විශේෂාංග මාලාවේ තවත් විශේෂාංගයක් දැන්. අද දිනේ සොයා බැලෙන්නේ වෙසක් සමය වෙනුවෙන් වැඩිපුරම නිර්මාණය වන අටපට්ටම් වෙසක් කූඩුව පිළිබඳවයි.
3: මේ පාර ඔබ වෙසක් එකට හැදුවේ මොන කූඩුද? එහෙම නැත්නම් පාරේ විකුණන්න තියලා ගත්තේ මොන කූඩුද? බහුතරයකගේ උත්තරය අටපට්ටම. ඔබ දන්නවද ඔබට පේන අටපට්ටම ඇතුලේ ඔබ නොදකින ලොකු කතාවක් තියෙනවා කියලා? අපි අද කියන්නේ අටපට්ටම ඇතුලේ හැංගිච්ච ඒ අපූරු කතාව. අටපට්ටම් කූඩුවක් සකස් කිරීමේදී දක්නට ලැබෙන ප්‍රධානතම විශේෂත්වය වන්නේ එහි ඇති ගණිතමය සහ ජ්‍යාමිතික සමතුලිතතාවය. සමාන දිගින් යුත් උණබට කූරු 12ක් අරගෙන එකිනෙකට බද්ධ කරමින් පැති 8ක් එනම් මුහුණත් 8ක් සිටින විදිහට මේ කූඩුව නිර්මාණය කරන ලපනවා. අනිකුත් සංකීර්ණ වෙසක් කූඩුවට සාපේක්ෂව කුඩා දරුවෙකුට උනත් ඉතා පහසුවෙන් සහ අවම පිරිවැයකින් සකස් කරගත හැකිවීම මෙහි ඇති ප්‍රායෝගික විශේෂත්වයයි. සව් කඩදාසි වලින් හැඩගන්වලා එහි කොන් හතරට රැලි බුරුතු දමා සකස් කරන මේ අටපට්ටම රාත්‍රී කාලයේදී මැටි පහනකින්, ඉටිපන්දමකින් හෝ විදුලි බබුලකින් ආලෝකමත් වන විට හිතට ගෙන දෙන්නේ කියා නිම කළ නොහැකි ශාන්තියක්. මේ සරල අටපට්ටම් කූඩුව පිටුපස ඉතා බලවත් බෞද්ධ පසුබිමක් සහ දර්ශනයක් සැඟව පවතිනවා කියලා ඔබ දන්නවද? බෞද්ධ දහස්වලට අනුව අටපට්ටමේ පැති 8න් සංකේතවත් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයයි. නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය සහ නිවැරදි සමාධිය යන මේ කරුණු අට අපේ ජීවිත ආලෝකමත් කරන බව අටපට්ටම අපිට සිහිපත් කර දෙන බව ඔබ දන්නවාද? ඒ වගේම තවත් මතයකට අනුව මේන් ලෝක සත්වයා නිරන්තරයෙන් කම්පණයට පත් කරන අටලෝ දහම එනම් ලාබලා, යස අයස, නින්දා ප්‍රශංසා, සුඛ දුක්ඛ යන කරුණු අට නිරූපණය කරන බව සඳහන් කූඩුව මැද දැල්වෙන ආලෝකය මේ අටලෝ දහම මැද නොසැලී සිටින ප්‍රඥාවන්තයාගේ සිත බඳුයි කියලයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ. සියල්ලට වඩා අටපට්ටම් කූඩුව අපේ ජීවිතයට කියා දෙන ප්‍රායෝගික පාඩම අතිශයින්ම වටිනවා. මහත් ආශාවෙන්, මහත් වෙහෙසකින් සැකසූ මේ අටපට්ටම් කූඩුව වෙසක් පොහොය අවසන් වූ පසු හුළඟට අසු වී ඉරලා යනවා. එහෙම නැත්නම් වැස්සට තෙමිලා විනාශ වෙලා යනවා. අතීතයේ මැටි පහන් දැල්බු යුගයේදී සුළඟට කූඩුව ඇලවි මුළු කූඩුවම ගින්නට බිලිවි අළු වී ගියේ බොහොම ෂණයකින්. තමන් ආසාවෙන් හැදූ කූඩුව දෙස බලා සුසුම් හෙලන මිනිසට අටපට්ටම නිහඬවම කියා දෙන්නේ ජීවිතයේද මේ වගේ කිසිවක් ස්ථිර නැත, සියල්ල අනිත්‍ය යන උදාර බුදු වදන නොවේද? තාක්ෂණයේ දියුණුවත් සමග වෙළඳපොළට කොතරම් විසිතුරු ප්ලාස්ටික් කූඩු පැමිණියත් අටපට්ටමකින් ලැබෙන ආධ්‍යාත්මික පණවිඩය.

0: වයින් ලැබෙන්නේ නැති තරම්. එබැවින් මේ වෙසක් සමයේ ඔබේ නිවසත් පරිසර හිතකාමී අටපට්ටම් කූඩුවක් සාදා ඒ දර්ශනය ඔබේ දරුවන්ටත් කියා දෙන්න අමතක නොකරන්න. ඒ වෙනුවෙන් තමයි මේ විශේෂාංගය. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් අටලෝ දහමින් නොසැලෙන සිතක් ඇති කර ගැනීමට මේ වෙසක් මංගල්‍යය ඔබ සැමට උපකාරී වේවා යන්න අපේ පෙතුමයි.
1: දෙදහස් විසි පහ දෙදහස් විසි හය ශ්‍රීපාද වන්දනා සමයේ ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. අද දිනේ ශ්‍රීපාද උඩමළුවේ පැවැත්වෙන උදෑසන බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාවලින් කොටසක් රත්නපුර පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට රත්න මාර්ගයේ පෙරහැර දෙකක් ලෙස පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන බවයි ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියේ. මේ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන නෙට් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ.
2: 2025 2026 ශ්‍රීපාද වන්දනා වාරයේ ඊයේ වෙසක් පොහොය දිනෙන් අවසන් කළ බව ශ්‍රීපාද ස්ථානාධිපති ආචාර්ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවා. මේ අනුව ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ වලින් කොටස අද උදෑසන ශ්‍රීපාද උඩමළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව රත්නපුර පලාබත්තල සහ කුරුවිට රත්න මාර්ගය ඔස්සේ වැඩම කරන බවයි උන්වහන්සේ කියා සිටියේ. ඉන් අනතුරුව අද දහවල් බුද්ධ පූජා පැවැත් අනතුරුව එම දේව ආභරණ සහ පූජා භාණ්ඩ වලින් තවත් කොටසක් නැටන නල්ලතන්නේ බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත වඩමවා එම පෙරහැරද බලංගොඩ සහ අවිස්සාවෙල්ල රත්නපුර මාර්ගයේ ඔස්සේ වැඩම කරවන බවයි උන්වහන්සේ කියා සිටියේ. පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ වැඩම කර එහි අද තැන්පත් කර තබා හෙට එහි පැවැත්වෙන ආගමික වතාවන් ගණනාවකින් පසුව හෙට පස්වරුවේ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් වඩම්මවා ශ්‍රීපාද වන්දනා වාරයේ අවසන් වනතෙක් සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩ ඉදන්පත් කරන බවයි ශ්‍රීපාද ස්ථානාධිපති නාහිමියන් වැඩිදුරටත් කියා සිටී. ඊයේ වෙසක් පොහොය දිනේද ශ්‍රීපාදේ කරුණා කිරීමට සහ ශ්‍රීපාද උඩමළුවේ පැවැත්වෙන ආගමික වතාවන් වලට සහභාගී වීමට දිවයින විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණ සිටියා. නෙට් නිවුස් වෙනුවෙන් රංජිත් රාජපක්ෂ හැටන් සිට.
1: Net News නිමාව මිලග Net News දහවල් 12ට වැඩි තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: Net News ඔබ වෙත ගෙනාවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
5: FM 95 FM 94.8 Net FM.

0: සුන්නන්දේ.
1: Good morning, good morning අපේ පැංචයේ. උදේ 7යි විනාඩි 1යි වෙලාව. කොහොමද වෙසක්?
0: මම වෙසක් බලන් ගියා. ලොකු ලොකු වෙස් කරගෙන කූඩු තිබ්බා.
1: තව?
0: තොරන් තිබ්බා.
1: දැර සුරේෂ් මම කතාවෙත් කිව්ව තොරණ කියලා කියන්නේ කියලා. තොරණ තොර ඒ කියන්නේ තොරණ ගොඩක් තිබ්බත් තොරණ. අපි හිතමුකෝ තොරණ 10ක් තිබ්බ කියලා. ඒ කියන්නේ තොරණම තමයි. තොරන් කියලා කියන්නේ. හරි කියන්නකෝ ඉතින්.
0: ඊට පස්සේ අපි අපේ ඉස්සර ඉස්කෝලේ තෙනාර කියලා යාළුවෙක් හිටියා. එයාගේ අච්චි මැරිලා.
1: ආනේ. කවද්ද ඊයේද?
0: ඔව්.
1: අපි අත්තම්මට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු නේද? එතින්
0: සිද්ධාත් කුමාරයා ඉපදුනේ කවද්ද?
1: කවද්ද? අන්න. කවද්ද? වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක නේද? වෙසක් දවසේ තමයි සිද්ධාත් කුමාරයා ඉපදුනේ. ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම නේ?
0: ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම.
1: ඒකනේ ඉතින් ඒකනේ අපි මේ සමරන්නේ නේද? තව මොනවද ඉගෙන ගත්තේ? පන්සල් ගියාද?
0: පන්සල් ගියාද කසුන්නේ?
1: ඔව් පන්සලට ගියා. අපේ ගෙවල් ළඟම තියෙනවා ලස්සන චූටි බෝධියක්. ඒ කියන්නේ දැන් අපේ ගෙදර ඉඳලා දකුණු පැත්ත බලනකොටම චූටි බෝධියක් තියෙනවා. ඉතින් මම ඒකට යන්න හරි මාසයි. ඉතින් එතනට ගියා. මල් පූජා කරලා පහන් පත්තු කරලා වෙසක් කූඩු තියලා ඒ ටික ඒ බෝධින් වහන්සේට සිද්ධ කරා. ඉතින්
0: අපි දැක්ක තව අපි ගෙදර එන පාර ලස්සන සුදු පාට රෙඩ් වයිට් කලර් රෙඩ් කලර් නෙළුම් මල් තියෙන නෙළුම් මල්
1: ලස්සනයි නේද අනේවා තාසයේ නෙළුම් මල් වලට
0: මන් දැක්ක. තව ඉවර කරන කූඩු ටිකක් හදන. ඊට පස්සේ මොනවද? ඊට පස්සේ
1: ටික මතක් කර ගන්නකම් පැංචිකින් විස්තර හමු නේද? පැංචි සුබෝ දැසනක්.
0: සුබෝ දැසන කාජබවන්.
1: ආයුබවන්. ඉතින් වෙසක් පුර පසළොස්වක පොහොයට මොනවද අපේ පැංචි කරේ?
0: අපි සිල් ගත්තා. එතකොට අපිට මේ ඊට හවස වෙසක් මේ පෙරහැර තිබ්බා.
1: සිල් සමාදන් වෙනවා මම දැක්ක. මට ෆොටෝ එකක් එවලා තිබ්බේ.
0: ඔව් අපි ගියා පෙරහැර එකට දහම් පාසලෙම තිබ්බේ.
1: ඒ ටික තමානේ. මොකද
0: අද තමා දන්සල් මේ වදින්නේ යන්නේ.
1: ඇත්තද? ගොඩක් දන්සල් තියෙනවා.
0: ඔව් අපි ඊයේ දන්සල් වෙන්දා. මොනවද දන්නවද දන්සල් වෙන්දේ?
1: මොනවද?
0: තේ බිව්වා, අයිස්ක්‍රීම් දන්සල්
1: කෑවා.
0: තව පස්සේ තව
1: බත්? බත් දන්සල් ගියේ නැද්ද? මඤ්ඤොක්ක? ඒත් නෑ. එච්චරයි දහම්බුනේ. ඔව්. මොකද පංච කියන්නේ?
0: කසුනි නැන්ද?
1: ඔමනික?
0: අපිට කිරි තේ දුන්නා.
1: එහෙමද?
0: ඔව්. සීනි වලට තේ වලට සීනි දාලා නෑ. අපිට හකුරු කෑල්ලක් දුන්නා. අපි දන්නතෝ ක්‍රීම් කකරක කිනල්ල කවවා. ඊට පස්සේ 100 කෙනෙක් මතක් කරා මේ කන්නේ නෑනේ කිලිම් කිව්වා.
1: ඕනේ. තේ බොන්න කියලා කිව්වනේ.
0: ඔව්.
1: කහට නේද?
0: ඔව්. කහට වලට සීනි දාන්නේ
1: නෑනේ. ඔව්.
0: අපි මට දුන්නා චුට්ටා. ඊට පස්සේ මං අකුරු කෑල්ලත් එක්ක කෑවා.
1: ආනේ රහය එතකොට නේද? ඒකනේ බලන්න.
0: මේ කන්නත් හොඳ නෑ මේ වෙලාවට.
1: ආ.
0: අම්මා කිව්වා පව්ෙන්ද ඒකට සීන්නේ නෑනේ. ඔයාට අකුරු කෑල්ල කියලා දුන්නු මට.
1: ඉතින් ඔන්න ඔහොම තමයි දැන් අපිත් කූරගල රජ මහා විහාරස්ථානයේ ඉඳලා වෙසක් සමරනවා. ඉතින් ඊයේ දවසේ ගොඩක් දේවල් සිද්ධ වුණා නේද? වෙසක් කලාපේ තිබ්බා, නේත්‍රාලෝක වෙසක් කලාපය. මේ හැම දෙයක් එක්කම දැන් ඉතින් මේ සතියම ඉතින් වෙසක් තමයි නේද? අපේ වරුණ මාමා, දර්ශන මාමා, සමීර මාමා, එතකොට අමිල මාම ගොඩක් අය ඉන්නවා, මහේෂ් මාම ගොඩක් අය. අපේ ටීම් එකේ භාගයක්ම ඉන්නේ කූරගල මේ වෙලාවේ.
0: කසී නැන්දේ. මේ අපි කූරගල ගියා. එතකොට අමිල අංකල් තමයි අපිට යන්න දුන්නේ උඩටම.
1: නා ඔගොල්ලෝ මේ ළඟදී ගියානේ කූරගලනේ.
0: උඩටම අපිට පාක් කරන්න දුන්න වෑන් එක.
1: ඕ ඒකනේ.
0: අනික අය පල්ලහ.
1: ඒකනේ. ඒ කියන්නේ පැංචි කියලා දැනගෙනනේ, දවස්තාව දුන්න පැංචි කියලා දැනගෙන ඇතුළටම යන්නනේ. ආනේ මේ කලබල පැංචයිකේ පැංචි ඇවිල්ලා එහෙම කියලා. හරි, ඉතින් ඕවත් එක්ක
0: මේ මිටිකොස්ස කිව්වා මේ ඇමිල මේ අක්කල්ට කිව්වොත් එහෙම යා උඩට යන්න දෙයි සමහර විට එන්න එහෙම කිව්වා.
1: ඒකනේ. හරි, දැන් ඉතින් ඕව තමයි නේද පැංචෝ? පැංචගේ පැංචිගේ වෙසක්.
0: බෙල්ලංගිලත් ගිය අපි.
1: දැන් එතකොට වෙසක් කූඩු?
0: වෙසක් කූඩුවක් මං අම්මත් එක්ක හැදුවා.
1: කොහොමද හැදුවේ? මොනා දටපටන් එකක්ද?
0: ඔව්. මේ අර කූරු මොනාද අර ආකාසුන්නන්දේ අයියටත් තීරුම් කියන්න.
1: හා, මොනාද මේ පැංචිගේ මේ වෙසක් කූඩු අහලා ඉමුද අපි? හා, මතක් අමතක කරගන්න එපා. කෝරු කිව්වේ මොනාද මේ ඉරටුද?
0: ඉරටු ගත්තා. ඊට වලින් අම්මම ක්‍රොස් එකක් තියලා අම්මා අම්මට පෙන්නුවා දවල්. ඒ නිසා මම රෑවුත් මේ ක්‍රොස් එකක් තියලා අම්මට මේ බැඳලා මම අරක කරකවනවා එක පැත්තකට දෙපාරක්, අනික් පැත්තට කරකවනවා දෙපාරක්.
1: කරකවනවා දැන් මට පෙන්නනවා මෙතනට වෙලා. හරි, පැංච මොකද්ද කියන්න හැදුවේ?
0: අපි ගෙදර යනකොට ආචිලක් ටිකක් භක්ති ගීත කියන අපි දැක්කා.
1: මේ දවස්වල භක්ති ගීතත් තියෙනවනේ නේද?
0: ඔව්. අපේ වෙසක් කූඩුවට මේ සවුකොල දැම්මේ මොන පාටි කියලා මං කියන්නද?
1: හා, කියමු පැංච කිව්වට පස්සේ. හරි. හා, ඉතින් කියන්නකො පැංච.
0: ඊට පස්සේ
1: මොකද්ද කිව්වේ? ආචිල භක්ති ගීත කිව්වා.
0: ඊට පස්සේ දවසක අපිත් භක්ති ගීත කිව්වා ඉස්කෝලේ.
1: භක්ති ගීතනේ, ලස්සන භක්ති ගීත තියෙනවා. හරිම ලස්සන අදහස් තියෙන හරේ ලස්සන භක්ති ගීත තියෙනවා. ඒ වහන් ඉන්න හරි ආසයි ඉතින් නේද? මේ කාලෙට තමයි ඕව ඇහෙන්නේ, ඕව කියන්නේ.
0: ඔව්, කසිනි නැන්දේ. අපි පාටක් දැම්මේ. අපි පාට දෙකක් දැම්මා. මොනවද දන්නවද?
1: මොනවද?
0: රතුයි සුදුයි.
1: හා, දැන් ඔන්න මේ
0: රැලි වල මේ රතුයි උඩම මේ තියෙන සුදු, ඊට පස්සේ රතු.
1: හරි, දැන් අපි මෙහෙම වැඩක් කරමු පැංචෝ පැංචි. හරි, අපි යාළුවන්ට කියමු. දැන් ඒගොල්ලන්ගේ දැන් මට උදෙත් එවලා තිබ්බ යාළුවෝ ලස්සන වෙසක් කූඩු හදපු ඒවා, වෙසක් කූඩු එල්ලපු විදිය ඒව. හැම
0: අපි බල්බ කෙල්ලුවා.
1: හා, අපි යාළුවන්ට කියමු ඒවා අපිට අද එවන්න නේද? එහෙම නැත්නම් ලස්සන චිත්‍රයක් විදිහට, නිර්මාණයක් විදිහට උගලන්ට ලස්සනට මේ වෙසක් අසිරිය ගැන එවන්න කියලා.
0: කසිරි නැන්දේ, ඔයාව අඳලා ඒ අක්කි මේ ලස්සන්ට වෙසක් කූඩ මේ එල්ලලා මේ පිච්ච චිත්‍රයක් එහෙම බල්බ එකක් කරි මූකක් කරි එල්ලන්න දාලා වෙසක් කූඩුව ලස්සන්ට ඇඳලා ඒවගේ අන්දියේ.
1: අන්න හරි. බලන්න පැංචිට ටග්ගාල මතක් වුණා ඒ අක්කව නේද? ඉතින් අපි පැංචෝ යාළුවන්ට කියමු එහෙම නිර්මාණ අද එවන්න කියලා. අපි දවසේ තෑග ඊට පස්සේ දෙමු හොඳේ? හා එහෙනම් WhatsApp අංකේ පැංච කියනවද?
0: හා. 0711 95 95 95 තමයි WhatsApp කරන්න ඕනේ. ඒකට නම් කෝල් කරන්න බෑ.
1: හරි. අනිත් අංකේ අපි පැංච කියමු. කෝල් කරන්න පුළුවන් අංකේ.
0: 0112 55 33 83 යාලු අපිට කෝල් කරන්න.
1: ඔන්න අපි බලමු අද මේ මැයි මාසේ අන්තිම දවස. අපි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් ඊළඟ දවස දෙවනි දවස. ඉතින් අපි මේ වෙසක් සතියනේ ගත කරන්නේ. පුංචි පැටවුන්ගේ ලස්සන දේවල් එවන්නකෝ බලන්න. එහෙනම් අපි ටග්ගල විරාමයක් අරගෙන එමුද? නිර්මාණ ටික බලන්න.
0: හා
1: හා යාලුවන්ට ඉන්න කියලා කියන්න අට වෙනකම්.
0: යාලුවෝ ඔගොල්ලෝ මේක අහගෙන ඉන්න අට වෙනකම්.
1: මොකද?
0: කලබල වෙන්නේ.
1: හා එහෙනම් අපි අහගෙන ඉමුකෝ.
2: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.
3: FM 95 FM 94.8 Net FM
0: උදෑසන 7:12 කලබල පැංච එකේ වෙලාව යාළුවනේ.
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
5: මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
6: ළමුන්ගේ අක්ෂි සෞඛ්‍ය ගැන අදම සැලකිලිමත් වෙන්න රිෆ්‍රෙක්ෂන්, කලර් විෂන්, ටොපෝග්‍රෆි, EOM සහ කවර් ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපනේ ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
7: දැන් හැමෝම ගන්න KD Rice Lead 1-5 petrol bike එක මිල රුපියල් 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොගවසන් වෙනතර පමණයි. KD Rice Motor Company Private Limited 077-406-43-97.
3: FM 95 FM 94.8 Net FM.

0: බලමු බලමු පැංචා හරිද? දොර ඇරියද?
1: ඔව්.
0: හා.
1: පුංචි අපේ නිර්මාණ පිටුව.
0: පැංච ගිහලා දොර ඇරලා තියවරයිනේ බලන්නකෝ පැංචි නේද අනේ.
1: ඔව් අපි දැන් නමරුව නේද?
0: හා? හරි. මේ මොකද්ද? ඔන්න බලන්න. පැංච මුලින්ම
1: කිව්. චෛත්‍යයක් තියෙනවා. හන්දක් තියෙනවා.
0: බෝගහක් පේනවනේ.
1: ඉතින් මේකේ වෙසක් කූඩුවේ දාලා තියෙන්නේ සුදු පාටයි කහ පාටයි වෙසක් කූඩුවක් එල්ලලා තියෙන වහලේ.
0: ඒක කියලා තියෙනවා මෙන්න මෙහෙම. නැන්දේ මම තනියම හදපු වෙසක් කූඩුව කියලා. ෂෝයිනේ සුරදූත බාලිකා මහාවිද්‍යාලයේ කොළයාපිටිය 3 ශ්‍රේණිය C සෙනුදී සෙනාරා සුබසිංහ. මැනික හොඳයිනේ ඔයා ලස්සනට වෙසක් කූඩුව හදලා තියෙනවනේ. මෙන්න මෙන්න.
1: සුදු පාට මේක.
0: ලස්සනයිනේ.
1: ඔව් ඔන්න ඔයගේ බල්බේ එක තමයි අපි ඇල්ලලා තිබ්බේ.
0: අන්න.
1: ඒක තවත් සරසලා.
0: ඔහොම උඩට අදින්න එපා. මාත් බය වෙනවා. කසුරි නැන්ද වගේ. හා කියන්නකෝ.
1: තවත් සරසලා ඒක.
0: හා.
1: දන්සල්ලුත් වදින්න ගිහින්.
0: අන්න.
1: හරි හරි පෙන්චිටි.
0: ඒකනේ.
1: මට චුට්ට කියන්නේ.
0: ඔව්. අන්න දැන් ඊළඟ එක කියමු. හරි. ඔන්න ඊළඟ එක පැංචා. ඉන්න මන් දැන් මේ නම කියන්න. මලින්ද මෙත්සරණී නවයේ ශ්‍රේණිය කල්යාණි ජාතික පාසල.
1: හරි. මේ ඔක්කොම හදලා තියන්නේ යා වෙන්න.
0: නැන්ද මම හදපු වෙසක් කූඩු. නැන්ද අද උයන්නේ මම කියලා තියනවා. ආ ෂෝයිනේ. නැන්ද මම ඊ සියගත්ත කියලා තියනවා. අනේ දෝනි මලින්දි මෙත්සරණි අපිත් එන්න තෝ පැත්තේ.
1: ආ
0: කැම ටිකක් කාලා යන්න.
1: හා කසිනි නැන්ද. අබේ දහම් පාසල තමයි අපි ඊ සිල් ගත්තේ.
0: ආ එහෙමද. හරි ඊළඟ කොන්න පැංචා. හරි ඔන්න පැංචෝ. දැක්කද? කොහොම මේ පැත්තට? මේ තියෙන්නේ?
1: නිල් පාට වෙසක් කූඩුවක් තියෙනවා. කහ පාට එකක් තියෙනවා. වයිට් කලර් ඇන් යෙලෝ කල් තියෙනවා. පින්ක් ඇන් රෙඩ් තියෙනවා.
0: කීයක් තියෙනවද පැංචෝ?
1: 3ක්.
0: මේ යාළුවගේ ෆොටෝ එකකුත් එවලා නේද ඔයාට බලන්න. ලස්සනයිනේ. අපි බලමු කොහෙද කියලා. මෙදබද්ද මහාවිද්‍යාලය. මෙදබද්ද මහාවිද්‍යාලය යසස්මි වෙන්න ඕනේ. යසස්මි තිනාරා 3 ශ්‍රේණිය. ලස්සනයි ලස්සනයි. ඊළඟට ඔන්න පැංචි.
1: තොරණ
0: මෙන්න.
1: පොඩි එකයි ලොකු එකයි.
0: අනේ
1: ඒ අලියකුත් හිටියා. ආ ඔකෝපි ඕකේ වීම සීචෙකුත් මම දැක්ක ළඟ තියෙනවා. ඔව් මම දැක්කා. මම දැක්කා.
0: ඒකනේ මොකද දන්නවද මේ තොරණ? කළුතර තියෙන අඩි 90ක් උස. අඩි 95ක් පළල මේ පාර ලංකාවේ ලොකුම තොරණ කියලා තියෙනවා. HD සඳුමි යහන්සා කළුතර ඉඳලා තමයි ඔන්න එවල තියෙන්නේ. සඳුමි යහන්සා ඥානෝදය මහාවිද්‍යාලයේ කළුතර ඉගෙන ගන්න 7 ශ්‍රේණියේ. තොරණ බලන්න ගෙහෙල් අපිට ඒ ගැන විස්තරත් එවල ෂෝක්නේ. හරිම සන්තෝසයි. මෙන්න පැංචා.
1: ආන්නේ
0: පැංචා.
1: බුදුසාදු. ඉංග්‍රීසියෙන් කියන්නේ ලෝඩ් බුද්ධ.
0: ඕ බුදුසාදු කොහොමද ඇඳලා තියෙන්නේ පැංචා? පැන්සලින්නේ. හොඳට බලන්න පැන්සලෙන් හරිම ලස්සනයි. හරිම ලස්සන නිර්මාණයක්. 11 අන්න මලීෂා රුවන්තිකා. අර පැංචි කිව්වේ කසිනි නැන්ද එහෙම ඇඳලා එවලා තිබ්බ අර යාළුවමේ. අන්නේ යාළුව ඇඳලා තියෙන්නේ දැක්කද? හරිම ලස්සනයි හරිම ලස්සනයි. තල්දින මහාවිද්‍යාලය 11 ශ්‍රේණිය මලීෂා රුවන්තිකා. ඒකනේ මං කිව්වනේ ඕක කිව්වනේ නේද?
1: මං හිතුවනවා හදයි කීක මං කියන්නද?
0: ආ කියන්න මැනික.
1: ඔරෙන්ජ් කලර් තියෙනවා. වයිට් කල තියනවා, ඩාර්ක් පර්පල් තියනවා, යෙලෝ කල තියනවා.
2: ඩාර්ක් පර්පල් නෙවෙයි, බ්ලූ කල.
0: නෑ, පර්පල් එකක් තමයි ඒක.
1: ට්‍රයිචුටා රෙඩ් තියනවා. රෙඩ් නෙවෙයි,
0: රෙඩ් තමයි.
1: ඔරෙන්ජ්
2: පහල තියෙන
0: ඔරෙන්ජ් නේ පැංචි. ලස්සනයිනේ තේ වෙසක් කූඩුව. මලීෂා හදපු වෙසක් කූඩුව එවල තියෙන්නේ. අන්න ෆොටෝ එක අතේ තියාගෙනත් ලස්සන්ට පික්චර් එකක් එවල තියෙනවා. හොඳයි නේද? ආ, දක්ෂයි කියලා කියන්න පැංචයි පැංචි. මලීෂක්ය ඔයා දක්ෂයි කියලා කියන්න.
1: මලීෂක්ය ඔයා හරිම දක්ෂයි. ඔයා ලස්සන්ට අඳිනවා චිත්‍ර.
0: හරි, මෙන්න මෙන්න. මයික එකට යන්න ඕනේ. තොරණක් නේද කාඩ්බෝඩ් වලින් චූටියට හදාගෙන?
1: අර රාක්ෂයා ඉන්නෝ කිය ගංගේ වතුර බොන්නත්තේ.
0: ඔව්,
1: මටෙන් බොන්නේ. ඒක කතාව.
0: එන්න ඒ කතාව නේද? මහමෙවුනා බෞද්ධ විද්‍යාලය රණුක හිරන්න පෙරේරා 6B ශ්‍රේණිය.
1: එයාම නන්දේ.
0: ඕ පැංචි,
1: මන්ට කතන්දරයක් කියන්න තියෙනවා.
0: හා, තව ටිකකින් කියමු. චිත්‍ර ටික බලලා.
1: කොටු කොටු වලට හදලා
0: තොරණක් හදලා. දැක්කද තොරණ? මෙන්න බලන්න, ඒක දවල්ට පේන විදියයි රෑට ලයිට් දැම්මම පේන විදියයි එවලා තියෙනවා. දුන ගහ, හසල් සහ තිසුන්ගේ තොරණ. හරිම ෂෝක්, හරිම ලස්සනයි.
1: ඒවා කොටු කොටුවට හදල
0: බලන්න යාළුව, කොච්චර ලස්සනට නිර්මාණ කරලා තියෙනවද කියලා. වෙසක් එකට නේද පැංචි?
1: ඔව්.
0: හරි, ඊළඟට මෙන්න මෙන්න පැංචි.
1: වෙසක් කූඩුව ධම්ම චක්‍රේ මේ පේන්ට් කළද කොහෙද? ඉරන් නැතුව
0: පාට ටික ඉක්මනට කියන්නේ. ලස්සනයි
1: ඒක. පර්පල් ක්‍රීම් පාට, ග්‍රීන් කලර්, එතකොට බ්‍රවුන් කලර්, නිකම් බ්ලැක් කලර් තියෙනවා.
0: පැංචි, යාළුව කියලා තියෙනවා කාඩ්බෝඩ් වලින් තමයි කූඩුව හදලා තියෙන්නේ. හරිද? පුවක්කොළ වලින් තමයි රැලි දාලා තියෙන්නේ. බලන්නකෝ, පුවක්කොළ වලින් තමයි රැලි ටික දාලා තියෙන්නේ.
1: මම දැකවන්නේ පුවක්
0: තමයි. අද දහම් පාසලේ භක්ති ගීත තියෙනවා කියලා තියෙනවා. ඒ දේවල් දන්සල් තියෙනවා කියලා තියෙනවා. හා, මේ කොහෙද ගම්පොළනේ? ගම්පොළ කොහෙද ඉස්කෝලේ කියලා එවන්නකො. හංසානි කියලා තියෙනවා. හරි, ඊළඟට මෙන්න සනුෂි සෙහන්සා දොළවත්ත දෙහිඔවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය 4B ශ්‍රේණිය ලස්සන නිර්මාණයක් කරලා එවල තියෙනවා. ඊළඟට තව වෙසක් උඩ එවල තියෙනවා. නම් තමයි එවල නැත්තේ. මන් සදේශගේ වෙසක් උඩුව. ඒකේ කූඩු පැටවුනුත් ඉන්නව නේද? අපි දෙන්නගේ වෙසක් කූඩු. ශෂිනි කවිෂ්මා, පසිඳි කවිෂ්කා. මෙන්න
1: කසුනන්දේ.
0: ඔව්,
1: මන් දැක්ක ඊයර නෙළු මල්ගේ පැටියෝ ටික පිවිලා
0: තියෙනවා.
1: කසුනන්දේ, අපි සිල් ගත්තනේ අපේ දම් ඉස්කෝලේ. එතකොට ප්‍රින්සිද්ධාට මන් දැක්ක මේ ලෝටස් ෆ්ලවර් 7ක් ඇවිදලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. බලද්දි මං ඒක වත් දැක්කේ නෑ. එක අංකල් කෙනෙක් මල් නෙළුම් මල් දෙකක්ද කොහෙද එකක් මේ අරන් ගියා. මෙන්න බලද්දි ප්‍රින්සිද්ධාට මේ අහතේ ලෝටස් ෆ්ලවර් වලට දාලා.
0: ඒකනේ
1: මං හිතුවා ගෙදර ගෙනියනවා කියලා. ඒ අංකල්,
0: මෙන්න මේ දැන් මේ වල. ඔව් පැංචු,
1: මං දැක්ක බුදු සාදු ඉපදුනේ ඒ නෙළුම් මල් 7ක්.
0: ඔව්,
1: නෙළුම් මල් 7ක් උඩ තමයි ඉපදුනාම ඇවිද ගිහින්. ඔව්, අපිට ඇවිදින්න බෑ ඉපදිච්ච ගමන්. හැබැයි පින්සිද්ධාර්ථ එක කරා. ඊට පස්සේ එන්ලයිට්මන්ට් එක තමයි තිබ්බේ. ඊට පස්සේ එයා එක ඇඟිල්ලක් උස්සගෙන කිව්වා මොනා හරි. මතකයි නේ කසුනේ?
0: ඔව්, ඒගොල්ලෝ කියනේ මම අහන් ඉන්නේ.
1: එන්ලයිට්මන්ට් එක කරන් පස්සේ එයා පිරිනවම් පෑවා. ඕනම් මේ අපවත් වුණා කියලා කියන්න පුළුවන්. මැරෙලා කියලා කියන්න නම් පව් සිද්ධ වෙනවා. අපි අපායට යනවා. නේද පැංචෝ?
0: ඒකනේ. හරි, දැන් අපි නිර්මාණ බලබල හිටියේ අටපාද කනිෂ්ඨ විද්‍යාලයේ අට ශ්‍රේණියේ ශෂිනි කවිෂ්මා, පස්සින්දි කවිෂ්කා තමයි මේ වෙසක් උඩු හදලා ඉවලා තියෙන අපිට ෆොටෝස් විදිහට. සුබ වෙසක් මංගල්‍යයක් වේවා ලක්කිති අක්කේනා තුන ශ්‍රේණියේ මියුසිස් විද්‍යාලයේ කිරිබත්ගොඩ, දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ හතර
1: ශ්‍රේණියේ.
0: අන්න ඉවලා තියෙන ඕගොල්ලෝ කියපු කතාව දැක්කද? නිර්මාණයක් විදිහට කරලෙවල තියෙනවා.
1: කවුද
0: සොනාත්? සොනාත් මනිත තමයි එවල තියෙන්නේ.
1: හැබැයි නිල් මල් දාලා තියෙන්නේ.
0: ඕ, කලයක චුට්ටක් ඉතින් වෙනස් කරලා. හරි. අමෝද්‍ය කලානි නිබෝධනි අට ශ්‍රේණිය තනියම හදපු කූඩුවක ලම්මුයි කියලා ඇලි ගොඩක් තියෙනවා නේද? හා, ලස්සනයි. හංසක ප්‍රමෝත් අපේ ගෙදර වෙසක් කියලා තියෙනවා. හොර දොරු උව විද්‍යාලය හැමෝකෙම වෙසක් හරිම ලස්සනයි, හරිම ලස්සනයි. අපි පන්සල් යනවා කාවින්දයා ප්‍රහින්දද සිල්වා විද්‍යා ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ කිතුල්ගල. ඒගොල්ලෝ පන්සල් යන විදිය චිත්‍රයට නගලා තියෙනවා. දැක්ක නේද පැංචි?
1: ඔව්. ආන්න අපේ බුඩිස් ෆ්ලැග් එක. මන් දන්නා එක සිංහලෙන් කියන්න. නිල පිත හිත ඔජාත මංජස්වර ප්‍රභාෂවර.
0: ඔව් නේද, බෞද්ධ කුඩියනේ.
1: ඔව්.
0: ඒකනේ ඒකනේ.
1: අපේ ටීචර් කියලා දුන්නා.
0: හා.
1: උඩම
0: තියෙන පැංචා මෙන්න.
2: වෙසක් උඩු.
0: ආ? මොන පාටද වෙසක් උඩු?
1: වයිට් කලර්. ලයිට් බ්ලූ කලර්, ඩාර්ක් බ්ලූ කලර්.
0: අමාශා වලපනේ
1: ග්‍රීන් කලර්, වයිට් කලර්, බ්ලූ කලර්.
0: ඕ, වෙසක් කා සිරි වැලිපැන සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ හත ශ්‍රේණිය. ඕ, යස්සිනි මෙත්සරණි තමයි එවල තියෙන්නේ. නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ අක්කා 10 වසර, නංගි 6 වසර කියලා තියෙනවා. මම සදලු. මල්ලිද? මල්ලි වෙන්න ඕනේ. කෝ, අක්කගේ නම එවල නෑනේ. ඉතින් අක්කගේ නම තෙවන්න එපැයි.
1: හසුනන්දේ, ඔයා දන්නවද බුදුසාදු?
0: මයික් එකට එන්න මෙනික.
1: බුදුසාදු භාවනා කරනකොට ගසක වැස වහිනකොට නයා හෙමින් හෙමින් ඇවිල්ලා
0: බෝධීන් වහන්සේ ළඟ නේද?
1: ඊට පස්සේ නයා එහෙම ඇවිල්ලා දෙමෙන්නති වෙන්න වහගත්තා.
0: ඔව්.
1: ඔව්, කටින් වහගන්නේ. අර මන්
0: දැනේ නේද මෙහෙම පෙනේ පෙම කරලා දඟරය මෙහෙම දාගෙන.
1: ඔව්, කසිනන්නේ.
0: ආරක්ෂාව දුන්නනේ.
1: ඔව්, කසිනන්නේ. අපි දැක්කා අපේ චත්තිය වහන්සේත් තියනවානේ. එකේ කෑ ගහන්න බෑ, හරිම සද්දයි. කෑ ගැහුවොත් එහෙම. මන් දැක්කා පිච්ච එක. දෙක තුනක් හරි තියනවා. මන් දැක්කා අර නයාගේ මේ අඟ වලින් ඔන්නම රෝල් කරගෙන රෝල් කරගෙන රෝල් කරගෙන රෝල් කරගෙන කට අර මේ මොකක් හරි හානියක් කරන්න යද්දි කට වහ ගන්නවා. එතකොට වැස්ස වහිද්දි කට වහ
0: ගන්නවා.
1: ඒ මන් දන්නද?
0: ඒක තමයි, ඒක තමයි මම අහගෙන ඉන්නේ. හා, මේ වගේ ඉතින් නිර්මාණ ගොඩක් එවලා තියෙනවාද? ඉරටු වලින් පන්සලේ එල්ලන්න හදපු වෙසක් කූඩු කියලා තියෙනවා. රැලි දැම්මේ ගෝණි නූල් වලින් කියලා තියෙනවා. බලන්නකෝ, එක එක නිර්මාණ, එක එක නිර්මාණ සද්දානි සම්භාෂණී තමයි එවලා තියෙන්නේ. රැලි දාපු විදිය ගෝණි නූල් වලින්. ආ, හරිම හොඳයිනේ මැනික.
1: හරි, අර නෙළුම් මල හතක් උඩ ගියේ.
0: ඔව්,
1: ඒක හදල් තියෙන.
0: ඔව්, ඒකත් ඇඳලා එවලා තිබ්බා. මෙන්න
1: තුරණක්.
0: ගොඩක් ගෙවල් වල තනියම තොරණ හදලා තියෙනවා නේද චූටියට?
1: ඔව්.
0: ගම් පහ
1: අයිනවට ගහලා තියෙන.
0: ඔව්, පිලිකුත්තුව.
1: අර අලියා එකක් බලන්න.
0: මේ තියෙන්නේ දැක්කද? හා, පිලිකුත්තුව, ගම් පහ පිලිකුත්තුව, නිෂා සහ සියත්, ගම් පහ තක්ෂිලා විද්‍යාලය. හරිම ෂෝක්. අලියේ කදලා, ඇතෙක් නේද? ඇතෙක් කදලා ලස්සනට වෙසක් කූඩු සුදු පාටට ලස්සනට හදලා තොරණ කුච්චුටියට හදලා හරිම ලස්සනයි.
1: කසුනි නැන්දේ.
0: ඔව් පැටියෝ.
1: මම මේ සුදු පාට ටී-ෂර්ට් එක ඇඳන් ඉන්නේ අපේ ඩාන්සල් යන්න කනවනේ.
0: ආ, එහෙමද? එහෙමද? ලෑස්ති වෙලා ඔක්කොටම ඇවිල්ලා තියෙන්නේ නේද? හරි, අපි එහෙනම් අද ෂෝක් නේද? අපිත් නිකන් වෙසක් බලන්න ගියා වගේනේ අද net fm කලබල පැංච නිර්මාණ පිටුව දැක්කම. ආ, යාළුවෝ ලස්සන දේවල් එවල තිබ්බ හැමෝම දක්ෂයි කියලා අපි කියමු නේද?
1: ඔව්, හැමෝම ඕගොල්ලන් දක්ෂයි.
0: ඉතින් ඒ දක්ෂතාවය තමයි අපි මේ හැමෝටම ඇහෙන්න කියන්නේ. ලස්සන දේවල් ලස්සන දේවල් අපිට එවල තිබ්බයි. අතරින් අපි
1: බලමු.
0: ඕ, අපි අතරින් කියමු. දවසේ තෑග දිනාගන්නේ කවුද කියලා උදේ 8ට කලින් කියනවා. අහගෙන ඉන්න කෝ FM 95.4 net FM කලබල පැංචා. එහෙනම් අපි ටග්ගාල විරාමයක් අරගෙන එමුද? හාද?
1: හා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: වැඩිහිටි ඔබේ අක්ෂි සෞඛ්‍ය අදම පරීක්ෂා කර ගන්නා රිෆ්‍රැක්ෂන් අයි ප්‍රෙෂර් සහ ෆන්ඩස් ෆොටෝග්‍රැෆි ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපන් ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
5: Kalabala, kalabala, kalabala, kalabala, kalabala pencha.

0: කසුන්යන්ද දැමං කතාව කියන්නන්ද?
1: ආ කියන්නක බලන්න කතාව පැංචි. අපි පැංචිගේ කතාව අහමුද එහෙනම්?
0: හා
1: පැංචි පැංචම කියන්න පැංචිට කියන්නේ
0: කයි? එක අක්කකුයි දෙන්නෙක් මේ අයියකුයි නෑ මේ මල්ලි කෙනෙකුයි වෙන්නති. එය ඒගොල්ලම සකූඩුවක් හදලා ඒකට ඇතුළට දාලා ඉති පණ්ඩම දැන් දාලා තියෙන්නේ මේ බල්බ්නේ. ඉස්සර දැම්ම ලයිට්නේ නෑ ඉස්සර දැම්ම ඉති පණ්ඩමක්නේ.
1: හරි
0: ලස් ඊට පස්සේ ඒ දෙන්න ලස්සන බල බල නිදාගත්තා. පහුදා උදේ නැගිටිද්දී මෙන්න පිච්චිලාම ගියා අර හුලඟට. මේ පෙරලිය පෙරලිය පිච්චිලානේ දුකට ඉතින් අඩන්න ගත්තා. අඩන්න ගත්තන් පස්සේ ආච්චි සීයයි ඔළුව අතගාල කිව්වා ඕව තමයි එහෙම තමයි.
1: එහෙම තමයි ඉතින් නේද? ඒ නිසා ඕව වැඩිය හිතන්න එපා අඩන්න එපා කියලා කිව්වනේ.
0: අපි ඊළඟ වෙසක් පෝයටත් අපි ලස්සන වෙසක් කූඩුවක් හදමු කියලා ආච්චි සීයයි කිව්වා. ඉතින් සමහර පැතිවලට වැස්ස තියෙනවනේ. මේ එතකොට මේ සව් කොල ටික තෙමිලා තෙමිලා තෙමිලා තෙමිලා තෙමිලා මේ ඒවා ඉදෙනවනේ ටික ටික. මේ සමහර සත්තු අය පූසෝ බල්ලෝ මේ රැල ටික කඩාගෙන යනවා. එතකොට ලස්සන නෑනේ. එතකොට පහුදා උදේ ගොල්ල බලද්දි එතකොට විසක්කුරු ටික නෑ. සමහර පැතිවල බල්බ් දාලා තියෙන්නේ. බල්බ් දාලා තියෙනකොට අර කරන්ට් නැති වෙනවනේ. ඊට පස්සේ කරන්ට් නැති වුණාම තව එක බල්බ් වල වයර් වල මේ පැටලිලා පැටලිලා ෂෝට් වුණාම ඒවත් පිච්චිලා යනවනේ බල්බ්.
1: දැන් ඔය අක්කගේ නංගිගේ කතාවක් නෙවෙයි කියන්නේ නේ? ආ හරි. දැන් ඊට පස්සේ දැන් මට පොඩ පැටලුණා. ඉතින් ඉවරද?
0: ඔව් ඉවරයි.
1: ඒකෙන් මට දැන් තේරුන්නේ නෑනේ මොකක්ද කිව්වේ.
0: අයියෝ.
1: ආයි මට ඒක දැන් කියලා දෙන්න හොඳේ? මට පැටලුණා කතාව.
0: මොනටද පැටලුණේ?
1: ඔව් දැන් මට මොනටද කියලාත් කියන්න තරම්වත් තේරෙන්නේ නෑනේ මොකද්ද කරන්නේ මම. හරි අපි පස්සේ ගැන විස්තර ගමු නේද? හාද?
0: හරි හරි ආය මං කියන්න.
1: ඔව් ආය කියන්න. මේ අපි සෙල්ලම් ගෙදර යාළුවොත් එක්ක කතා කරන වෙලාව කියමු නේද පෙන්චෝ?
0: හා?
1: ඔව්. ඔව් අපි එහෙම කරමු. එහෙනම් සෙල්ලම් ගෙදර දොර අරිමු. ඒ අතරේ කතාවත් කියමු.
2: චූටි චූටි යාළුවෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපි සෙල්ලම් ගෙදර.
1: හරි දැන් මේ කතාව පැටලුනේ මට විතරද කියලා මං අහනවා නේද?
0: ඔව් ඉතින් ඔයා විතරයි කිව්වේ වැටුණා කියලා.
1: ඒකනේ දැන් අනිත් අයගෙන් අපිට අහන්න විදිහක් නැහැනේ පැටලුණාද කියලා. ඔන්න පැංචි පැංචෝ යාළුවෝ ඉන්නවා. අපි අහලා බලමු. ඔන්න බලන්න කවුද මුලින්ම කතා කරන්නේ. පැංචි කතාව කියව නිසා පැංච කතා කරමු මුලින්.
0: අයබෝවන් සුබු දැසනක්.
3: අයිබෝවන් සුබ දැසනා.
0: නම් මොකද්ද?
3: සන්නි සස්සලනි.
0: කීවසරද?
3: දෙක වසරේ.
0: ඔයා අසම විෂය මොකද්ද?
3: හික්ක.
0: ඔයා අස පාට මොකද්ද?
3: කහ පාට.
0: ඔයා මොකද්ද දිපට් කරන්නේ?
3: කවියා.
0: ලස්සන්ට කියන්නකෝ.
3: තරු පිරිලා ආකාශේ මල් පිපිලා සෙදිලිසේ මහයිලින්ද පතුලේ පොකුරු පොකුරු තරු බබලයි පොළොව යටත් වාහස තියෙනවාද මට පුදුමයි මොකදානේ තරු පැංචෝ සීතලේද ඉලන්නේ.
1: ඔව් අනේ සීතලේ තමයි. හරිම ලස්සනයි තෝනේ. මෙන්න පැංචි. පැංචිගේ යාළුවා ඉන්නවා පොලිමේ.
0: අපේ ආ
3: අයිබෝවන්
1: මැනික
0: නම් මොකද්ද?
3: හදානි.
1: හාලෝ
0: මං ඔයාට ආදරෙයි ගොඩා.
1: අපි චිත්‍රත් එක්ක දැන් අපිට එවල තිබ්බ නේද වෙසක් කූඩු එහෙම? දැන් අද මොකද ඉදිරිපත් කරන්න මැනික?
3: කවියක්.
1: ලස්සනට කියන්න එහෙනම්.

0: Are the?
1: Budu
0: saranai
2: mani. Sadani sambasini.
0: Sadani.
2: Mang kipu katawa pataluna.
0: ඔන්න මේ මට වට්සප් එකටත් දාලා තියෙනවා. හරි මැනික වට්සප් එකටත් දාලා තියෙනවා පැංචිට පැංචි කියපු කතාව අපිටත් පැටලුණා කියලා. හරි මෙන්න ඉන්නවා තව යාළුවෙක් පැංචා.
3: අයිබෝවන් සුබු දේශනක්.
4: අයිබෝවන් සුබු දේශනක්.
3: නම් මොකද්ද?
4: තනයි නවෝද.
3: කීවසරද?
4: තුන වසරේ.
0: දැන් වෙසක් එකට දහම් පාසලේ මොකද කරේ?
4: වෙසක් කූඩු හදනවා. කසුනි නැන්දේ.
0: ඔ මණික?
4: ඊයේ අපි කූය ගලාවා.
0: ආ ඇත්තද? අපේ කට්ටියව දැක්කද?
4: නැන්ද කෙනෙක්ගෙන් ඇහුව කසුනි නැන්ද ආවද කියලා.
0: ඒකනේ ඒකනේ පැටියෝ. දැන් අද කලබල පැංච එන්න ඕනිනේ. ඒ නිසා තමයි මම ආවේ නැත්තේ. හොඳේ ආපහු දවසක ඔහේ ආවහම ඔයාව හොයාගෙන එන්නම්කො බලන්න. හාද? හා. අද දැන් මොකද්ද කියන්නේ?
4: කවියක්.
3: ලස්සන්ට කියන්නකෝ.
4: පළමුව

0: හරිම ශෝක්නෙ දෝනී. බලන්නකො යාලෝ ශෝකකට කිවනේ පැංචි. පැංචි ඔන්න අනිත් යාලුව ඉන්න කතාවත් පැටලුනේ අපි හදාගමු. ඒකත් කිය. අයිබෝන්?
1: අයිබෝන්.
0: ඔව් කියන්න. නම කියන්න.
1: නිවාස හසන්දි.
0: පැංචා ඔන්න කතා කරන්න පැංචි කතාව හදාගන්නක.
2: අයිබෝන් සුබු දැසනක්.
1: අයිබෝන් සුබු දැසනක්.
2: නම් මොකද්ද?
1: නිවාස හසන්දි.
2: කියවසරද?
1: හතර වසරේ.
0: ඉස්කෝලෙ දහන්න ඕනේ.
2: ඔයා ඉස්කෝල මොකක්ද?
1: ගීගාගමුල මයිදාවතී මහාවිද්‍යාලය.
2: වෙසක් කූඩු හැදුවද?
1: ඔව්.
2: පන්සල් ගියාද?
0: අද මොකද කියන්නේ මණික?
2: අද මොකද ඉදිරිපත් කරන්නේ?
1: තාත්තගෙන් සිංදුව.
0: හා කියන්න බස්ත.
2: අසන්ට කියන්නකෝ.

0: හරි ලස්සනයි දෝනි. හරි මෙන්න තව යාළුවෙක් ඉන්නවා. හරිද පෙන්ච දැන්. හා ඔන්න කතා කරන්.
1: අයිබෝවන් සුබ දැසනක්.
2: අයිබෝවන්
0: නම මොකක්ද?
2: එස්සෙල් ඉදුලි සිතුම්සා.
1: කී වසරේද?
2: 4 වසරේ.
0: හා එතකොට ඉස්කෝලේ කියන්නේ මැනික?
2: වර්ගී මඩවල ප්‍රාථමික විද්‍යාලය.
1: ඔය අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුවක්.
1: ලස්සන්ට කියන්නකෝ.

0: හරි මැනික ලස්සනයි. හරි ඔන්න නම කියන්න පැටියෝ, නම කියන්න වස්තුව.
1: කී වසරද? කොහෙද ඉන්නේ?
2: කතරගම.
1: කතරගම් ගියාද?
0: කිරිවෙහෙරට ගියාද? අද මොකද්ද කියන්නේ දෝනි? අද මොකද්ද කියන්නේ? හා කියමු. හරිද? චුටි හොටින් යන්න චුට්ටි චුට්ටි කෑවා.
1: බඩගෙඩිය පිරුණා අම්ම ළඟට දිව්වා.
0: දිව්වා. ආයි කියමුද මුලින් ඉඳන් ඔන්න? කියමුද මැනික? චුට්ටම් බට්ටිත්තා ඔන්න කියලා දෙන්න පැංචි.
1: චුට්ටම් බට්ටිත්තා දංගෙඩියක් දැක්ක චූටි හොටෙන් එන්න චුට්ට චුට්ට කෑව බණ්ඩි ගෙඩිය පිරුණ අම්ම ළඟට දිව්වා.
0: යාළුවට පොඩි කැස්සක් ආව නේද? ඉක්මනට හොඳ වෙන්න කියලා අපි කියමු. කියන්න පැටියා.
1: ඉක්මනට හොඳ වෙන්න කැස්ස.
0: කැස්ස යන්න ඉක්මනට. අන්න පැංචිකක් තියෙනවා. හරිද? දැන් කතාව ඔන්න කියන්න කියලා පෙන්නන්න.
1: අක්කයි
0: නංගි.
1: නංගි.
0: හරි.
1: අක්කයි නංගි හදුව වෙසක් කූඩුවක්. ඒකේ ඇතුළට මේ ඉටි පන්දමක් දැම්මේ. දැන් දාලා තියෙන්නේ බල්බ්නේ.
0: ඉස්සර දැම්මේ ඉටි පන්දම්.
1: ඔව්.
0: හරි.
1: ඒකේ ලස්සන බල බල නිදාගත්තා.
0: නහා.
1: ඔන්න පහුදා උදේ නැගිටලා බලද්දී සතුටෙන් ගියා වෙසක් කූඩු ළඟට. ඊට පස්සේ ඔක්කොම සවකොල ටික පිච්චලාම ගිහින්. ඇයි හුලකට ඒවා හෙල්ලිලා හෙල්ලිලා මේ පිච්චනවනේ. ඒක නිසා ඒ නංගි අක්කයි අඩන්න ගත්ත දුකට. ඊට පස්සේ සීයයි ආච්චි ඔළුවත ගාලා කිව්වා එහෙම තමයි ඒවා කැඩෙනවා බිඳෙනවා කියලා. එහෙම කිව්වා. අපි ඊළඟ වෙසක් පෝයටක් ලස්සන වෙසක් කූඩුවක් හදමු කියලා.
0: ඕක තමයි කතාව නේද?
1: ඔව්.
0: එහෙම තමයි දේවල් නැස්සෙන සුළුයිනේ. කැඩෙනවා බිඳෙනවා අපි අතරින් අපි අතින් පැටලෙනවා වරදිනවා නේ. එතකොට අපි ඒ දේවල් ගන්නවා පස්සේ නේද? ඒකනේ බලන්න ආචිසිය කොච්චර හොඳ පාඩමක්ද කියලා දීලා තියෙන්නේ. පැංචිත් ලස්සන කතාවක්
1: කිව්වේ. ආචිරේ කියදුනේ අම්මා.
0: අම්මා නෑ නෑ නෑ. මං කියන්නේ දැන් ආචි ඒ අක්කටයි නංගිටයි කියලා දීලා තියෙන්නේ. ඒක මං කිව්වේ. ඕ. අන්න ඒකනේ කියන්නේ. කලබල
1: වෙනවා.
0: ඒකනේ. පැංචෝ. හරි නේද එහෙනම්?
1: හරි.
0: සෙල්ලම් ගෙදර තොරව හමුද? ඒ හැමෝටම ලොකු අත්පුඩියක් ගහමුද පැංචෝ? හරි. අපි තව ටිකකින් කියනවාද දවසේ තෑග දිනා ගන්නේ කවුද කියලා. ඒ නිසා තව ටිකක් හයියෙන් රේඩියෝ එකේ සද්ද වැඩි කරගෙන FM 95.8 නහගෙන ඉන්නකෝ. ටක්කල විරාමයක් අරගෙන එනවා. හුමුමි ඉන්න ඕනා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776 10.

0: පවති අව ලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0767-716-7672.
4: FM 95 FM 94.8 Net FM.
5: පැංචෝ, මර්සලින් චයකොඩි පියතුමා කියලා අහලා තියෙනවද? මර්සලින් චයකොඩි පිය නම කියලා?
6: නෑ, මං ඉස්සර සඳනකොඩි නම් දන්නවා.
5: ඉතින් මේ මර්සලින් චයකොඩි පියතුමා ලස්සන ගොඩාක් නිර්මාණ කරලා තියෙනවා, සින්දු කවි ලියලා තියෙනවා. හරිම ලස්සනයි, හරිම අර්ථවත්. හරි, ඒ අතරින් මට හම්බුණා මේ මර්සලින් ජයකොඩි පියතුමාව පන්සල කියලා කවි පන්තියක් ලියලා තියෙනවා. ඒ වගේම ආගම කියලා කවි පන්තියක් ලියලා තියෙනවා. හරිම ලස්සනයි, පුළුවන් නම් හොයාගෙන කියවන්න. ඒකේ මට මම තෝරගත්ත කවි දෙකක් අපේ යාළුවන්ට ඇහෙන්න කියන්න, දුවල පුතාලට ඇහෙන්න කියන්න. කැමතිද? කියන්නද එහෙනම්?

0: පැංචටයි පැංචටයි මට හිතෙන්න වැඩිය තේරුන් නැතුව ඇති. හැබැයි මෙහෙමයි. තව මට හිතයි පොඩි මැටි පහනක් වෙන්න. හරි? පොඩි මැටි පහන් පත්තු කරනවනේ ගියාම. ලස්සනට පහන් වැටවල් අපි පත්තු කරනව පාරි. පන්සලට ගියාම බෝධියට, එතකොට චෛත්‍යයාණන් වහන්සේට, නේ විහාරේ, ඒ ඔක්කොම අපි සිහිපත් කරලා මැටි පහන් පත්තු කරනවා. ඉතින් ඒ මැටි පහන පත්තු කරහම මොකද වෙන්න පැංචෝ?
1: සැරසෙනවා.
0: ඕ පැංචෝ මොකද වෙන්න, එලියක් එනව නේද? මොන පාට එලියක් දෙන්නේ? කහපාට ලස්සනට හැට ප්‍රිය එලියක් එනව නේද? ඉතින් ඒ කියන්නේ අනේ ඉතින් අපිටත් පුළුවන් ඒ වගේ එලිය දෙන ලස්සන මැටි පහනක් වෙන්න නේද? හැමෝටම ආලෝකයක් වෙන. ඊළඟට 1000ක් අතර හඳ යට රෑ බබලන්න. හැමෝටම හඳ එලියක් දැන් බලන්නකො. හඳ එලිය කොච්චර ෂෝක්ද. අපි ආසයිනේ හඳ දිහා බලන්න. ඉතින්
1: එතකොට මම හැමදාම චූටි කෝලේ මෙරට උන්නහම එළියට ගියාම හම්මේ හාවගෙන පේනවා.
0: එහෙමද? හාව පේනවද? අනේ අපි විතරද ඔය හාව දැකලා නැත්තේ? පැංචෝ දැන් හඳ දිහා බලන් ඉන්න ආසයි නේද? ඉතින් කොච්චර ලස්සනද, කොහේ ඉඳලා හඳ බැලුවත්, දැන් ලංකාවේ කොතනක ඉඳලා, ලෝකෙ කොතනක ඉඳලා හඳ බැලුවත් හරිය ලස්සනට පේනවා. ඉතින් ඒ වගේ බබලන හඳක් වෙන්න අපිට පුළුවන්නේ.
1: මට තරුත් මේ ආසයි බලන්න.
0: ඒක

0: තමයි. එතකොට දැන් මේ මැටි පහනෙන් එළිය වෙලා හඳ වගේ බබලලා පින් දහමට යන්නේන හැමෝගෙම මග සරසනව නේද මැටි පහනෙන් හඳ එළියෙන්? ඒ වගේ මගේ එළියෙනුත් තව එළියක් දල්වන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕන හරිනන්නේ. මගේ එළියෙන් තව එළියක් දල්වන්න. මමත් එහෙම එළියක් තමයි වෙන්න ඕන නේද පැංචෝ? අපි හැමෝම පන්සලට යනකොට නේද, කෝවිලට යනකොට, පල්ලියට යනකොට එහෙම තමයි හිතන්න ඕන නේද?
1: දවසක් කෝවිල ගියා.
0: එක තමයි. දැන් මේ වෙසක් පොහොයත් එක්ක මේ වෙසක් සිරිය අපි විඳින ගමන් දන්සලට යනකොට, මගතොට වෙසක් බලනකොට නේද පැංචි? තොරණ බලනකොට, පහන් කූඩු බලනකොට, ඒව පත්තු කරනකොට අපිත් හිතන්න ඕන අන්න එහෙම තමයි. හාද? හා. එහෙනම් අපි දැන් අද දවසේ තෑග දෙන්න යන්නේ. ලැස්සද? හයියම අපුඩියක් ගහන්න. හරිද? අපුඩිය ගහලත් ඉවරද? ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ නිෂා සහ සියත් ඔන්න ජයග්‍රහණය කරනවා.
1: අය ලස්සන්ටර ලෝඩ් බුද්ධමන්තල් තිබ්බා.
0: ඒ යාළුව කලින් ජයග්‍රහණය කරන්නේ දවසක් නේද? මේ බලන්න අද ජයග්‍රහණය කරපු යාළුව මේවල තියෙන්නේ. අර ඇතා එහෙම එවල තිබ්බ දැක්කද? ඔව්, ඒ හදලා ෆොටෝ එකක් අරගෙන. ලස්සනයි නේ? සියත් සඳවර රූපසිංහ හත ශ්‍රේණිය ගම්පහ තක්ෂිලා විද්‍යාලය, ඒ වගේම නිෂා සප්සරා රූපසිංහ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ ජාතික පාසල එකම පවුලේ දෙන්න තමයි මේ අපිට ලස්සනට ඇඳලෙවල තියෙන්නේ. ඔන්න අද නෙත් FM කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ තෑග දිනා ගන්නවා. හරි, එහෙනම් දැන් අපිට යන්න වෙලාව. හරි,
1: මම කලබල පැංචා, බයි. පරිස්සමෙන් ඉන්න. මම චුට්ටක් දැක්ක පැංචි. ටටා බයි. පරිස්සමෙන් ඉන්න. ඕල් ඊස් වෙල්.
2: මම කලබල පැංචා, බයි. ඔගල පරිස්සමෙන් ඉන්න.
0: හරි, එහෙනම් ගිහින් එන්නම් මම මේ දෙන්නත් එක්ක පරිස්සමෙන් ඉන්න. අර කිව්ව වගේ
1: ටටා බයි.
0: සතියේ දවස්වල නෙත FM අහගෙන ඉන්න ඕන. උදේ ඉඳලා මේ වගේම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් දවස පටන් ගන්න පුළුවන් ලස්සනටම. ඉතින් අද දවසත් මේ ලස්සනටම පටන් ගත්ත වගේම වෙසක් පරිස්සමින් ගත කරන්න. ගිහින් එන්නම් මම කසිනි නැන්දා.

0: දෙයින් නෙන පහන්ඩල් වන සදහම් සිටිවිල්ල
1: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියාදීම පහසුය. ඒත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
0: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
2: මේ හඳුන්කුරුවල්.ට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති හතරින් සෝකර දෙන දේකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399 හරි දේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපර් හැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත පින්වන්ත වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් අදත් මේ සුදානම් වන්නේ වෙසක් සතිය නිමිත්තෙන් ඔබට ගෙනෙන තවත් සුවිශේෂී ධර්මදේශනාවක් සමීප කරන්නටයි. ඔබ දන්නවා නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර 2026 වර්ෂයේ අපි ඊයේ උදෑසන 6ට ආරම්භ කරන්නට යෙදුණ ඒ බලංගොඩ ඓතිහාසික කෝරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අද දවසේදීත් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඓතිහාසික බලංගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණ ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වජ ධාතුන් වහන්සේ, එවැගේම කේශ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඩමුදා ගන්න, දැක බලා ගන්න, එවැගේම වෙසක් තොරණ, වෙසක් නිර්මාණ සියල්ල දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. එවගේම සවස 5:30ට ආශිර්වාද පූජාව සමගින් එක්කාසු වෙලා ඔබට සජීවීව ඉන්න අනතුරුව කූරගල පුණ්‍ය භූමියට පැමිණ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමලංකාර ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන රාත්‍රී 7ට ආරම්භ වන ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා බලන්ගොඩ ඓතිහාසික කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ සම්බුද්ධ පූජාවන් බාර ගැනීම සඳහා මෙන්න මේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කරගන්න. 0713 66 76 66 0713 66 76 66 දුරකථන අංකයෙන් අපේ රංජිත් මහත්මයාට කතා කරලා ඔබට කූරගල පුණ්‍ය භූමියේදී ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ ඒ උතුම් වූ සම්බුද්ධ පූජාව සඳහා දායකත්වය ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අද අපි වෙසක් පොහොය නිමිත්තෙන් ඔබට සමීප කරන මේ උතුම් ධර්මදේශනාව දේශනා කරන්නට ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති අලව්ව පනාදණ්ඩ පැනසිය සෙනසුන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේට අපි කවුරුත් සාදු හඬින් ආරාධනා කරමු මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
5: සමන්තා

රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා

0: සුප්පබුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තුච නිච්ඡං බුද්ධ ගතා සතිති.
1: ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. වෙසක් පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන net fm මාධ්‍යාලය ඔබ වෙත තිලින කරනු ලබන ධර්ම දානමය පින්කමක් ලෙසිනුයි අද මේ දේශනාව මෙලෙසින් සිද්ධ වෙන්නේ. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ පරකඩුව ගල්පුස්සැල්ල ලිපිනේ පදිංචි පින්වත් HL ප්‍රභාෂිනී හේමචන්ද්‍ර දියණිය, එවාගෙම KG නන්දන හේමලාල් බෑනනුවන්, KG ප්‍රවීන් භාෂිත, එවාගෙම KG නිපුන් කවීෂ මුණුපුරන් විසිනොයි. ඉතින් විශේෂයෙන්ම ඒ හැම දෙනාගේම නමින් පරලෝසපත් ඥාතීන්ට දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න මේ පින්කම මෙලෙසින් සිදු කරන්නේ. දේශකයාණන් වහන්සේටත් ලක්වැසිලෝ වැසි හැමටත් ආශිර්වාද කරන්න. ඒ පින්නතුන්ගේ සිතැඟි බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙසක් පුරපසළොස්වක පොහොය උදා වෙලා ගෙවී යන වෙලාවක බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝරත්නයේ පිළිබඳව සැදැහැසිත් උපදවාගත හැකි පරිසරයක ජීවත් වෙන ඔබට අද දවසේ මම කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ තාම වටිනා මාතෘකාවක් ඔස්සේ වන දේශනාවක්. දේශනාවේ මාතෘකාව තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ලෙසට බුද්ධානුස්සතිය පුරුදු කරන්නේ කෙසේද? ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ලෙසට බුද්ධානුස්සතිය පුරුදු කරන්නේ කෙසේද? ඒතර මේ දේශනාව තුලදී මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මොනවද? බුද්ධානුස්සති භාවනාව කියන්නේ මොකටද? ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට බුද්ධානුස්සති භාවනාව පුරුදු කරන්නේ කොහොමද කියන කාරණාව ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඉන්ද්‍ර කියන වචනයේ මූලික අදහස තමයි ප්‍රමුඛයා, මූලිකයා, ප්‍රධානියා කියන අදහස. එතකොට ඉන්ද්‍රිය කියලා කියවහම ධර්මය තුළ විවිධ අදහස් තියෙන වචනයක්. ඉන්ද්‍රිය ගත්තහම පංච ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා. ඒක ඔබ දන්නවනේ මොකද්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය පංච ඉන්ද්‍රිය කියලා. ඊට පස්සේ ඒකට තව මන ඉන්ද්‍රිය එකතු කරලා ෂඩේ ඉන්ද්‍රියක් කියනවා. ඉන්ද්‍රිය හයක්: චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය සහ මන ඉන්ද්‍රිය කියලා. ඒව ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම කියලා තව එකක් කියනවා ධර්මයේ. ඒ ධර්ම කියන වචනයෙන් අදහස් කරනවා සිතුවිලි කියන එක. ධර්ම කියන වචනය ධර්මයේ දහම, ස්වභාවය ආදී දේවල් හඳුන්වන්නත් යොදන බහුවර්ථ පදයක්. ඉතින් මෙතනදී ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ප්‍රධාන සිතුවිලි කියන එක. මොන ප්‍රධාන සිතුවිලිද? කුසල සිතක යෙදෙන ප්‍රධාන සිතුවිලි. කුසල සිතක, අකුසල සිතක යෙදෙන සිතුවිලි තියෙනවනේ. කුසල් සිතුවිලි තියෙනවා, අකුසල් සිතුවිලි තියෙනවා. ඉතින් ඒ කුසල් සිතුවිලි අතරේ ප්‍රධාන සිතුවිලි පහකට අපි කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම කියලා. පංච ඉන්ද්‍රිය ධර්ම. මොනවද ඒ ඉන්ද්‍රිය ධර්ම? අපි ඒවට කියනවා සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය සහ පඤ්ඤින්ද්‍රිය කියලා. අන්න සද්ධින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය සහ පඤ්ඤින්ද්‍රිය. මෙන්න මේ කියන කුසල් සිතිවිලි පහ හිතේ වැඩි දියුණු වෙන විදිහට යම්කිසි කෙනෙකුට යම්කිසි භාවනාවක් පුරුදු කරන්න පුළුවන් නම් ඒ භාවනාව තුළ භාවනාවෙන් බලාපොරොත්තු වන අභිමතාර්ථයන් මූලික බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව තියෙනවා. එතකොට දැන් අපි බලමු බෞද්ධයෙකු විදිහට. අපේ මූලික ඉලක්කයක් තියෙනවනේ. ඒ මූලික ඉලක්කය තමයි නිවන් දකින්න එක. නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම. කවදද කෙනෙක් කියන්න පුළුවන් මේ ආත්ම භවයේදීම නිවන් දකින්න ඕන කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් ඉක්මන් භවයකදී නිවන් දකින්න ඕන කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනයේ නිවන් දකින්න පුළුවන් කියලා. තව එක්කෙනෙකුට නම් හදිසියක් නැති වෙන්නත් ඔන්නෝහි ලැබෙන දවසක ලැබෙන්නේ නැතෑ කියලා එතකන් සාදු කීකී ඉන්නවා කියලා හිතාගෙන වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවා නිවන් දැකීමට. එහෙම නැත්නම් නිර්වාණ ධර්මී සාක්ෂාත් කර ගැනීම. එතන නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? කෙනෙක් ඔබෙන් ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? ඒක විවිධ විදිහට කියන්න පුළුවන්. නිවන් දකින්ව යනු හිත පිරිසිදු කර ගැනීමයි නිවන් දකින යනු. තණ්හාව දුරු කිරීමයි නිවන් දකිනවා යනු. කෙලෙස් නැති කිරීමයි නිවන් දකිනවා යනු. සසර ගමන නවතාලීමයි නිවන් දකිනවා යනු. දුකෙන් එතර වීමයි. ඔය ආදි වශයෙන් කියන්න පුළුවන් නේද? ඔව්. ඒ හැම ක්‍රියාවක්ම, හැම කතාවක්ම, හැම ප්‍රකාශනයක්ම හරි. ඉතින් ඒ අතරේ අපිට කියන්න පුළුවන් වඩාත්ම නිවැරදි උත්තරයක් විදිහට, කෙටි උත්තරයක් විදිහට නිවන් දකිනවා යනු සිත පිරිසිදු කිරීමයි කියලා. ඒතකොට මේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාත් ඔබ දන්නවනේ අනුශාසනා කරන්නේ ඒකට. එදා මෙදාතුර ඉතිහාසයේ ලෝකේ පහළ වෙච්ච සහ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා මොකද්ද? අපිට ඇත්තටම කිව්වොත් බුදුහාමුදුරෝ මේ කරන්න කියලා මහා ලොකු වැඩ පවරල නැහැ. අපි තමයි මේවා ලොකු කරගෙන ඉන්නේ. දවසක් බුදුහාමුදුරු ළඟට ආපු හාමුදුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේට එක්තරා විදිහක අඳෝනාවක් කියන්න ගත්තා. මොකද්ද? මට බෑ බුදුහාමුදුරනේ මෙච්චර සීල් රකින්න, 220ක් තියෙනවා මේ උපසම්පදා හාමුදුරන්ට සීල් රකින්න. මං ගිහි ගෙදරත් බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් හිටපු මිනිස්සේ මේකට ඇවිල්ලා මේ වයිසීල් රැකරක හිර වෙන්න මට බෑ, මම යනවා සිවුරු ඇල්ල ගෙදර කියලා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, හා කලබල වෙන්න එපා, 220ක් ඕන නෑ, එහෙනම් අඩු ගන්න එකක්වත් රකින්න පුළුවන් කියලා හෙව්. ඒතර බයා කියනවා, එකක් නම් ඉතින් පුළුවන්, ඒක ගැටලුවක් නෑ නේ එකක් රකින්න එක කියලා. ඒතර බුදුහාඳුරෝ දීපු උත්තරේ මොකද? බුදුහාන් කියනවා, එහෙනම් ඔයා පුළුවන් නම් හිත රැක ගන්නකෝ. හිත රැක ගත්තොත් ඔය ඔක්කොම රැකෙනවා. ඉතින් හිත රැක ගන්න තමයි අමාරු ගොඩක් අයට. ඉතින් ඒ හිත රැක ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? වෙන එකක් නෙවෙයි හිත රැක ගන්නවා කියන්නේ. හිත පිරිසිදු කර ගන්නවා කියන එක. ඒතර හිත පිරිසිදු කරගන්නේ කොහොමද? එතකොට ඔන්න බුදුහාමුදුර අපිට කියලා තියෙන හිත පිරිසිදු කරගන්න කරන්න ඕන වැඩ කීයද? දෙකයි. මොකද වැඩ දෙක? එක, සබ්බ පාපස්ස අකරණ. ආන්න හිත පිරිසිදු කරගන්න නම් සියලු ජාති පව නොකර ඉන්න. දෙක මොකද්ද? දෙක, කුසලස්ස උපසම්පදා, කුසල් වඩන්න ඕන. ඒතර කුසල් වඩනකොට මොකද වෙන්නේ? කුසල් වඩනකොට අකුසල් දුරු වෙලා යනවා. ඒතර අකුසල් දුරු වෙනකොට මොකද වෙන්නේ? හිත පිරිසිදු වෙනවා. ආන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ අභිප්‍රාය බලාපොරොත්තු. අපේ හිත පිරිසිදු කළා නිවනට සමීප කරවන්නේ. ඒ තම බුද්ධාන ශාසන. ඒක තමයි සියලු බුදුරජාණන් වහන්සේලගේ අවවාදය, අනුශාසනාව. එතකොට දැන් අපි බලන්න ඕන මේ හිත පිරිසිදු කරගත යුත්තේයි. හිත පිරිසිදු කරගත යුත්තේ වෙන දෙයක් නිසා නෙවෙයි, කිලිටි වෙන හින්දා නේද? ඇඳුමක් හොදන්නේ ඇයි? පිරිසිදු කරගන්නනේ. මොකද පිරිසිදු කරගන්නේ? කිලිටි වෙච්ච හින්දා. ඇඟපත හොදලා පිරිසිදු වෙන්නේ ඇයි? ඒව කිලිටි වෙන හින්දා. එහෙනම් හිත පිරිසිදු කරගන්න ඕන ඇයි? හිත කිලිටි වෙන හින්දා. ඉතින් හිත කිලිටි වෙන්නේ, හිත නරක් වෙන්නේ මොනවායින්ද? හිත නරක් වෙන්නේ හිත තුල උපදින අකුසල සිතිවිලි වල බලය. හිත නරක් වෙන්නේ පිටින් එන සිතුවිලි නිසා නෙවෙයි, සිත අභ්‍යන්තරේ හටගන්න සිතුවිලි නිසා. ඒ වාට යම් මට්ටමකින් පිටින් එන අරමුණු හේතු වෙන්න පුළුවන්. ඒ අරමුණු හේතු වෙන්නත් පුළුවන්, හේතු නොවෙන්නත් පුළුවන්. ඒක ඒ අරමුණ පරිහරණය කරන පුද්ගලයාගේ ස්වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි තමන්ගේ හිත තුල අනුසය වශයෙන් යට කිඳා බැහැල තියෙන නරක සිතිවිලි අවසා ගැනීම තුල අන්න හිත කිලිටි වෙලා විනාශ වෙලා යනවා. එතකොට මෙන්න මේ තත්වය නැති කර ගැනීම තමයි හිත පිරිසිදු කර ගන්නවා කියන්නේ. පින්වත්නි, ඔබ දන්නවා අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන මට්ටම් තුනක් තියෙනවනේ. නිතර බණහනයි දන්නවා. මොකද මේ මට්ටම් තුන? ඒවට අපි කියනවා අනුසය, පරියුත්ථාන, වීතික්කම. අනුසය කියන්නේ මොකද්ද? අනුසය කියලා කියන්නේ අපේ හිතේ කෙලෙස් හිඳා බහැලා යට වෙලා තුනී වෙලා තියෙන මට්ටම. පරියුත්ථාන කියන්නේ මොකද්ද? පරියුත්ථාන කියලා කියන්නේ හිත අභ්‍යන්තරේ කැකෑරෙමින් නැගී සිටින අවස්ථාව. හිතේ තියෙන අවස්ථාව. හිතෙන් හිත හිතා ඉන්න අවස්ථාව. හැබැයි ලැජ්ජ බය හින්දා අපි ඒව කයින් වචනෙන් එළියට දාන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේ ලැජ්ජ බය නැති වෙනවා. නැති වෙච්ච ගම මොකද? අර හිත අභ්‍යන්තරේ තිබිච්ච සිතිවිලි ආවේග බවට පත් වෙලා ඒව ඇතුලේ පාලනය කරගන්න බැරි වුණා. එළියට දානවා. මොනවාද එළියට දාන්නේ? කයිනුයි වචනේන. ආන්න එතකොට තමයි නරක දේවල් කියන්නේ. නරක දේවල් කරා. එතකොට තමයි සමාජයේටම විශාල හානියක් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අධියර තුනකින් ස්ටේජස් තුනකින් ක්‍රියාත්මක වෙන මේ නරක සිතිවිලි අතරේ ක්‍රියාත්මක වෙන ප්‍රධානම නරක සිතිවිලි කියලා තියෙනවා තුනක් තියෙනවා. ඒ මොනවාද? ඒවට කියනවා ලෝභ, ద్వේෂ, මෝහ. එහෙම නැත්නම් රාග, ద్వේෂ, මෝහ කියලා අපි කියන ඒවාට. ඒතර ලෝභ, ద్వේෂ, මෝහ මුල් වෙලා තමයි අනිත් හැම නරක සිතිවිල්ලක්ම අපේ හිති හටගන්නේ. ආන්න ඒ නිසා අපි ඒවට කියනවා අකුසල මූල කියලා. ඒ සිතිවිලි තුනට. ත්‍රේ සිතිවිලි තුන මූල් වෙලා අපි හිතින් නරක දේවල් හිතනවා, ඊළඟට වචනෙන් නරක දේවල් කියනවා, කයින් නරක දේවල් කරනවා. ආන්න එතකොට අපි අර අකුසල් පදනම් කරගෙන පව් සිද්ධ කරගන්නවා. අන්න අපි දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. මොකද්ද? ගොඩක් අය හිතන මේ අකුසලයයි පවයි දෙකම එකයි කියලා. ඒකේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? හැම අකුසලයක්ම පව් නෙවෙයි. හැම අකුසලයක්ම පව් නෙවෙයි. හැබැයි හැම පවකම අකුසල් තියෙනවා. ආන්න එකයි වෙනස. ඒ කියන්නේ එහෙම කියන්නේ ඇයි? දැන් බලන්න මං කියවනේ අකුසල් ක්‍රියාත්මක වෙන මට්ටම් තුනක් තියෙනවා කියන අනුසය, පරියුත්ථාන, වීතික්කම කියලා. කෙලෙස්. එතකොට ලෝභ, ద్వේෂ, මෝහ නම් වූ අකුසල මූල තුන. එහෙම නැත්නම් මේ කෙලෙස් මුල් තුන අනුසය මට්ටමේ තිබ්බට හිතේ තැම්පත් වෙලා යට ගැහිලා කිඳා බහැලා තිබ්බට අපිට පව් සිද්ධේනවද? පව් සිද්ධෙන්නේ නැහැ. දැන් මේ බණ කියන මේ මොහොතේත් මගේ හිතේ ලෝභ ද්වේෂ මොහ තියෙනවද නැද්ද? තියෙනවා යට වෙලා. බණ අහන ඔය ඇත්තන්ගේ හිතෙත් ලෝභ ද්වේෂ මොහ තියෙනවා. නැත්තේ නැහැ. ලෝභ ද්වේෂ මොහ නැතරම නැතිලා නම් අපි රහත් වෙලා ඔක්කොම. ආ. එතකොට බණ කියන මගේ හිතේ මේ මොහොතේ ලෝභ ද්වේ෷ මොහ තිබ්බට යට වෙලා බණ අහන ඔය ඇත්තන්ගේ හිතේ ලෝභ ද්වේෂ මොහ යට වෙලා තිබ්බට ඔය ඇත්තට දැන් පව් සිද්ධේනවද? පෞසිත වෙන්නේ. බණ කියනවා කියලා කියන්නේ ඉතාම ඉහළ ගණේ ධර්ම දානමය කුසලයක්. ඒ වගේම බණ අහනවා කියලා කියන්නේ ඉතාම ඉහළ ගණේ කුසලයක්. භාවනාමය කුසලයක් බණ අහනවා කියලා කියන්නේ. එතකොට බණ අහනවා, බණ කියනවා කියන දෙකම නිවන සාක්ෂාත් කරගන්න උපකාර වෙන ක්‍රියාකාරකම්. ඒක අපි හොඳට දැනගන්න ධර්මයේ තියෙනවා විමුක්තායතන කියලා සූත්‍ර දේශනාව. ඒ විමුත් ආයතන සූත්‍රයේ සඳහන් වෙනවා කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීමට උපකාර වෙන කාරණා පහක්. ඒ කාරණා පහෙන් භාවනාව කියන කාරණාව යොදලා තියෙන පස්වෙනි එක විදියට. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි බණ ඇසීම. බණ අහනකොට හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඒ වෙලාවේ හිතට කෙලෙසුන් එන්නේ නැහැ. එතකොට දෙක බණ දෙසීම. බණ කියනකොටත් හිතට කෙලෙසුන් එන්නේ නැහැ. ඒ කියන එක්කෙනාගේ හිතේ යට තැම්පත් වෙලා තියෙන බව ඇත්තයි. අහන එක්කෙනාගේ හිතේ යට තැම්පත් වෙලා තියෙන බව ඇත්තයි. නමුත් ඒව ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. එතකොට ඔන්න තුන්වෙනි එක මොකද්ද? බණ සජ්ජායනා කිරීම. ආන කිසියම් සූත්‍රයක් අරගෙන කරණීයමෙත සූත්‍රය හරි ධම්මචක්ක සූත්‍රය හරි සතිපට්ඨාන සූත්‍රය හරි ඉඩ ලැබෙන වෙලාවට සජ්ජායනා කරන්න පුළුවන් නම් ඒකත් නිවන් දකින්න තියෙන ක්‍රමයක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට බණ ස්මරණය කිරීම, විශ්ලේෂණය කිරීම, හිතින් කල්පනා කරලා බලනවා. ආන්නේ ඒකත් භාවනාවක්. ඒකත් නිවන් දකින්න තියෙන ක්‍රමයක්. ඊට අමතරව තමයි කිසියම් සමාධි නිමිත්තක් අරගෙන හිත එක්තැන් කරගන්න උපකාර වෙන ඔය භාවනා අරමුණු තියෙන මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති භාවනා, මොනහරි භාවනාවක්. එහෙම භාවනාවක් අරගෙන භාවනා කරලා චිත්ත සමාධි උපදවාගෙන විදර්ශනා වඩල කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්න එක ක්‍රමයක්. එද බලන්න ක්‍රම හතරක්ම තියෙන බණ සම්බන්ධයෙන්. ආන්න එහෙනම් දැන් මේ බණ අහනකොට ඒක මොකද්ද? හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම. හිතේ බුරබුරා නැගෙන කෙලෙස්, එහෙම නැත්නම් කයින් වචනින් එළියට දාන්න හිතෙන කෙලෙස් පාලනය කරන තැම්පත් කරලා දෙමීමක් මේ කරා. ඒතර කෙලෙස් පාලනය කරගන්නව නම්, අකුසල් දුරු කරගන්නව නම්, ඒ වෙනුවට කුසල ශක්ති උපදව ගන්න නම් ඒක භාවනාවක්. එතර බණහනවා කියන්නේ මොකද්ද? තව විදිහකින් ගොත් භාවනා කිරීම. ඒ කියන්නේ පැරණි කමඨහන් ඔය අටුවාවල සඳහන් වෙන්නේ කම්මဋහාන විනිමුත්තාහි ධම්මදේශනා නාමනත්ති. කමඨහනකින්තර ධර්මදේශනාවක් නැහැ. හැම බණක්ම භාවනා කර්මස්ථානයක් විදිහට තමයි ධර්මයේ උගන්වන්නේ. එතකොට දැන් මේ බණ අහනවා කියලා කියන්නේ මොකද්ද? එක්තරා විදිහ බණ අහනවා කියන්නේ භාවනා කිරීම. අන්න ඒතර භාවනා කරනකොට හිතේ කෙලෙස් ඉස්මතු වෙන්නේ නැහැ. ඒව යට වෙලා යනවා. එතකොට බලන්න, ඉතින් කෙලෙස් ඉස්මතු වෙන්නේ නැත්තම් ඒ කියන්නේ කෙලෙස් නැහැ කියන්නේ නෑ නෙවෙයි, තියෙනවා. අකුසල් තියෙනවා, කෙලෙස් තියෙනවා. හැබැයි පව් වෙන්නේ නැහැ. පව් වෙන්නේ නැති අය අපි ඒ වෙනුවට හොඳ ක්‍රියාවක් කරන හින්දා. ඒතර පව් වෙන්නේ කොහොමද අකුසලේ? අන්න සිතින් කයින් වචනෙන් අකුසල් ක්‍රියාත්මක වෙන මට්ටමට ආවොත් ඔන පව් වෙනවා. හිතින් නරක දේවල් හිතනවනම්, කයින් නරක දේවල් කරනවනම්, වචනෙන් නරක දේවල් කියනවනම්, ඒතකොට තමයි පව් සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න එහෙනම් මතක තියාගන්න, අකුසලයේ පවේ වෙනස. ඒතර හැම අකුසලයක්ම පව් නෙවෙයි, හැබැයි හැම පවකම අකුසල් තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕන? හිත පිරිසිදු කරගන්න. පව විතරක් නවත්ත ගත්තට හරියද? බෑ. හැබැයි පව නවත්ත ගන්න ඕන. ඉස්සෙල්ලාම සමාජයට වෙන හානිය අපෙන් ඒක වළක්ව ගන්න ඕන. ඒකනේ බුදුහාමර සබ්බ පාපස කරණං කියලා ඉස්සෙල්ලම කිව්වේ. ආන්න. ඒතර සබ්බ පාපස කරණං කියන්නේ සියලු ජාතියේ පව් ඉවත් කරගන්න ඕන. කයින් වචනයෙන් සිතින් වන පව් තියෙනවනේ. ඒ පව් නවත්ත ගන්න ඕන. ඒක තමයි සබ්බ පාපස කරණං කියන්නේ. ඉතින් ඒ පව් නවත්ත ගන්න නම් හිත හොඳට සංවර කරගත්තාම පුළුවන්. ඒකයි බුදුහාඳුරේ මතක් කළේ 200 ගානක් බෝන්නේ. හිත පාලනය කරගත්තාම ඔක්කොම සංවර වෙනවා කියලා. එතකොට සියලු ජාතියේ පව් කරාත්ම පව් කිරීමෙන් වැළකුණාම ඇද්ද? මදි. එහෙම කරලා බෑ. එහෙනම් මොකද කරන්න ඕන? කුසල් වඩන්නත් ඕන. කුසලය වඩන්නේ නැතුව හිත පිරිසිදු වෙන්නේ නැහැ. කුසලස්ස උපසම්පදා. ඒතර කුසල් වඩනකොට මොකද වෙන්නේ? අර අනුසය මට්ටමේ තියෙන අකුසල් තියෙනවනේ, ඒ අකුසල් මුලින් ගැලවිලා යනවා. දැන් පව් නොකර ඉඳීමෙන් වෙන්නේ මොකද්ද? පව් නොකර ඉඳීමෙන් වෙන්නේ අර පරිඋත්ථාන අවස්ථාව. ඒ කියන්නේ හිත අභ්‍යන්තරයේ කැකෑරෙන ඒවයි, ඊළඟට හිත කයින් සහ වචනෙන් කරන ඒවයි නවත්ත ගන්න එක තමයි පවින් වැළකීම තුල වෙන්නේ. ඒ වුණාට අනුසය කෙලස් තියෙනවා. ආන්නේ අනුසය කෙලස් නවත්තන්න නම් මොකද කරන්න ඕන? කුසලස්ස උපසම්පදා. කුසල් වඩන්න ඕන. ඒ කුසල් වැඩිම කියලා කියන්නේ මොකද්ද? නිශ්චිත කුසලය දියුණු කරගත හැකි අරමුණක් අරගෙන ඉවර වෙලා හිතේ දියුණු කරන්න. එතකොට ආන්න ඒ වෙනුව බැලුවාම කුසල සිතක ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන සිතුවිලි පහක් තියෙනවා. අපි ඒක කියුවේ පංච ඉන්ද්‍රිය ධර්ම. මොනවද සිතුවිලි පහ? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය සහ පඤ්ඤේන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික හිතේ වැඩෙනකොට, ඒ කියන්නේ මොකද, අර කුසල අරමුණත් එක්ක මේ කුසල් පහ දියුණු වෙනකොට ආන්න ඒකේ ආනුභාවෙන් අකුසල් යටපත් වෙලා යනවා. උපන්න කුසල් දුරු වෙනවා, නූපන්න කුසල් ඉපදෙන්නේ නැති වෙ ඉන්නවා. නූපන් කුසල් උපදිනවා, උපන් කුසල් වැඩි දියුණු වෙලා කුසලේ උපරිමයට ගිහිල්ලා උත්තම කුසල භාවයටපත් වෙලා මාර්ගඵල අවබෝධේ නිවන් දකිනවා. ආන්න ඒ නම් මොකද්ද කරන්න ඕන? අපි කිසියම් සමාධි නිමිත්තක්, භාවනා අරමුණක් අරගෙන ඒක අර ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට පුරුදු කරන්න ඕන. එතකොට අද අපි කියලා දෙන භාවනා නිමිත්ත මොකද්ද? බුද්ධානුස්සතිය. බුද්ධානුස්සති කියන්නේ මොකද්ද? බුද්ධ අනුසති. බුදුරජාණන් වහන්සේ අනුව සිහිය පුරුදු කිරීම තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනුව සිහිය පුරුදු කිරීම තුල මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මහානාම කියන ශාක්‍ය රජුරවන්ට, ශාක්‍ය කියලා කියන්නේ බුදුහාමරගේ නෑයෝනේ. ඉතින් ওই නෑයෝ අතරේ හැම නෑයෙක්ම බුදුහාමුදුරුවොත් එක හිතවත් වෙලා හිටියේ නෑ. ශාක්‍ය කියන්නේ ස්වභාවයෙන් මානාධික පිරිසක්නේ. ඉතින් ඒ අය අතරේ මේ මහානාම ශාක්‍ය රජුර හරි හොඳ කෙනෙක්. එයා සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් නිතරම බුදුහාමුදුරුව බැහැ දකින්න බුදුහාමුදුරු කිඹුල්වත් නුවරට එහෙම වැඩිහාම මහානාම ශාක්‍ය රජුර එනවා. එහෙම ආපු වෙලාවක ඇතිවිච්ච ධර්ම සංවාදයකදී බුදුහාමුදුරු මහානාම ශාක්‍ය රජුරවන්ට මතක් කරනවා, යස්මින් මහානාම සමයේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. මහානාම යස්මින් සමයේ, යම් කාලෙක ආර්ය ශ්‍රාවකේ තථාගතං අනුස්සරති. තථාගතයන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරුව ගැන. සිහි කරනවද? අනුස්සරති කියන්නේ අනුව හිතනවද? නේවස්ස තස්මින් සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. ආන්න එහෙම හිතන වෙලාවට එයාගේ හිතේ රාගය ඇති වෙන්නේ නැහැ. එයාගේ හිත රාගයෙන් යට වෙන්නේ නැහැ. න දෝෂ පරියුට්ඨිතං චිත්තං. එයාගේ හිත ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ. න මෝහ පරියුට්ඨිතං චිත්තං. එයාගේ හිත මෝහයෙන් යට වෙන්නේ. අන්න සාමාන්‍ය වෙලාවට අපේ හිත නිතරම එක්ක රාගයෙන් යට වෙනවා, එක්ක ද්වේෂයෙන් යට වෙනවා, එක්ක මෝහයෙන් යට වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි අරමුණු භාවිතා කරනකොට සිහිය නුවණ නැතුව අරමුණු භාවිතා කරන නිසා. මොනවද අරමුණු? දැන් ඔබ දන්නවා අපිට තියෙන ඉන්ද්‍රියන් පහ මූලික, ඇහ, කන, නාසය, දිව, ශරීරය කියලා. ඒවත් ඊට අමතරව අපි මනස කියලා ඉන්ද්‍රියකුත් ගන්නවා. එතකොට අපි හිතමු ඉන්ද්‍රිය හය කියලා. මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වෙන අරමුණු තියෙනවා. මොනවද අරමුණු? ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයේ ස්පර්ශ සහ සිතට සිතුවිලි වශයෙන්. මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රයන්ට අරමුණු ගෝචර වුණාම, අරමුණු ගෝචර වෙනවා කියන්නේ අරමුණක් ලැබුණාම, ඇහැට රූපයක් පෙනුනාම, කනට ශබ්දයක් ඇහුනාම ආදී වශයෙන්. සාමාන්‍යයෙන් අශ්‍රතවත් ප්‍රතග්ජන, ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැති, ඒ අරමුණු හමුවේ තමන් කළ යුතු කාර්යභාරය මොකද්ද කියලා කල්පනාවක් හැඟීමක් නැති කෙනා ඒ අරමුණු වල මොකද කරන්නේ? ඒ අරමුණු දිහා වැරදි විදිහට අඳුන ගන්නවා. ඒ අරමුණු, ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වැරදි විදිහට හඳුන ගන්නවා. අන්නේ වැරදි විදිහට හඳුන ගන්නවා කියන එකට කියන නම මොකද්ද? ඒකට කියන්නේ සංඥා විපල්ලාස. ඔන්න මතක තියාගන්න, සංඥා විපල්ලාස. සංඥා කියන්නේ හඳුනා ගැනීම, විපල්ලාස කියන්නේ විකෘතිය. කියන හඳුනා ගැනීම විකෘතියක් තියෙනවා, වැරදීමක් තියෙනවා. කොහොමද මේ වැරදීම වෙන්නේ? මේ සංඥා විපල්ලාසය තියෙන කෙනා අනිත්‍ය දේවල් නিত্য වශයෙන් කල්පනා කරන. අනිච්චේ නිච්ච සංඤී හොති. අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙලා යන දේනේ. නිතරම ඇති වෙලා නැති වෙලා යන දේට තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට එවන් දේ ගැන මේ සංඥා විපල්ලාසය තියෙන කෙනා හිතන්නේ වෙනස් වෙන්නේ නැහැ, ඇති වෙච්ච එක ඇති වෙච්ච වෙලාවක තියෙනවා, නැති වෙන්නේ නැතුව වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා හිතනවා. ආනිගර තමයි අනිච්චේ නිච්ච සංඤේ කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක දුක්ඛේ සුඛ සංඤේ. දුක් සහිත දේවල් තියෙනවනේ. එයාට ඒක දුකයි කියලා තේරෙන්නේ නැහැ. එයා හිතනවා ඒක හරි සැපවත්ය කියලා. ආන්න සුඛ සංඤේ. ඊට පස්සේ ඊළඟ එක අනත්තේ අත්ථ සංඤේ. අනත්ත කියලා කියන්නේ තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි දේවල්. තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි දේවල් මෙයා හිතනවා තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. ආන එක තමයි අනත්තේ අත්ථ සංඤේ කියන්නේ. ඒකත් වැරදි හැඟීමක්නේ. ඊට පස්සේ අසුභී සුභ සංඤේ. අසුභ දේවල් සුභයි කියලා හිතනවා. ආන එතකොට ඒකත් වැරදි දෙයක් නේ. අසුභ දේවල් සුභ වෙන්නේ නැහැ නේ. නමුත් වැරදි විදිහට එයා හිතනවා මේ අසුභ එයා දකින්නේ නැහැ, සුභ විදිහට තමයි දකින්නේ. එතකොට මෙතන මෙයාගේ මේ හඳුනා ගැනීම, මේ අරමුණු දැකීමේ වැරද්දක් තියෙනවා. එතකොට එයා ඒ අරමුණු අඳුනගන්නේම, අරමුණු පරිහරණය කරන්නේම මොන වෙලාවද? අවිද්‍යාවෙන් වැහිලා, මෝහයෙන් මුලා වෙලා. අන්න අවිද්‍යාවෙන් වැහිච්ච හින්ද තමයි, මෝහෙන් මුලා වෙච්ච හින්ද තමයි අර විදිහේ සංඥාව විකෘති වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අවිද්‍යාවෙන් වැහිලා ඔය කියන සංඥා විපල්ලාසයෙන් යුතුව අරමුණු පරිහරණය කරන කෙනාට ඒ අරමුණු හැම එකක්ම පේන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි, සුභයි කියලා. ආන්න ඒ නිත්‍යයි, සුඛයි, ආත්මයි, සුභයි කියන හැඟීම එක්ක යාට ඇති වෙනවා ඒ අරමුණු සම්බන්ධයෙන් මොකද්ද? තණ්හාවක් ඇති වෙනවා. අන්නේ තණ්හාවේ තියෙනවා පැතිකඩ දෙකක්. මොකද්ද තණ්හාවේ පැතිකඩ දෙක? ධර්මයේ දක්වන එකට වචන දෙකක්. රජ්ජන පැත්තයි, දුස්සන පැත්තයි. රජ්ජන කියන්නේ ඇලෙන පැත්ත. දුස්සන කියන්නේ ගැටෙන පැත්ත. රජ්ජනෙන් තමයි රාගය ඇති වෙන්නේ. දුස්සනෙන් ද්වේෂය ඇති වෙනවා. ඒතර සරලව කියොත් රාගයයි ද්වේෂයයි දෙකම තියෙන මොකක් හින්ද? තණ්හාව හින්ද. අල්ලගත්ත හින්ද තමයි ඒකත් එක්ක ඇලෙන්නේ. අල්ලගත්ත හින්ද තමයි ගැටෙන්නේ. අල්ලගන්නේ නැතුව ඒක අතහැරලා දැම්මනම් හිතිනුත් එක්කම බැලුවා දුටුවා දුටු පමණයි, ඇසුවා ඇසු පමණයි කියලා එසැනින් අතහැරියනම් ඇලීමකුත් නැහැ, ගැටීමකුත්. ඉතින් මේ අවිද්‍යාවෙන් මෝහයෙන් යුතුව කවුරු හරි කෙනෙක් සංඥා විපල්ලාසය ඇති කරගෙන අරමුණු පරිහරණය කරන මොහොතක් පාසාම එයා ඒ අරමුණු වල මොකද කරන්නේ? එක්ක වැළෙනවා, එක්ක ගැටෙනවා. ආන්න ඒ කියන්නේ හැම තිස්සෙම අර එයා ඒ පුද්ගලයාගේ හිත එක්ක රාගයෙන් යට වෙනවා, එක්ක ද්වේෂයෙන් යට වෙනවා, එක්ක මෝහයෙන් යට වෙනවා. ඉතින් බුදුහාමුදුරු මතක් කරනවා බහුතරයක් මිනිසුන්ගේ හිත උමයි. අපි හැමෝමත් එහෙමනේ. ප්‍රත්‍යඥ ගතියේට මේ අරමුණු ගැන නිසි අවබෝධයක් හැඳිනීමක් නැති නිසා, අරමුණු ගැන වැරදි විදිහට තීරුම් ගත්ත නිසා අපි මේ අරමුණු වල ලෙවින් ගැටෙමින් වාසය කරනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඔන්න ඔහොම කටයුතු කරන වෙලාවක තථාගතං අනුස්සරති, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා නම්, බුදු ගුණ මෙනෙහි කරනවා නම්, නේවස්ස තස්මින් සමයේ රාග පරියුප්පිතං චිත්තං, ඒ වෙලාවට යාගේ හිත රාගෙන් යට වෙන්නේ, ඒ වෙලාවට යාගේ හිත ද්වේෂයෙන් යට වෙන්නේ, ඒ වෙලාවේ යාගේ හිත මෝහයෙන් යට වෙන්නේ නැහැ. ආන්න බලන්න. එතකොට හිත නිරන්තරයෙන්ම අරමුණුත් එක්ක නැගෙන රාග ద్వේෂ මෝහයෙන් යට වෙලා යන පසුබිමක කවුරු හරි කෙනෙක් කුසල අරමුණක්, මේ බුද්ධානුස්සති අරමුණක් හිතට අරගෙන ඒ බුද්ධානුස්සතිය පුරුදු කරනවා නම් ආන්න එයාගේ හිත රාග ద్వේෂ මෝහලින් වැහෙන්නේ නැහැ කියනවා. ତොර රාග ద్వේෂ මෝහලින් වැහෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ තැනැත්තාගේ හිත බොහොම පිරිසිදු හිතක් බවට පත් වෙනවා. එතකොට දැන් අපි බලන්න ඕන අන්නේ හිත පිරිසිදු කරගන්න ඉන්ද්‍රිය ධර්ම තුලින් කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතර ඉන්ද්‍රිය ධර්ම වල පළවෙනි ඉන්ද්‍රිය ධර්මයනේ සද්ධින්ද්‍රිය කියලා කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිබඳව ඇති ප්‍රසාදය. එතකොට බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රසාදය. ධම්ම කියලා කියන්නේ ධර්ම රත්නය පිළිබඳව, ධර්මයේ පිළිබඳව කරුණු අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රසාදය. සංඝ කියන්නේ සංඝ රත්නය පිළිබඳව කරුණු අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රසාදය. දැන් මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද හාමුදුරනේ අද කාලේ වෙන මේ වැඩත් එක්ක බැලුවහම මේ සංඝ රත්නය කිරි ප්‍රසාදය ඇති කරගන්නේ, ඔක්කොම අප්‍රසාදය ඇති වෙන වැඩමනේ කරන්නේ කියලා කෙනෙක් තර්ක කරන්න හිතන්න පුළුවන්. පින්නතුනේ අපි මෙතනදී හොඳට සැලකිය යුතු කාරණාවක් තියෙනවා. බුදු දහමෙහි සංඝ කියන වචනය එක නිශ්චිත පිරිසකට විතරක්, එකම පිරිසකට විතරක් කියප එකක් නෙවෙයි. සංඝ කියන වචනේ තේරුමම සමූහයා කියන එකයි. එක්කෙනෙකුට කියන එකක් නෙවෙයි සංඝ කියන්නේ. සමූහයකට කියන එකක්. එතකොට ඒ සමූහය මූලික කොටස් දෙකකට බෙදෙනවා ගිහි පැවිදි විදිහට. එතකොට පැවිදි සමූහය ආපහු කොටස් දෙකකට බෙදෙනවා භික්ඛු භික්ඛුණී කියලා. එතකොට අපි ඒක සංඝ කියන වචනේ දාලා කියනවා භික්ඛු සංඝ භික්ඛුණී සංඝ කියලා. ඊළඟට ගිහි අය කොටස් දෙකකට බෙදෙනවා. කොහොමද? උපාසක සංඝ, උපාසිකා සංඝ කියලා. උපාසක සංඝ කියන්නේ උපාසක සමූහයක් කියන්නේ. උපාසිකා සංඝ කියන්නේ උපාසිකා සමූහයක් කියන්නේ. ඒතර සංඝ කියන වචනේ වචනාර්ථය තමයි සමූහය කියන එක. හැබැයි අපි බුදුදහමේ සංඝ කියන වචනය ගන්නකොට බුද්ධ ශාසනය තුල සංඝයා කියලා හඳුන්වන්නේ හාමුදුරු විතරක් නෙවෙයි. ඔය භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම භාවිතා කරන වචනයක් තමයි ඔන්න මතක තියාගන්න සංඝ කියලා කියන්නේ. එතකොට දැන් සංඝ ගුණ කියලා කිව්වහම ගොඩක් අය හිතාගෙන ඉන්නේ මොකද්ද? මේ හාමුදුරුවරුන් ළඟ තියෙන ගුණ ටික, සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමිචිපටිපන්නෝ කියන ටික මේ හාමුදුරුවරුන්ට තියෙන ගුණ කියලා හිතනවා. ඒක වැරදි. ඒක ඒ සුපටිපන්න විය යුත්තේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි. ගිහි පැවිදි භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා හැමෝම සුපටිපන්න වෙන්න ඕන. නැත්නම් ඒ අයට නිවන් දකින්න බෑ. ඊට පස්සේ උජුපටිපන්න විය යුත්තේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි. උජුපටිපන්න කියන්නේ මොකද්ද? ඍජු මාර්ගයට පිවිසුණ. ඍජු මාර්ගය මොකද්ද? අරිෂ්ඨාංගික මාර්ග, නිවන් මඟ. ඒතර ඒ නිවන් මඟට පිවිසෙන්නේ නැත්නම් කාටවත් නිවන් දකින්න බෑ. හාමුදුරන්ට විතරක් නෙවෙයි. ඒ නිසා අපි ඒක මතක තියාගන්න. එතකොට හාමුදුරුවන්ට අපි භික්ඛු සංඝ, භික්ඛුණී සංඝ කියලා, භික්ෂුණීන්ට කියන හාමුදුරන්ට භික්ඛු සංඝ කියලා කියනවා. එතකොට දානි පූජ කරනකොට අපි විශේෂ කරලා කරනවා. කොහොමද? ඉමම් භික්ඛං භික්ඛු සංඝස්ස දේම. භික්ෂු සංඝයාට පූජ කරනවා. එතකොට භික්ඛු සංඝයා කියලා කිව්වහමත් එක්කෙනෙ නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ කාලේ අතීතේ වැඩ හිටිය සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා. එච්චරද නෑ, දේවදත්ත හාමුදුරුවෝ ඒ සංඝගණයටම අයිති. ඒ විතරක් නෙවෙයි, චබ්බාගිය භික්ෂුන් වහන්සේලා ඔක්කොම ඒ සංඝගණයට අයිති. ඒතර සමූහයක් නේ, එතන හිටපු පිරිසක්. එතකොට ඒ අනුව බැලුවාම එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ වැඩ සිටි සියලුම මහා සංඝරත්නය, අතීතයේ වැඩ සිටි සියලුම හාමුදුරු, වර්තමානයේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා, අනාගතයේ පහළ වෙන මහාන වෙන සියලුම ස්වාමීන් වහන්සේලා මෙන්න මේ කියන භික්ඛු සංඝ කියන ගණයට අයිති වෙනවා. එතකොට සංඝයා කියලා කිව්වහම එක පිරිසක් නෙවෙයි, පිරිස් වර්ග හතරක් ඉන්නවා. ඒ පිරිස් වර්ග හතරෙනුත් භික්ඛු සංඝ කියලා කිව්වම අතීත, වර්තමාන, අනාගත කියන කාල තුනටම අයිති වෙන පිරිසක් ඉන්නවා. එතකොට ඒ පිරිස අතරේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝුන් සරණ යනකොට මේ පිරිස අතරේ ඉන්න එක්කෙනෙක් විතරක් සරණ ගියා යන එක හොඳ නැහැ. අර විශාල පිරිසක් අපි අරමුණු කර ගන්න ඕනම තැනක විශාල පිරිසක් අතරේ අඩුපාඩු තියෙන, වැරදි තියෙන අය ඉන්න පුළුවන්. දැන් බලන්න ගෘහස්ත සමාජයේ ගිහියෝ අතරේ කොච්චර අඩුපාඩු තියෙන අය ඉන්නවද? ඒතර එක ගිහියෙක් අපි හිතමු මිනිස්සෙක් මැරුවොත් මුළු ගිහි සමාජයම මිනීමරුව හැටියට හඳුන්වනවද? ඒක කෙතරම් අයුක්ති සහගතයි, කෙතරම් වැරදිද? එහෙම හඳුන්වන්න ගිහිල්ලා කොච්චර ඒ අයගේ හිත තුල කෙලෙස් පහල කරගන්නවද? අපරාධි පව් රැස් කරගන්නවද? එහෙම කරන්න හොඳ නැහැ. එහෙ ඒ වගේම තමයි මේ භික්ෂු සමාජය තුලත්, එක භික්ෂුවක් දෙන්නෙක් 20ක් 30ක් 1000ක් මේ 35000ක් විතර ඉන්න තැනකින් ඕන නරකම අය ඉන්න පුළුවන් 500ක් විතර. එතකොට ඒකෙන් අදහස් වෙනවද අනිත 34500ම නරකයි කියලා? එහෙම කියන්න එපා. එහෙම කීම තුල අකුසල් රැස් වෙනවා. ඒ වගේ හැඟීම් පහල කර ගැනීම තුල තමන්ගේ හිතේ ද්වේෂය හට ගන්නෝ, පටිඝය හට ගන්නෝ, ඒ තුල හිත කිලිටි වෙනවා. අනුන්ගේ වාට දුස් නගමින් කිලිටි වෙමින් විවේචනය කරමින් ඉන්න ගිහිල්ලා අන්තිමේදී ඔයත්තන්ට සුපටිපන්න වෙන්නත් බෑ, උජුපටි පන්න වෙන්නත් බෑ, ඥායපටි පන්න වෙන්නත් බෑ, සාමීචිපටි පන්න වෙන්නත් බෑ, නිවන් දකින්නත් බැරි වෙනවා. ආනේ නිසා අපි ඒක හොඳට වටහා ගන්න ඕ. කෙහෙල් ඇවරීක එක කෙහෙල් ගෙඩියක් නරක් වුණාය කියලා මුළු කෙහෙල් ඇවරීම විසි කරන රටක් තියෙනවද? එහෙම කරන්නේ. අනේ වාගේ යම් කිසි නිශ්චිත පුද්ගලයෙක්ගෙන් වැරදක් වුණාම ඒක සමස්තය හැටියට හිතන්න යන්න එපා. ඒ පුද්ගලයා තනි කරලා යාගේ දුර්වලකම කියලා හිතා. ඒ ඉස්සර කාලේ නම් මේ පුද්ගලයන්ට දොස් කියන එක නවත්තන්න. ආ පුද්ගලයන්ට දොස් කියන්නේ යාම තුල ඒ විවේචකයාගේ හිතනේ කෙලෙසෙන්නේ, කිලිටි වෙන්නේ, අපිරිසිදු වෙන්නේ. ඒ තුල යාටනි සාංශාරිකෝ හානියක් වෙන්නේ. අන්න ඒක වළක්ව ගන්න ඒ පැරණි සාහිත්‍ය කරුව කියන්නේ මොකද්ද? ඒවට කියන්නේ සසර දෝෂ කියලා, අඩුපාඩු කියලා. එතකොට අපි හැමෝමත් දීර්ඝ සංසාර ගමනක එන අය. එහෙම එනකොට යම් යම් ප්‍රතිපදාවන් වලට අනුගත වෙලා අපි මේක ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි අර සංසාර දෝෂ කියන ඒවා උඩට ඉස්මතු වෙලා එන්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේට පවා ඒ වගේ මේ නරක කෙලෙස් ඉස්මතු වෙලා ඇවිල්ලා තමන් කාලාන්තරයක් තිස්සේ ඇති කරගෙන තිබිච්ච වටිනා සාර ධර්ම මොහොතින් ඉලිහිලා ගිය අවස්ථා තියෙනවා. මේ මේකෙන් අදහස් කරන්නේ කරන නරක දේවල් හොඳයි කියන එක නෙවෙයි. ඒ නරක දේවල් එහෙම කරෙන්න පුළුවන් මේ කෙලෙස් සහිත සමාජයේ. ඒක තමයි ස්වභාවය, ඒක තමයි ධර්මතාවය, ඒක අපි තීරුම් ගන්න ඕන. එහෙම තීරුම් අරගෙන ඒ අයත් එක්ක විවේචන කරමින්, ගැටීම් ඇති කරගනිමින්, අපි අකුසල් පහල කරගෙන අන්තිමේදී අපිට වෙන ශාන්තිය මොකද්ද කියලා හිතන්. ඒ නිසා ඒවා ඒ අයගේ සසර අඩුපාඩු විදිහට දකින්න. සසර අඩුපාඩු විදිහට දැකලා ඉවර වෙලා ඒවා නිර්දය විදිහට විවේචනය කරන්න යාම තුළ බරපතල අකුසල් තමන්ගේ හිතේ පහල කරගන්නේ නැතුව ඉන්න ඔබ වෑයම් කරන්න ඕන. ආන්නේ සඳහා මොකද කරන්න ඕන? හොඳට සංඝගුණ හිතන්න ඕන. මේ භික්ෂුව මේ විදිහට කරාට, මේ හාමුදුරුවෝ ටික මේ මෙහෙම දේවල් කරාට, අතීතයේ වැඩිහිටි කොච්චර සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ සංඝ ශාසනයේ බබලපු අය ඉන්නවද? වර්තමානයේ කොච්චර ස්වාමීන් වහන්සේලා ඉන්නවද? අවංකව මේ ප්‍රතිපදාව අනුගමනය කරන පිරිසේ ඉන්නවද? ඊතර භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි, භික්ෂුණීන් වහන්සේ ඊළඟට ගිහි උපාසක උපාසිකාව කොච්චර ඉන්නවද? ඊතර මේ කෙනෙක් දෙන්නේ කරන වැරද්ද නිසා සම්පූර්ණයෙන්ම ශාසනය නැති වෙලා යන්නේ නැහැ. අර අනිත් පිරිස එකතු වෙලා ඒ ශාසනය ආරක්ෂා කරගන්න. ඊතර අපි හිතමු භික්ෂුවක් හරි කවුරු හරි නරක කෙනෙක් නරක දෙයක් කළා කියලා. එතකොට ඒ නරක දේ අල්ලගෙන අනිත් උපාසකයෝ ටිකයි උපාසිකාවෝ ටිකයි අනිත් ඉන්න අය හොඳයි කියලා කියන කට්ටිය හිතේ රාගය වැඩි කරගත්තොත්, හිතේ ද්වේෂය වැඩි කරගත්තොත්, හිතේ මෝහය වැඩි කරගත්තොත්, හිතේ කෙලෙස් පහළ කරගත්තොත්, හිත අකුසල් වලින් පුරව ගත්තොත් ඒ කට්ටිය නිවන් මග යන අයද? නිවන් මග යන්නේ. එතකොට අර පුද්ගලයා වැරද්ද කරලා නිවනින් ඈත් වෙනවා වගේ මේ වැරද්ද කරපු එක්කෙනා විවේචනය කරන්න යාමතුල අනිත් අයටත් නිවන් මගින් ඈත් වෙන්න වෙනවා. ආන්නේ නිසා එවන් අවස්ථාවල අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා ඔබට මේ ලංකාවේ මිනිස්සුන්ට පින්වත්නි අනිත් අයට නැති මහා දුර්ලභ දායාදයක් භාග්‍යය ලැබිලා තියෙනවා. මොකද ඒ දුර්ලභ දායාදේ භාග්‍යය? ඒ තමයි උපතින්ම බෞද්ධ වීමේ හැකියාව අපි බහුතරයකට තියෙනවා. ආන්න ඒ ලැබිච්ච ලාභය උසස්ම ලාභයක් හැටියට සැලකන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධාව කියලා කියන්නේ ලාභානුත්තරීය කුසලය කියලා කියන. ලැබීම් අතරේ උත්තරීතරම ලැබීම තමයි මේ ශ්‍රද්ධා ලාභය. ඒතොර ඒ ශ්‍රද්ධාව නිසා තමයි අපි පන්සල් යන්නේ, ශ්‍රද්ධාව නිසා තමයි අපි සිල් සමාදන් වෙන්නේ, ශ්‍රද්ධාව නිසා තමයි බණ අහන්නේ, ශ්‍රද්ධාව නිසා තමයි දන් දෙන්නේ, ශ්‍රද්ධාව නිසා තමයි මේ ඔක්කොම පින්දම් කරන්නේ, කුසල් වඩන්නේ. ඒකයි සද්ධා මූලිකා සබ්බේපි කුසලා ධම්මා කියුවේ. එතකොට ආන්නේ ශ්‍රද්ධාව නිසා අපි හොඳට සිල් රැකපු නිසා හොඳ සුගතියක ඉපදිලා තියෙනවා. ශ්‍රද්ධාවෙන් අපි භාවනා කරපු නිසා අස්කන්නාසාදී ඉන්ද්‍රියන් විකලත් නැති මනුෂ්‍ය ජීවිතය ලැබෙනවා වගේ හොඳන හොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියක් ලැබිලා තියෙනවා. ශ්‍රද්ධාව නිසා දන් දුන්න නිසා කාටවත් අතනපා ජීවත් වෙන්න පුළුවන් ආර්ථික ශක්තියක් ඇති උපදින්න ලැබෙනවා. ඒතොර අදා අපි යම් කිසි ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒ සියල්ලට මුල ශ්‍රද්ධාව. ඉතින් ඒ ශ්‍රද්ධාව සමහරු ආයාසින් ඇති කරගන්න ඕන එකක්. ඔබට එහෙම නෙවෙයි, බෞද්ධ ලංකාවේ බෞද්ධයන්ට ස්වභාවයෙන්ම දායාදයක් විදිහට මේ ලැබිලා තියෙනවා. මේ තෙරුවන් සරණය අම්මා තාත්තාගේ උරුමයක් විදිහටම ලැබිලා තියෙනවා බොහෝ දෙනාට. ඉතින් ඒ අවස්ථාව ප්‍රයෝජනය අරගෙන ඒ ලැබිච්ච දුර්ලභ ශ්‍රද්ධාව කෙලස ගන්න එපා, ඒක විනාශ කරගන්න එපා, ඒ විශ්වාසය පළුදු කරගන්න එපා. මොකද ඒ ශ්‍රද්ධාව නැති වුණොත් කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ, නිවන් මාගේ ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හොඳට හිතේ දියුණු කරගන්න. ආන්න එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඔන්න බුද්ධානුස්සති භාවනාව පුරුදු කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හොඳට හිතනවා. ඒ හිතනකොට මොකද වෙන්නේ? ආන්න සද්ධා නැමැති ඉන්ද්‍රිය දියුණු වෙන්න ගන්නවා. සද්ද ඉන්ද්‍රිය වැඩෙනවා. උන්වහන්සේ කෙරෙහි විශ්වාසයේ තව තවත් තහවුරු වෙන්න ගන්න උන්වහන්සේගේ ගුණ ධන ගන්නකොට. උන්වහන්සේගේ ධර්මයේ වැටහෙන තරමට විශ්වාසයේ තව තවත් තහවුරු වෙනවා. උන්වහන්සේ දෙසූ දහම අනුගමනය කරලා මහරහතන් වහන්සේලා නිර්වාණය සාක්ෂාත් කරගත්ත හැටි වැටහෙනකොට, රහතන් වහන්සේලාගේ ගුණ චරිත කතායම කියලා ඒ ගුණේ පැහැදෙනකොට විශ්වාසයේ තව තහවුරු වෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව වැඩෙනකොට, ශ්‍රද්ධාව කියන්නේ ප්‍රධානම කුසලයනේ. ඒ කුසලයේ වැඩෙනකොට මොකද? රාගය, ද්වේෂය, මෝහය යටබෙවි යටමයි අඩුබෙවි යනවා. ඒක තමයි භාවනාව. භාවේති කුසල ධම්මේ ආසේවිති වඩ්ඩේති इति භාවනා. කුසල් ධර්ම හිත තුළ වඩන එක තමයි භාවනාව. ඒතර කුසල් ධර්ම වඩනකොට අර යට තියෙන අකුසල්, අනුසය අකුසල්, කෙලෙස් ගෙවි ගෙවි අඩුබෙවි තුනී වෙවි යනවා. ආන්නේ සඳහා හොඳට බුද්ධානුස්සතිය අර්ථ වශයෙන් මෙනෙහි කරන්න. ඒතර බුදුහාමුදුරන්ට ඇයි අරහං කියන්නේ? ඇයි සම්මා සම්බුද්ධ කියන්නේ? ඇයි විජ්ජාචරණ සම්පන්න කියන ආදී වශයෙන් ඒ හොඳට හිතන්න. එහෙම හිතනකොට අන්න සද්දින්ද්‍රිය වැඩෙනවා. ඊළඟට විරියේන්ද්‍රිය. විරියේන්ද්‍රිය කියන්නේ මොකද්ද? වීරය. අන්න එතකොට වීරය තියෙන්න ඕන මොකටද? වීරය තියෙන්න ඕන ධර්මයේ මේ සම්බන්ධයෙන් ගත්තාම අකුසලයන් දුරු කරන්න වීරය තියෙන, කුසලයන් උපදව ගන්න වීරය තියෙනවා. එතකොට දැන් මේ බුද්ධානුස්සති භාවනා කරන කෙනාට පහළ වෙන කුසලය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි ප්‍රධාන කුසලය. ඒතර ශ්‍රද්ධාවට ප්‍රතිවිරුද්ධ අකුසලය මොකද්ද? විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ මොකද? සැකය. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය නං විචිකිච්ඡාව කියන්නේ සැකය. විචිකිච්ඡාව හෙවත් සැකය තමයි අකුසලය. එතකොට ශ්‍රද්ධාව විශ්වාසයවත් ශ්‍රද්ධාව තමයි කුසලය. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන්න ඕන මොකද්ද? වීරයක් තියෙන්න ඕන. මොකටද වීරය තියෙන්න ඕන? නූපන් විචිකිච්ඡාව උපදවගන්නේ නැතුව ඉන්න වීරය තියෙන්න ඕන. උපන් විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න වීරය තියෙන්න ඕන. ඊට පස්සේ නූපන් ශ්‍රද්ධාව උපදවා ගන්න වීරය තියෙන්න ඕන. උපන් ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න වීරය තියෙන්න ඕන. අහන්න මතක තියාගන්න, නූපන් ශ්‍රද්ධ විචිකිච්ඡා, නූපන් විචිකිච්ඡා තියෙනවනේ, ඒක උපදින්න වීර කරන්න ඕනේ. ඒක ඉබේම පහළ වෙනවා අපේ භාවිතයත් එක්ක අතීතයෙන් පුරුදු කරපු හැටියට. ඊට පස්සේ උපන් විචිකිච්ඡාව වැඩි කරගන්න අපි වීර කරන්න ඕනේ. අකුසල් පැත්ත ඉබේ ඔටෝමැටිකලි වැඩි වීගෙන එනවා. වීරය තියෙන ඕන අකුසල් දුරු කරන්න, වීරය තියෙන ඕන කුසල් වැඩෙන්න. කුසලය කියන එක නිකන් දිනු වෙන්නේ නැහැ. කුසලය කියන එක ආයාසයෙන්, ප්‍රයත්නයෙන්, කැපවීමෙන්, උත්සාහයෙන්, ධෛර්යයෙන් දිනු කරගන්න ඕන එකක්. ආනේ නිසා දැන් ඔන්න අපි හිතමු, කවුරු හරි කෙනෙකුට බුදුහාමුදුරු ගැන සැක ඇති වෙනවා, ධර්මය ගැන සැක ඇති වීගෙන එනවා, සංඝයා ගැන සැක ඇති වීගෙන එනවා. එතකොට මොකද කරන්න ඕන? සැකයක් ඇති වෙන්නේම ඇයි කියන්න බලන්න. සැකය ඇති වෙන්නේම දන්නේ නැති හින්දා. ඒ අදාළ කාරණිය පිළිබඳ නිසිලසින් දැනුවත් වෙලා තිබ්බනම් අපිට ඒ ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරු ගැන සැකයක් ඇති වෙන්නේ බුදුහාමුදුරු ගැන දන්නේ නැති හින්දා. ඉතින් කාගේද අඩුපාඩු? බුදුහාමුදුරුගේ නෑ, අපේ. ආන්නේ ඒ නිසා අපි මොකද කරන්න ඕන? ඒ සැකය උපදින්නේ නැති වෙන විදිහට, බුදුහාමුදුරු කෙරෙහි විශ්වාසය තහවුරු වෙන විදිහට හොඳට යලි යලි කල්පනා කරන්න. ඒ නිසා අර බුදු ගුණ අමතක නොවෙන්නට නොදී යලි යලි හිතට ගන්න වීරය කරන්න ඕන. ඒතර බුදු ගුණ හොඳට හිතට ගන්න තරමට ශ්‍රද්ධාව වැඩිනෝ, ශ්‍රද්ධාව වැඩින තරමට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව නැමති කුසලයෙන් විචිකිච්ඡාව නැමති අකුසලය පළවා හරින්න පුළුවන්, දුරු කරගන්න පුළුවන්. ආන්නේ විදිහට අපි වැඩ කරන්න ඕන. ඒකට තමයි වීරය තියෙන්න ඕන. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් අමාරුවෙන් හරි අපි හිතමු හිත ශ්‍රද්ධාවේ පිහිටුව ගත්ත කියලා, ආන්නේක වට ගන්න එපා. මොන හේතුවක් නිසාවත් ශ්‍රද්ධාව ගිලිහව ගන්න එපා. ඒකෙන් අනර්ථය වෙන්නේ, අයහපත වෙන්නේ, පාඩුව වෙන්නේ තමන්ටමයි. අන්න බාහිර, මං මුලින් කිව්වා වගේ බාහිර පුද්ගලයන්ගේ එක එක අයගේ ක්‍රියාකාරකම් නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මය, ධර්ම මාර්ගය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ඇතිවෙච්ච යම් ප්‍රසාදයක්, පැහැදීමක් තියෙනවා නම් ඒක නැති කරගන්න එපා. ශ්‍රද්ධාව හැම කුසලයකටම මුල වගේම ශ්‍රද්ධාව නැතිවීම හැම අකුසලයකටමත් මුල් වෙනවා. තමන් සසර අනාථපත්භාවයට පත් කරන්න, අගාධයට පත් කරන්න ඒ තමන්ගේ මානසික ඒ ස්වභාවය, මනෝභාවය හේතු වෙනවා. ඒ නිසා මැණිකක් රකිනා නා රජිදකසේ මොකද කරන්න ඕන? ඔබේ හිතේ පහළ වෙච්ච ශ්‍රද්ධාව පුළුවන් තරම් ආරක්ෂා කරගන්න ඕන. ඒකට වීරය තියෙන්න ඕන. ඒක නිකන් තියෙනකොට ඒවා විචිකිච්ඡාවෙන් යටවෙලා ගිලිහිලා නැතිවෙලා යන්න පුළුවන්. ඒ නිසා හැම තිස්සේම ශ්‍රද්ධාව හිතේ වැඩි දියුණු කරගන්න අවශ්‍ය වෙන විදිහට ඔබ කැප වෙන්න ඕන. ඉතින් මොකද කරන්නේ? අර කියන බුදු ගුණ යලි යලි යලි යලි හිතට අරගෙන, මතක් කරගෙන, අර ඇති වෙන යම් කිසි අප්‍රසාදයක් තියෙනවා නම්, අපහැදීමක් තියෙනවා නම්, කලකිරීමක් තියෙනවා නම්, ආන්නේව පාලනය කරගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මේ කාලේ නිතර අහන්න දකින්න ලැබෙන දේවල් නිසා තියෙන ශ්‍රද්ධාව ගිලිහෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා ඔබ ඒක හොඳින් තේරුම් අරගෙන පුළුවන් තරම් ශ්‍රද්ධාව තුළ යළි අපේ හිත ස්ථාපිත කරන්න වෑයම් කරන්න ඕන, අදිෂ්ඨාන කරගන්න ඕන. සද්ධීන්ද්‍රිය, ඊළඟට සද්ධීන්ද්‍රිය සහ වීරීන්ද්‍රිය දැන් අපි කිව්වා. ඊළඟට සතීන්ද්‍රිය. සතීන්ද්‍රිය කියන්නේ සිහිය. මොකද්ද සිහිය? බුද්ධ

අන්න මෙතන දැන් ඔන්න ශ්‍රද්ධාව වැඩෙනවා, මෙතන වීරය වැඩෙනවා කියලා තේරෙන්නේ එතකොට. ඒ වගේම ඔන්න විචිකිච්ඡාව එන්න පුළුවන්, නරක සිතිවිල්ලක් දැන් ඇවිල්ලා තියෙන කියලා තේරෙන්නේ සතියත් එක්ක. ඒ නිසා ඒ සතිය සිහි කල්පනාව ඉතා හොඳින් පිහිටලා තියාගන්න. ඒ බුද්ධානුස්සතිය වඩනකොට සතීන්ද්‍රිය දියුණු වෙනවා. ඊළඟට සමාධීන්ද්‍රිය. සමාධීන්ද්‍රිය කියලා කියන්නේ මොකක්ද? සමාධීන්ද්‍රිය කියලා කියන්නේ හිතේ ඒකාග්‍රතාවය. ඒකට මොකද කරන්න ඕන? එතකොට අර බුදු ගුණ අර්ථ වශයෙන් දිගට දිගින් දිගට හිත හිතා ඉන්නේ නැතුව, දැන් බුදු ගුණ කෙටි කරලා අපි හදාගෙන තියෙනවානේ නිතර වන්දනා ගාථාවක්, ඉතිපිසෝ ගාථාව කියලා. ආන්නේකින් තමන් කැමති බුදු ගුණයක් අරගෙන කෙටියෙන් පුරුදු කරනවා. මං ඔන සමාධිය ඇති වෙන්න හේතු වෙන බුදු ගුණ කෙටි කර්මස්ථානයක් කියලා දෙන්නම්. පළවෙනි එක තමයි ඉතිපිසෝ ගාථාව. හෙමීට කලබලයක් නැ, වේගෙන් කියන්නෙත් නැතුව, අඩුවෙන් කියන්නෙත් නැතුව, ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අන්න ඒ විදිහට මුලේ ඉඳලා අගට කියන්න, පුරුද්දක් විදිහට එක සැරයක් එක වතාවකදී පස් සැරයක් කියන්න ඉතිපිසෝ ගාථා මුලේ ඉඳලා අගට. ඊට පස්සේ අගේ ඉඳලා මුලටත් කියන්න පුරුදු. අන්න එතකොට සතිය හොඳට වැඩෙනවා. එතකොට අගේ ඉඳලා මුලට කියන්නේ කොහොමද? අන්නේ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාත්‍ය ආදී කියනවා. මුලින්දලාකට කියනවට වැඩිය අගින්දල මුලට කියන්නේ අමාරුයි, පුරුදු නැහනේ. එහෙම කියනකොට ඔන්න සතිය හොඳට වැඩෙනවා. සතියත් එක්ක හිත එක්තැන් වෙන්න ගන්නවා. ඊට පස්සේ බුදු ගුණයෙන් ගුණේ වැඩි කර කර කියනවා. ඉතිපිසෝ භගවා අරහං කියලා නවත්තනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා නවත්තනවා දෙවෙනි වාක්‍යයේ. තුන්වෙනි වාක්‍යයේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියලා නවත්තන. ආන්න එහෙම කියලා නවත්තන තැනගෙන හොඳට සතිමත් වෙන්න ඕන, සීය තියෙන්න ඕන. එහෙම කියලා ඒක පුරුදු කරනවා. ඒකත් පස්සරයක් කියනවා. ඒකත් ඒ විදිහටම ආපහු අගේ ඉඳලා මුලට කියනවා පස්සරයක්. ඊට පස්සේ සීය සැරයක් විතර එක ගුණයක් අර අරහන්න අරහං අරහං අරහං අරහං කියලා පුරුදු කරනවා. ඔන්න ඕක වෙදෙනකොට මොකද වෙන්නේ? සතීන්ද්‍රියයි සමාධීන්ද්‍රියයි ඉතාම හොඳට දියුණු වෙන්න ගන්නවා. මනසෙක් තැන් වෙනවා. ඔන්න සමාධීන්ද්‍රියත් වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පඤ්ඤේන්ද්‍රිය. පඤ්ඤේන්ද්‍රිය කියන්නේ මොකද්ද? පඤ්ඤේන්ද්‍රිය කියන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා කියනවා විශේෂයෙන් දැකීම. මොකද්ද විශේෂයෙන් දකින්නේ? මේ සියලු සංස්කාරයන්ගේ යථා ස්වභාවය. මොකද්ද සංස්කාරයන්ගේ යථා ස්වභාවය? අනිත්‍ය. අනිත්‍ය කියන්නේ මොන වගේ එකක්ද? ඇති වෙල නැති වෙල යන එක. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ කියන එක. එතකොට සංඛාර කියන්නේ මොකද්ද? මේ ලෝකේ යමක් හේතුන් නිසා හටගත්ත නම් ඒ හැමතෙම කියන පොදු නම තමයි සංඛාර. ජීවි අජීවි භෞතික අභෞතික හැම දෙයක්ම සංඛාර ගණයට ඔය විදිහට අයිති වෙනවා. එතකොට මූලිකව ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන පංචස්කන්ධයත් මොකද්ද? සංස්කාර ගොඩක්. හේතුන් නිසා තමයි ඔක්කොම හටගන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන අධ්‍යාත්මික ආයතන හයත්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතන හයත් ඒවත් සංස්කාර. නාම රූප කියන්නේ සංස්කාර. ධාතු කියන්නේ සංස්කාර. මේ ලෝකයේ ඇල දුල ගස් මේ අහස පොළොව ජලය ගංගා ඔක්කොම සංස්කාර. හේතු නිසා හටගන්නේ ඒවා. ඒවයි පොදු ලක්ෂණය මොකද්ද? උපාද වය ධම්මිනෝ. ඇති වෙල නැති වෙල යන අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ හැම එකක්ම අනිත්‍යයි කියලා වැටහෙනවනම් මොකද වෙන්නේ? ඒවට ඇති වෙන තණ්හාව නැති වෙනවා. ඇයි මොහොතින් ඇති වෙල මොහොතින් නැති වෙලා යනවා? ඒවට තණ්හාවෙන් බැඳුනොත් අන්තිමේදී මට උරුම වෙන්නේ මං කැමති වෙච්ච දේ නෙවෙයි, වෙනස් වෙච්ච දෙයක් කියලා වැටහෙනවා නම් ඒකට තණ්හාවෙන් බැඳෙන. ඒතකොට අනිත්‍යය අනිත්‍ය විදිහට දකින්න එක, දුක දුක විදිහට දකින්න එක, අනාත්මදී අනාත්ම විදිහට දකින්න එක, අසුබදී අසුබ විදිහට දකින්න එක මොකද්ද? ඒක තමයි විද්‍යාව. ඒතර විද්‍යාව පහළ වෙනකොට මොකද වෙන්නේ? තණ්හාව නැති වෙලා යනවා. ඒකට තියෙන බැඳීම කැමැත්ත නැති වෙනවා. ඒතර තණ්හාව නැති වෙනවා නම් ඇලෙන ගැටෙන ස්වභාවය නැවතිනවා. ඒතර රාග ద్వේෂ මෝහ හිතින් නැති වෙලා යනවා. ඒතර අර අනුසය මට්ටමේ තිබුණ කෙලෙස් කියලා මං කිය නිදාගෙන ඉන්න. ඒතර ඔන්න ඔය විදිහට අරමුණු පරිහරණය කරන්න යාම තුල අර කෙලෙස් බල ගැන්වෙන්නේ නැහැ. ඒ කෙලෙස් නැගිටින්නේ නැහැ. ඒවා එහෙමම බොල් වූ කෙලෙස් බවට පත් වෙන හරියට පෝර දාන්න නැතුව, අවුවර වැටෙන්නේ නැතුව, මඩ කරන්න නැතුව, වතුර නැතුව, වී ඇට ටිකක් උඹුරේ තියෙනකොට මොකද වෙන්නේ? අවශ්‍ය පෝෂක පදාර්ථ නැතුව ඒ වී ඇට ඔක්කොම බොල් වී බවට පත් වෙනවා වගේ අපේ හිතේ යට කිඳා බැහැලා තියෙන අකුසල් වලට නැගෙන්නට අරමුණු දෙන්නේ නැතුව හිටියොත්, අරමුණු හොඳට විදර්ශනා කරන්න ගත්තොත් මේ සියල්ල තියෙන නාම රූප ධර්ම වල පංචස්කන්ධයේ

0: ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තොත් ආන්නේවට තණ්හාවේ නොබැඳී ඉන්න පුළුවන්කම තියෙනවා. ඒතර තණ්හාවේ නොබැඳී ඉන්න කෙනා තමයි හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කරගත්ත කෙනා. අන්න ඒකට අවශ්‍ය කරන ප්‍රඥාව තමයි පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. ඉතින් බලන්න බුද්ධානුස්සතිය වඩලා බලන්න ඔය කියන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. බුද්ධානුස්සතියල සමත විදර්ශනාවම වැඩෙනවා. බුද්ධානුස්සති භාවනාව කරනවා නම් යමෙක් එයාගේ හිතේ සද්දේන්ද්‍රිය වැඩෙනවා, විරේන්ද්‍රිය වැඩෙනවා, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය සහ පඤ්චේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා. ත්‍රිඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන විදිහට බුද්ධානුස්සතිය වඩන කෙනාට නිවන් දකින්න පුළුවන්. බුදුහාඳුරු දේශනා කරන්නේ සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ සදා ගෞතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති. යම් කිසි භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකේ දිවාරෑ දෙකේ බුද්ධගතා සතිය බුදු ගුණ භාවනාව සිදු කරනවා නම් ප්‍රබෝධිත මනසකින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාගේ හිතේ හැම තිස්සෙම පහළ වෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගත්ත සිතිවිලි. ඒ සිතිවිලි වලින් එයා අප්‍රමාණ නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳින ගමනේ ඒ සිතිවිලි පාදක කරගෙන කෙලෙස් දමනය කරගන්නත් එයා වාසනාව උදා කරගන්න. අනේ නිසා මේ වෙසක් සමයේ ඔබේ සිත පුළුවන් තරම් ශ්‍රද්ධාවෙන් පෝෂණය කරගෙන ඔබට දුර්ලභව ලැබිච්ච මේ ශ්‍රද්ධාලාභය කිසිදු බාහිර බලපෑමක් හේතුවක් නිසා වෙනස් කරගන්න නැතුව හොඳින් රැකගෙන එයම ඔබේ අධ්‍යාත්මික විමුක්තිය සඳහා භාවිතා කරන්න අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඉන්ද්‍රිය ධර්ම වැඩිනසේ බුද්ධානුස්සතිය පුරුදු කරන්නේ කෙසේද කියන මේ මාතෘකාව ඔස්සේ කළ මේ අනුශාසනාව ඔබ හැම දිනාටම උපකාරයක්ම වේවා කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කළේ පරකඩුව ගල්පුස්සැල්ල ලිපිණේ පදිංචි පින්වත් HL ප්‍රභාෂිනී හේමචන්ද්‍ර දියණිය, ඒ වගේම KG නන්දන හේමලාල් බෑනනුවන්, KG ප්‍රවීන් භාෂිත සහ KG නිපුන් කවීෂ මුණුපුරන් විසින්. විශේෂයෙන් මේ පින්වතුන් මෙවන් ධර්ම දානමය පින්කමක් සිදු කළේ 2026 වර්ෂයේ මැයි මාසේ 27 වෙනි දිනට පරලෝ සපත් වී වසර දෙකක් ගත වීම නිමිත්තෙන් HL හේමචන්ද්ර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වසර 4කට පෙර පරලෝ සපත් MR සෝමාවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් දෙපාර්ශ්වයේම පරලෝසපත් සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නත්. ඒත් එක්කම දේශකයාණන් වහන්සේට සෙත් පතන්න ලක්වැසි ලෝවැසි හැම දිනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙනයි දායකත්වයේ දරා කටයුතු කළේ. ති බොහෝ දිනෙකට ධර්මීය ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීලා පහළ කරගත් මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් ඒ පරලෝසපත් දෙමාපියන් වහන්සේ ඇතුළු ඒ ඇත්තන්ගේ සියලු ඥාතීනුත් ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාගේම ඥාතීනුත් පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා, භවගමන සුවපත් කරගෙන අමා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා, දායකත්වයේ දරන පින්වතුන්ටත් ඒ වගේම ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාටමත් ලක්වැසිලෝවැසි හැම දෙනාටමත් දෙවියෝ හැම ලෙසකින්ම ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් ඔබ අපි හැම දිනාටම සියලු සාංශාරික දුක්ඛයන්ගෙන් එතරව ලැබෙන අමා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමතු උතුම් නිවන් සුව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ වෙනුවෙන් මේ අවසන් වූ ධර්ම දේශනාව දේශනා කරන්නට වැඩමවන්න යෙදුණු කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති අලව්ව පනාදන්න පැනසිය සෙනසුන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට අපි ආරාධනා කරනවා අද දවසේදීත් ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියේ පැවැත්වෙන නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසුවන්න කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේදී මිය පරලෝකයේ ඔබේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් උපන්දින සැමරීම් වෙනුවෙන් සම්බුද්ධ පූජාවන් සඳහා දායකත්වයේ එක්කාසු කරන්නට මේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කරගන්න 0773-6670-6 0773-6670-66 දුරකථන අංකයෙන් අපේ රංජිත් මහත්මයාට කතා බහ කරලා සම්බුද්ධ පූජාවන් සඳහා දායකත්වයේ එක්කාසු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි අද සවස 5:30ට ආශිර්වාද පූජාවෙන් අනතුරුව රාත්‍රියේ 7:00ට සජීවීව ධර්ම දේශනාව දේශනා කරන්නට අතිපූජනීය කුටිගුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ ඓතිහාසික කූරගල පුණ්‍ය භූමියට වැඩමවනවා. ඒ නිසා අපි කූරගලවට ඉන්න සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ලක්වාසී සියලු දෙනාට කූරගල පුණ්‍ය භූමියට පැමිණ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේදී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ, සරෝජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි වෙසක් තොරණ සහ අනිකුත් සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙන නිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසුවන්න පැමිණෙන්න කියලා. ඒ වගේම නෙතෆම් රේඩියෝ සමගින් නත්වැල් බැඳගෙන සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම පවත්වනු ලබන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ ගමේ විහාරස්ථානවල පවත්වන්නට අදහසක් තිබෙනවා නම් කතා කරන්න. මේකයි අපේ දුරකථන අංකය 0774-41-51-272 0774-41-51-272 තමයි අපේ දුරකථන අංකය. එසේනම් නේත්‍රාලෝක වෙසක් කලාපයේ සිට යලිත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නයි සූදානම. ඔබට සුවදායි දිනයක්. සියලු දෙනාට තෙරුවන් සරණයි.
2: සුබ උදසක්. වෙලාව 9:02 දැන්.

0: ගැන පහන්ඩල් වන සඳහම් සිතිවිල්ල.
1: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමිනි.
0: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. සන්ධි රෝග සති 4න් සෝකර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710-297-299 0710-297-299 හරිද හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: FM 95 94.8 Net FM දිවයින පුරා.
5: සත්‍ය අන්තය.
6: Hello, hello.
5: සත්‍ය අන්තය.

0: අපි කවුද?
1: ඉතින් අපිද නාවනේ
0: අහනවා බලනවා ඉතින් අපි කවුද කියලා.
1: සුබ උදෑසනක් හැමෝටම. ඉතින්
0: සුබ උදෑසනක්, සුබ වෙසක් මංගල්‍යයක් වේවා.
1: ඔව්, ඊයේ දවසේ දන්සලට එහෙම ගිහිල්ලා කට්ටිය අදාහගෙන නැතිනේ අපි දෙන්නව.
0: ඔව්, ඒ වගේම අර පොඩි කාලේ ඉඳන් දිව්‍ය අපිට මේ අර ඉස්කෝලෙන් එහෙම කියන්නේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා එහෙම කියලානේ කියන්න පුරුදු කරන්නේ. ඊයේ මේ අපේ ගෙදර අසල් වැසියේ පුංචි පැටව ඔක්කොම ඒගලන් අර මං කැමති ඒ ට්‍රෙන්ඩ් එකට අර අලුත අවුරුද්දට සුබ අලුත අවුරුද්දක් වේවා කියනා වගේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා නැන්ද කියනවා. ඉතින් මං ආසයි ඒකට. ඒක ලස්සන පුරුද්දක්.
1: වෙසක් කාලේට ඒ වගේ පුරුදු තියෙනකොට හරි ලස්සනයි, හරි ආදරෙන් විඳින්න පුළුවන් ඒකනේ.
0: ඒකනේ ඒකනේ. හරි, ඉතින් කියන්නකෝ, ඔයා තොරණක් බලන්න වියද?
1: තොරණක් බලන්න යන්න බැරි වුණානේ මං ඊයේ වැඩනේ.
0: ඊළඟට වෙසක් කුඩු හැදුවා.
1: හැදුවා හැදුවා. ඔයා හැදුවද?
0: හැදුවේ නැන්නේ ඇත්ත කියන්න ඕනේ ගත්තා. ඒක හොඳ වැඩන්නේ මේ ඉනපැයි.
1: කාර්ය බහුලයි නේ.
0: ඔව්, හැබැයි මේ මයි චූටි කාලේ ඉඳන් මට ස්කිල් එක නෑනේ. මට මංග පාරක් ඇත්තටම ඔය විහිළුවට කියන වැඩක් මට වුණා. අපේ ගමේ එක මාමා කෙනෙක්ට කියලා වෙසක් කූඩුවක් හැදෙව අපේ අම්මා පියාසයි කියලා. දැන් ඉතින් අපි ඒක දාගෙන කොළඇලෙව්වා ගේ මැද තියාගෙන. ඊට පස්සේ වෙසක් දවසේ ගන්න බලකට යාව එළියට ගන්න බෑ.
1: දොරෙන් එළියට ගන්න බෑ.
0: බෑ, ඊට පස්සේ ප්‍රීති වෙසක් ඇතුලේ තිබ්බේ ගේ ඇතුලේ.
1: ඒ වගේ සොඳුරු මතක් ගොඩක් තියෙන වෙසක් එක්ක.
0: ඔව්, ඉතින් ඒ නිසා ඒවත් කියන්නේ ගෙල කියමු කට්ටියට එන්න මේ පැත්තට.
1: 0715 95 95 මැසේජ් එකක් දාන්න. කෝල් එකක් දෙනවා 0112 55 33 63.
0: තාම වෙසක් නේ, වැරදුනාට ඉනාවෙන්නේ නරකයි.

0: 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කොහෙන්ද මේ JBL එක?
2: කීල්ස් එකෙන්.
3: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්නියම නදලවේ.
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Hearing Solutions.

0: නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සම්පූර්ණ නදලවේ.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Hearing Solutions.

කරගන්න තමයි හදන්නේ. කෝල්ස් ගොඩාක් ආවා, WhatsApp messages උත් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික ටට ටට ටට ටට ගාලා කියනවා. අපිට විජේ සුන්දර කතා කරා බණ්ඩාරවෙල ඉඳන්. කට්ටියක් ඉන්නවා, මං හිතන්නේ පවුලේ ඔක්කොම ගෙදරට එකතු වෙලාද කොහෙද එකතු කරගන්න කියලා, නම් ලිස්ට් එකව එකතු කරගන්න කියලා.

ආරංචි අකාව මේ වරකපොල හොස්පිටල් එක ඉස්සරහා තියෙන එළවලු කඩේ මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා කියලා. ඔන්නතර කට්ටිය කවුද අහගෙන ඉන්නේ කවුද අහන්නේ නැත්තේ කියලා බලන්න. මැසේජ් එක දාලා කිව්වේ අපිට හරියටම කෝල් එක දාලා. කෝල් එකක් මැසේජ් එකක් නෙවෙයි. වරකපොල ඉඳන් මාලි තමයි කතා

0: නිවන සදහම් සිතිවිල්ල.
1: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමිනි.
0: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 6 97 399 හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
4: සත්‍ය අන්තය

නැත්නම් ඔයා කැමතිම සින්දු දෙනවා. ඒක හන්ද එදිනගෙන සින්දු ඉල්ල ගන්න පුළුවන්. දැනට ඉතින් අපි මේ සින්දුව අහමු. ගොඩක් ආදරෙන් අපි අහගෙන ඉන්න හැමෝම මේ සින්දුවට මම එකතු කර ගන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාව හවස 3යි විනාඩි 39යි.
3: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
7: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බගින් වාරික 60ක් වසර 5කින් දිවා වසර 25ක් දක්වා මාසික පසක් ලබා ගන්න. වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23 විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 0676411600 0111523.
8: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඇයි ෂුග කියන මූණෙල්ල කළ සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපිපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
9: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
10: මනුදම් රැකෙන, ගුණදම් වැඩෙන, මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි පුද්ගලික සමුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් පාදන පුම ප්‍රාර්ථනා කරයි.

මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි පුද්ගලික සමුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් පාදන පුම ප්‍රාර්ථනා කරයි.

0: Love is in the air. Inna, adre allagan.
1: Net FM. Hello, hello, Satyantaya.
2: අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන්දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැති පරදායකත්වය මාතර ෆ්‍රීලන්. ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇලියකට කුරුවිට 076-447-7953
3: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට්ට පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-862-363-076-716-3672
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ළමුන්ගේ අක්ෂි සෞඛ්‍ය ගැන අදම සැලකිලිමත් වෙන්න රිෆ්‍රෙක්ෂන්, කලර්විෂන්, ටොපෝග්‍රෆි, EOM සහ කවර් ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපන් ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
5: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
6: සංක දිනය සශිකා නිසංසලා
7: සුනීර සුමංගා
8: නුවන් විකාසේනාරත්න
9: අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී
11: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
12: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
2: හොඳම දේ අඩුම මිලට තිපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
13: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
14: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV.
15: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
1: Net FM. Hello, hello, Satyantaya.

0: වන සදහම් සිතිවිල්ල.
1: ඔබ කුපිතවීම තවකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න. වෛරයෙන් වෛරයනොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල් දහම්මීය දෙන්න.
0: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
5: සම්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැණුම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399
6: හරිද? හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: කවිය ඔන්න බලන්නවා වෙලා හවස හතරයි විනාඩි හතරකුත් වෙලා තියෙන්නේ.
1: ඔව් අලුත් පැයට ඇවිල්ලා තියෙන්නේ.
0: අලුත් පැයට ඇවිල්ලා තියෙන දැන් අපිට කිව්වනේ මේ චුට්ටක් කතා කරන්න තු සින්දු දෙන්නකෝ කියලා
1: නේ. ඔව් ඒකයි අපි එහෙම කරේ.
0: දුන්නානේ දැන්.
1: දුන්නා.
0: ඇතිද දැන්?
1: දැන් ඇතිද කියලා අහන්න ඕන. ළමයි ඔන්න මේ දැන් ඔයාලම කියන්නකෝ. අපි කතා කරන්නද එපාද? කතා කරන්න තු සින්දු දෙන්නද කතා කරන්නද කියන බලන ඔයාලා ඔන්න මැසේජස් දාන්න පුළුවන් 2795 ඔන්න කෝල් එක කරගෙන කියන්නත් පුළුවන් 1112553 63 ඔය දෙකෙන් එකකට කතා කළා හරි මැසේජ් දාලා හරි කියන්න අපි දෙන්න කතා කරන්නද එපාද? කතා කරත් ඔයාලට බෝරින්ද නැද්ද?
0: මේ ඕකෙට ඉතින් උත්තරේ අපි දැන දැනමනේ ඔය අහන්නේ.
1: නිකන් කිව්වේ නිකන් මේ අපි දෙන්න ගිය ආගියුමන්ට් එකක් අපි දෙන්න පොඩි දෙයක් කරා පොඩි සමීක්ෂණයක් යන්න ඕන කියලා මොකක්ද කියලා.
0: Yes yes.
1: ඉතින් මොකද කරන්නේ ඉඳු බලන්නකෝ මං අම්මට කෝල් එකක් දීලා කිව්වා අද රෑට රොටි කමෝ කියලා.
0: මට ඇහුණා.
1: මේ ඔව් ගාල්ලේ අපේ ගෝණපුර මේ මාගේ කතා කරලා කිව්වා මේ රොටි දන්සලක් තියෙනවා කියලා. ඉතින් මට රොටි නිකන් දොල දුකක්
0: ආවා.
1: අම්මා කිව්වනේ දැන් බත් උයලා කියලා තියෙන්නේ.
0: ඒක තමයි කියන්නේ. ඕක තමයි කියන්නේ දැන් ගෙදර යනකොට කොහෙන් හරි රොටි දන්සලක් අරගෙන අම්මටත් එක රොටියක් අරගෙන.
1: දෙවියනේ අද මම යන ට්‍රේන් එකට ට්‍රේන් එකේ කවුරු හරි රොටි ගෙනලා තිබෙනවා.
0: ට්‍රේන් එකේ කවුරු හරි නෙමෙයි. ට්‍රේන් එක යන දිහාවෙන් ස්ටේෂන් මේ වගේ රොටි දන්සලක් පොයින්ට් දන්සලක්
1: ඔයාලට පුළුවන් රොටි දන්සලක් ඔය හැරි තේරෙම නම් ස්ටේෂන් එකට ගෙනල්ලා තියන්න. කවි ඉන්නේ මොන මේ මොකද කියන්නේ මැදිරියේද කියලා බලලා දුන්නා මේ රොටි එක.
0: මෙහෙම කියමු අපි.
1: කොහමද?
0: ඔයා පහු කරන platform stations ටික කියාගෙන යන එක දිගට එතකොට අපි එකකට ගියපුවා.
1: කොළඹින් පටන් ගත්තාම අලුත්කමට වෙනකන් තියෙන stations වල නවත්තනවා මං හිතන්නේ slow train එකක් දුකේද ඒක.
0: හරි. එතකොට ඔන්න slow train එකක් නම් තවත් හොඳයි. එතන හැම තැනම නවත්තනවා
1: නේද? එකකින් එක මේ රොටිය ගාන කන්න පුළුවන්.
0: ඔව් ඔව් එක රොටිය ගාන කන්න ඉතින් දන්සල් කීයක් තියනවද කවිෂ් වෙනුවෙන් අනේ නිකන් මේ අද තියෙන දවසේ විශේෂත්වයක්
1: හරියට
0: දැන් අපි හැමෝම මේ දවස්වල කතා වෙන්නේ වෙසක් පෝය ගැන. එතකොට ගොඩක් අය පන්සල් යනවානේ, පින්පිනට දහමට යමු වෙනවා, බණ අහනවා. ඔය අතරේ
1: මම නම් සිල් ගන්නත් ගියේ නැතුනට සිල් ගත්තා වගේ ඉන්නවා.
0: ඔව් සිල් ගත්තා වගේ ඉන්නවා. මේ කියන්නේ යන්නේ ඇත්තට සිල් ගන්න යන්න ආසම කාටද කියලා අපි නිකන් ඇහුවොත් මෙහෙම දැන් මම පෝස්ට් එක තව මිනිත්තු පහකින් දානවා. පෝස්ට් එකේ වැදගත්කම් දෙකක් තියෙනවා. හරිද? වෙසක් පෝයට අපි ගොඩාක්ම බණ අහන ආස කරන හාමුදුරුවෝ ඉන්නවනේ. ඔයාගෙන් මං අහනවා පෝස්ට් එකේ ඔයා මෙච්චර කල් ඔයාට හදවතට දැනුනම බණ පොඩ්ඩ දේශනා කරපු හාමුදුරුවෝ කවුද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. හරිද? සමහර සමහර හාමුදුරුවරු ඉන්නවා මේ මේ බණ කියනවා, ජාතක කතා වැඩිපුර කියනවා. එතකොට අපිට හිතෙනවා මේ ජාතක කතා පොත මේ වහන් ජාතක කතා පොත් වහන්සේ බලාගෙන ගිරව් වගේ කියනවාද
1: කියලා.
0: හරිද? ඒ වගේ මේ මම කියන්නේ මේ ඔයාට අයියෝ මේ හාමුදුරුවෝ නම් හරියන්නේ නැහැ ගිරවෙක් වගේ කියනවා කියලා හිතුණායි නෙමෙයි. හදවතට දැනෙන්න ඔයාට ධර්ම දේශනාවක් දේශනා කරලා තියෙන හාමුදුරු කෙනෙක්ගේ නමක්. ඒතොර අපිටත් පුළුවන් හොයාගෙන මේ හාමුදුරුවන්ගේ බණ පොඩ්ඩක් අහන්න නේද? ජීවිතේ හරි මගට ගන්න.
1: ඔව් ඉන්දු මහන කරවල එන්න.
0: නෑ එච්චර දෙයක් කරන්න බෑනේ. නෑ මම භික්ෂුණී ශාසනය ගැන නෙමෙයි කියන්නේ භික්ෂු ශාසනය ගැන. හරිද? දැන් මේ මේ අල්ලපනල්ල මේ ගිය පහුගිය දවස් ටිකේ කොහොමද ශාසනය ගැන පොඩ්ඩක් වැරදි දේවල් වැඩිපුර කතා වුණා, වැරදි මත එළියට ආවා. ඉතින් වැරදි මත කියන්නේ ඒක ඇවිල්ලා ශාසනයේ සිවුරු දරාගෙන ඉන්න කෙනා මතනේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ නිසා මුළු ශාසනයටම දොස් කියන්නේ නැතුව අපි උඩට ගමු. ඒ කියන්නේ හොඳ විදියට ධර්ම දේශනා කරන හාමුදුරුවෝ.
1: ඒ කෙසේ කොහොම වුණත් ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා නේද?
0: මොකද්ද?
1: ඒ කියන්නේ මාගේ මේ දහම බොහෝ දුරට විනාශ වෙන්නේ මාගේ මනුගාමිකයන් විසින් කියලා බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ මීට පෙර අපි කියනන්නේ සියල්ල දක්නවුත් දන්නවත් අපි බුදුරජාණන් වහන්සේ කිලිවෙලා. ඉතින් එතුමන් වහන්සේ ඉතින් අනාගතයේ දැක්කා ගොඩක් වෙලට. ඉතින් අර එහෙම අර නේද අපිට හිතනවා ඉතින් මේ අර ඒ කාලේ දෝ කියලාත් හිතනවා.
0: ඒකනේ කියන්නේ ඒහි පස්සිකෝ කියලා තියෙන්නේ. අපිට ඇවිල්ලා
1: එන්න ධර්මයේ දකින්න
0: ධර්මයේ දකින්න. ඊගවට කියනවා මේ විඤ්ඤූ හේති තමන්ගේ ඥානෙන් අනිවාර්යෙන් සොයා බලන්න ඕනම දෙයක් ගුරුවරයෙක් කිව්වා කියලා. තමන්ගේ අනුගාමිකෙන් කියන්නේ බුදුහාමුදුරන්ගේ උනත් අනුගාමිකයෙක් කිව්වා කියලා ගිරව් කියන කතාවට සම්බන්ධ දෙයක් හදාවිලා වර්ල්ඩ් පැරට් ඩේ
1: අපි දෙන්න වගේ පැරට්ස් ලාගේ කියවන්න තියෙන
0: ගොඩක් අය අපිටත් කියන්නේ ඉතින් ගිරව් වගේ නොදන්න බණ දේශනා කරනවා කියලානේ. එහෙම නෑ. හරිද? මේ අපි දෙන්න නම් ඇත්තටම කියනවා නම් ගිරව් වගේ කියනවට වඩා වගකීමක් අරගෙන කතා කරා. ඒ නිසානේ අපි දේවල් හොයාගෙන ඉන්නේ.
1: ඒකනේ ඒකනේ
0: මේ දන්නවද ගිරව් ගැන කතා කරනකොට ගිරවෙක්ට බහුවෙක්ට වඩා මොළේ තියෙනවා.
1: ෂා
0: අත්තමයි.
1: ඕනේ කතා කරන්න පුළුවන් එයාලට.
0: ලැන්ග්වේජ් එක කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දල වශයෙන් ලෝකෙටම ගිරා වර්ග 400ක් වගේ ඉන්නවා. හරිද? ඔය අතරින් ද අප්‍රිකන් ග්‍රේ පැරට් නැත්නම් අපි කියන අප්‍රිකානු අළු ගිරවා.
1: අළු ගිරවා.
0: අන්න එයාට තියෙනවලු අවුරුදු 5ක පුංචි බබෙක් තරම් බුද්ධිමය හැකියාව.
1: දැනු මගේ කෙනාටත් වැඩියි දැනුම.
0: ආවා. අර්ධ පහක චෝටි බබෙට්ට තියෙන කතන හැකියාවන්. ඒ කියන්නේ තමන්ට බඩගිනි වුණාම දනවන්න පුළුවන්. එතකොට සමහර හිතන්නකෝ අම්මා කියලා කියාගන්න බැරි වෙන්න පුළුවන්. එනට මා හරි ඔය වගේ මොනා හරි වචන හසුරවන්න තියෙන හැකියාවන් වලින් 100%ක්ම අර්ධ පහක බබෙගේ තියෙන බුද්ධිමය හැකියාවෙන් 100%ක්ම අප්‍රිකන් පැරට් කෙනෙක්ට
1: තියෙනවා.
0: එයාලට මේ කියන්නේ අර අපි කියන්නේ මිමිකරි කියලා. කෙනෙක්ව අනුකරණය කරන එක නෙමෙයි මේ කියන්නේ හිතලා පොඩි පොඩි දේවල්
1: කතා කරන්න
0: පුළුවන්. හරිද? ඒ කියන්නේ බින්දුව බින්දුව කියලා කිව්වොත් අපි හිතමු දැන් මෙතන දොඩංගිඩි මන් තුනක් තියලා කියනවා.
1: මෙතන
0: මොකුත් නැහැ බින්දුවයි තියෙන්නේ කියලා.
1: නෑ තමයි ඉතින් මොකක්ද.
0: එයා දන්නවා.
1: දොඩංගිඩි නෑ.
0: දොඩංගිඩි නෑ
1: ඉතින්.
0: මේ මං කියන්නේ ගිරවට මං පැහැදිලි කරනවා.
1: ආ මං ගිරව කියලා දුවා කියන්නේ.
0: ඔව් ඔව්. එයාට සීරෝ කියන කන්සෙප්ට් එක තේරුම් ගන්න පුළුවන්. පාටවල අඳුර ගන්න පුළුවන්. හැඩතල අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට ආදරය ඕන නම් ආදරේ ඉල්ලන්න පුළුවන්. කෑම වතුර වගේ දේවල් ඉල්ලන්න පුළුවන්. ඒ වගේ ඇලෙක්ස් කියලා පුංචි අලු ගිරවෙක් ටෙස්ට් කරලා තියෙනවා අයිරීන් පෙපර් බෙග් කියන දොස්තරවරයා.
1: හරිද?
0: එයා මොන විද්‍යාඥයෙක්ද කියලා හිතාගන්න පුළුවන් නෙමෙයි දෙකොට. පශු වෛද්‍ය කෙනෙක්.
1: පක්ෂි පිළිබඳ විශේෂඥයෙක් වෙන
0: බෑ. අන්න එහෙම එක්කෙනෙක් පශු වෛද්‍ය
1: වෙන ඔනිතොලොජිස්ට් කෙනෙක්.
0: ආ එහෙම රචනයක් තියෙනවද? වාව් නයිස් කවි. ඔය මට වඩා වාගේ නැවිලා.
1: ඒකන කියන්නේ.
0: එයා මේ අලු පාට ඇලෙක්ස් කියන ගිරවට දීලා තිනවා වචන 100ක්. එක ලැන්ග්වේජ් එකක.
1: ඕකේ.
0: ඉංග්‍රීසි කියලා ගමු. ඒ වචන 100 මේ අලු ගිරවට හැකියාව ලැබිලා තිනවා දවස් කීපයක් ඇතුළත.
1: ඉගෙන ගන්න
0: කියන්නේ දැන් නිකන් වචන 100 කියන නෙමෙයි. අපි මොන හරි කිව්වහම ඒ අදාළ වචන ගැළපෙන තැනකට දාලා කතා කරන්න.
1: අහා මරුනේ.
0: අන්න ඒක තමයි කියන්නේ.
1: අපේ කට්ටියට තැන නොතැන නතුව කතා කරන ඕන දේ හොයාගන්න බෑනේ. ඒ අතින් ගිරව උතුම්.
0: ගිරව ස්මාර්ට්. ඒක තමයි කියන්නේ අපිට ගිරව් වගේ කිව්වා කියලා දැන් අපි දුක් වෙන්නේ
1: නැහැ. අපි සතුටුයි අපි ඒක.
0: අපි වචන 100 වලට දානවා. හරි. ඉතින් වන්න මේ ගිරවුන්ගේ දවසේ අපි දානවා පෝස්ට් එකක්. ඒකට කමෙන්ට් එකක් තව විනාඩි පහකින් දාගෙන
1: යන්න.
0: එහෙනම් මේ සින්දුව ඔයාට.

0: මොකද කවේ හිනාව වෙන්නේ හොම
1: ට්‍රැක් නේ
0: එහෙම කියන්න එපා. මට හිතෙන්නේ මොකක්ද දන්න දෙලා තියෙන්නේ. අපි කලින් දන්සල් තියද්දිම පීචේ මහතුරු එහෙම කිව්වා වැසි බර කාලගුණයක් තේනවා නම් අයිස්ක්‍රීම් දන්සල් වලට වෙනුවට උණුසුම් පාන දන්සල් එහෙම දෙන්න සංවිධානය කරන්න කියලා. ඔයා උණුසුම් පාන තියෙනව නැතුව අයිස්ක්‍රීම් කෑව නේද වැස්සේ? ඇත්ත කියන්න. හවසට හවසට. දැන් ඉතින් ට්‍රැක් කියලා දන්න කියන්නේ.
1: මම හිතන්නේ වැස්සට මේ මොකක් හරි ඔලුව පිංගිලාද කොහෙද?
0: මේක තමයි යන්නේ.
1: පොඩි අවුලක් තේන. මේ අපි ඉස්සෙල්ලාම කට්ටිය වේතුර කියන්නේ මොකද?
0: හරි හරි.
1: අපි යමු කෙලිම මිනුවන් කොටට. මිනුවන් කොටින් ධර්මරත්න ඉන්නවා, අපේ කුලියාපිරි ජයන්තයි ඉන්නවා මේකට එකතු කරගන්න. නාලන්ද අපේ සඳුව ඉන්නවා, දොන කඩේ ඕපන් කරලා කඩේට වෙලා ඉන්නවා කියලා කිව්වා. මහව වතුපලකමින් චින්තක සම්පත් ඉන්නවා. ඊට පස්සේ අපි ඒකිතුල් කොටේ ප්‍රේමසිරි ඉන්නවා. කළුතර රොබර්ට් අංකල් ඉන්නවා. ඊට පස්සේ රොහාන් එයාගේ ඓ ආව එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කෙලින්ම යනවා කොහෙටද යන්නේ? ගාලේ ගෝනපුරෙන් මල්කිව එකතු කරගන්න. මල්කියේ සිල් ගන්න ගිහිලා ඉඳු. ඔව්, එයා ආසයිලු අපි කතා කරනවාට. එයා ආසාවෙන් අහන් ඉන්නවලු.
0: Thank you Malki.
1: රබුකනින් කාන්ති කතා කරා. යත් කිව්වා එයා ආසාවෙන් අහගෙන ඉන්නා කියලා මගේ කතාවට. බොහොම ආදරෙයි. හරි මාදරෙ.
0: මේ බඩර් ගාපු විදිහට පාම්පෙත්තක් අරන් එන්න මල්කි ආසාවද?
1: ඊට පස්සේ අපි හොරණ sorry not හොරණ හොරණ තමයි. හොරණෙන් කතා කරා රේණුක, රේණුකා විජේකෝන්. චූටි මෙනි කියවයි පුතාවයි එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා කිව්වා. එයාලා කිව්වා මේ යාලා අහන මේ අපේ රමුක්කනෙන් sorry රමුක්කන කාන්තේ නෙමෙයි, අපේ හොරණ රේණුකා විජේකෝන් තමයි කිව්වේ මේ කටහඬට ආදරය කරන මේ අහගෙන ඉන්න ලස්සනයි කියලා. අපේ මේ අර අපි අහවන ප්‍රශ්න දෙකක්, අපි කවුද කැමතිම ස්වාමීන් වහන්සේ කියලා. ඒකට උත්තර කීපයක් දුන්න අපේ ස්වාමීන් වහන්සේලාගේ නම් කීප දෙනෙක් නම් අපේ net fm එකේ උදේට බණ කියන සහ අවසට අපේ බණ දේශනා කරන ධර්මයේ දේශනා කරන හාමුදුරන්ට ගොඩක් කැමති
0: කිව්වා.
1: ඔව්, ඊට පස්සේ අපේ ඉන්න තව ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් අපි අර නම් කියන එක හරි නැති නිසා ඉතින් අපි නේද නොකේමු කියලා මම
0: හිතනවා. නොකේමු හැමෝටම බලන්න පුළුවන් අපේ පෝස්ට් එක යටින් කමෙන්ට් එකක්
1: දාන්න බලන්න පුළුවන්
0: නේද? අපිට ඔන්න එක කියන්නේ බැලුණාට ඔයාලට පුළුවන් ඔයාගේ හදවතට දැනෙන්න මේ වගේ මාගේ ජීවිතේ හරි විදියට හදාගන්න උදව් වුණා ස්වාමීන් වහන්සේලාගේ නම් ටික.
1: ඔව්, සමහර කාලයකට ඔයාගේ මේ හිත මොකක් හරි දුකක ඉන්න වෙලාවක සමගට ඔයාට මේ බණපදේ ඇහුණ වෙන්නත්
0: පුළුවන්.
1: ඒක නිසා ඔයා සෑහෙන දුරට හිතලි වෙලා වෙනස් වුණා වෙන්නත් පුළුවන්.
0: ඒ වගේම මේ වැඩේ කරන අතරේ මේ කියාගෙන යන්නකෝ අද World Parrot Day එක දවසේ.
1: ඔකේ.
0: දාල්තින පෝස්ට් එකේ අපි දෙන්නා වගේ තව දෙන්නෙක් එහා පැත්තෙන් ඉන්න අපි මැච් වෙනවද කියලා කියන්න. ඔව්,
1: මේ දෙන්නා දුන්නත් අපි දෙන්නද කියලාත් කියාගෙන යන්න.
0: බලන්න එක වගේම තමයි.
1: ආ, ඉන්දු ඒක නෙවෙයි වට කියන්න බැරුව ගියා.
0: මොකද්ද? ඊයේ
1: මං ට්‍රේන් එකේ යනකොට හරි ලස්සන සිදුවීමක් වුණානේ.
0: එහෙමද?
1: දැන් ට්‍රේන් එකේ මම ගියා පොඩක් වාඩි කරන තැනක් තියෙනවද කියලා බලන්න. යතුන ඉන්න කැම්පස් එකේ ළමයි ටිකක් වෙන්න ඕන. පොඩි පොඩි ළමයි ටිකක් වෙන සින්දුවක් කියන පටන් ගන්නවා. සින්දුව නවත්තනවා. ස්ලෝ එකක් කියනවා නවත්තනවා. දැන් අර දැන් අපිම ඇවිල්ලා දැන් අර අපි සින්දු බ්ලෙන්ඩ් කරන්න දන්නවා. ඒ දැන් අපි සින්දු ටිකක් තෝරනවානේ. ඒ කුසලතාවය දැන් තියෙනවානේ. මට දැන් වෙන කේන්ති.
0: මෙහෙමයි.
1: ඔව්, අර සින්දුවට මේ සින්දුව ගැලපෙන්නේ නැහැ. මොකක්ද මේ බාගිට කියලා නවත්තනවා. දැන් මම කකුල තියෙති දැන් මං තාලේ අල්ලනවා. ඒකලා මේ කොමරි දැක්කත් එක්ක. දැන් මට දැන් හිතනවා එහා පැත්තට කියලා සෙට් වෙන්න දහ සින්දුවක් කියමු කියලා
0: පොඩ්ඩක් නටලා. අන්න ඒක දැන් මං කියන්නේ. ඔහරි වැරදි ඔයාලට තිබ්බ යාලත් එක්ක සෙට් වෙලා
1: මම දෙතුන් පාරක්ම try කරා. දෙතුන් පාරක්ම මේ පැත්තට යන්න try කරා. ඒගොල්ලන්ගේ ඒ එතන ඉඳපු girls ලා දෙන්න නම් චුට්ටක් මේ
0: කැමති වෙනවා. කැමති වෙනවා. girls ලා දෙන්නගේ boys ලා දෙන්න කැමති වෙන්නේ නැතුව ඇති.
1: ඒත් මම තිතෝගේ boys ලා ටික දන්න එහා පැත්තේ ඉඳි කියලා යාලා චුට්ටක් කැමත දැක්කුවේ නෑ. ඒකින්ද මම මගේ පාඩුවේ
0: ගත්තා. ගන්න බැරි නිසා
1: headset එක ගත්තා. සද්ද වැඩි කරගත්තා. ගියා පාපුවරු ගාවට. වැරදි දෙයක් තමයි. නටනට ගියා. නටනට ගියා.
0: පාපුවරුවේ යන්නේ පළමයි. මේ කියන්නේ කවිෂ්ඨ නම් ගොඩක් පෙරපින් තියෙන හින්ද යන්නේ. අපිට එච්චර පිපින් නැත්තම් එහෙම මේ වැඩේ චුට්ටක්
1: ආවෝ නෑ. අතරම ට්‍රේන් එකේ යෑම ගැන කතා කරනකොට ඉඳු ගොඩක් දේවල් අතරම කියන්න තියෙනවා. මම හිතන්නේ කියන එක හොඳයි කියලා හිතනවා.
0: හරි.
1: මේ ගොඩක් වෙලාවට දැන් ට්‍රේන් එකේ කට්ටිය නැත්තම් අපේ කට්ටිය පුරුදු වෙලා යන ෂූස් දෙක දාගෙනම එහා පැත්තේ ඉස්සරහා තියෙන ෂීට් එකේ කකුල් දෙක තියාගෙන යනවා. ඒක හරිම අතරම කැත වැඩක්. සහ මේ අපි රට හදන්නනේ කතා කරන්නේ නේද? මේ රට අතරම හැදෙන්න ඕන. හැදෙන්න ඕන කී කී ඉඳලා හරියන්නේ අපි හදන්න ඕන.
0: නේද?
1: ඒකට දැන් මම දැක්කා බොහෝම يعني සිද්ධි දෙකක් බොහොම අපේ පොෂ් නංගිලා සෙට් එකක් ඉඳියා. එතනම කතා කරගෙන ඉන්න අතරේ අර ඒ නංගිලා කරපු වැඩේ තමයි ජනේලයිනෙන් දැම්ම එහා පැත්තට කකා ඉඳපු දේවල් වල අර ඉතුරු ටික පොලිතීන් ටික. ඊයේ තේ වගේ වැඩක් වුණා එහා පැත්තේ ඉඳියා සෙට් එක ගහගෙන. මං හිතන්නේ සහෝදරෙක් මං හිතන්නේ වැඩිමහල් අයිය කෙනෙක් වෙන්න ඕන. බීලා කිරි පැකට් එකේ හැමම දැම්මා. එතන මම එරෙහි වෙන්න පුළුවන් අවස්ථාවල එරෙහි වෙලා තියෙන එක හරි කැතයි නේද වැඩේ කියලා. අර සමහරක් කියලාට අර කියන දේ නිරුස්සන කට්ටියක් ඉන්නවනේ. ඒ කටින මේ කියන්නේ ඉන්ඩිරෙක්ට් කියන්නේ.
0: හරිද? සමහර වෙලාවට ඒ අයට මේ වචනෙන් කිව්වට
1: තේරුම් ගන්න නෑ.
0: අපි කියන්නේ මෝරපු අතු. නමන්න හරිය අමාරුයි කියලානේ.
1: ඉතින් ඇත්තටම තේරුම් ගන්න අපිට වඩා දැනුමක් ඔයාලට තියෙනවා. ඒක ඔයාලා පාවිච්චි කරන්න ඕන මේ රට අපි හැමෝගෙම. ඉස්සරහට දරු දැරියන්ගේ නේද? අපේ මුණුබුරු මිනිවිරියන්ගේ ඒගොල්ලන්ගේ අපි රටක් ඇත්තටම හදලා දෙන්න ඕන. අපි එන රජයවලට බයිනවා, අපි එන නිලධාරීන්ට බයිනවා. එහෙම ඇත්තට මේක විතරක් මදි.
0: මදි මදි. අපි තම තමන්ගේ පුළුවන් උපරිමේ තමන්ට පුළුවන් උපරිමේ රට වෙනුවෙන් කරාම එච්චරයි
1: කරන්නේ. මම නම් එහෙමයි ඇත්තටම. මේ සාමාන්‍යයෙන් එකපාරක ගමනක් යද්දි අපේ අම්මා බීම බෝතලයක් මම අම්මට අරන් දුන්නා බයික් එකේ අරගෙන මම අපේ මොහේ ඉන්සරි ඔක දැම්ම බීම. ගත්ත බයික් එක හරව ගත්ත ආයෙම. ගියා කුණු කොට කාට මං ගුවා අමේ චුට්ටක් බහින්නකෝ කේරි වෙලා මම ගත්ත බීම බෝතලේ බෑග් එක අරිනව කියලා දැම්ම. මං ගුවා මං ඉස්සරහ නම් ඔය වැඩේ අයි කරන්න එපා.
0: මෙවන් පුතෙකු ලද මව්වරු මෙවන් සැමියෙකු ලද බිරින්දෑවරු.
1: අර එහෙම තියෙනවා.
0: වරු වරු වරු. අපි දන්නවද? හරිද? වරු මොකද්ද කියන්නේ මේ ಜಾති ಜಾති වාසනාවන්තය ඔය. එහෙනම් මම හිතරි ගාතාවක තේරුමක්
1: තියෙනවා.
0: මෙවන් පුතෙකු ලද
1: මවක් මෙවන්
0: සැමියෙකු ලද බිරින්දෑවරු.
1: හරි හරි. නිබුතාපද.
0: නිබුතාපද අන්න හරි. මේ කිසා ගෝතමී නේද කියන්නේ. හරි මේ මේ මේ කිසා ගෝතමියට කියන්නේ.
1: අඳුරනවා
0: කියලා පොලිම පැනගෙන යන්නේ නැතුව ඇත්තටම හිතන්නකෝ සංවිධානය කමිටුවේ ඉන්න කට්ටිය පොලිමේ එනකොට ගන්න එක නෙමෙයි සමහරු එහෙම සංවිධායක කමිටුවේ ඉන්න පිරිමි ළමයි දෙන්නේ. දෙන්නත් පොලිමේ එනකොට යාළුවෝ ටික දැකලා කියනවා එන්නේ ඔයාල පොලිමේ ඉන්නපා කියලා ගන්නකොට අනිත් අයට රාග දේශ මොහ ඔක්කොම එනවා බුරු බුරා නැගෙනවා.
1: ඒ බුරු බුරා නැගෙනවා.
0: එනවා මොකක් කියන්නේ නුවණින් විමසන්න මොකක්ද එතන වෙලා තියෙන්නේ කියලා. හරිද? ඒ වගේ ගවට පොලිම් පනින්න එපා. පොලිමේ යන්න.
1: ඒ විතරක් නෙවෙයි මම දැක්කයි මේක කියන්න මොන සිදුවීම.
0: ආපු කොළ අනම්මනම් බිම දාන්න එපා දන්සලා.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන් අන්න ඒකයි එන්න ඒකයි. සහ මේ වාහනවල යද්දි අපිට අර වාහනයට දීලා තියෙනවා ඉන්දු මේ දෙපැත්තට ලයිට්ස් දෙකක් වදකලා තියෙනවා.
0: සයිඩ් කණ්ණාඩි කියලා.
1: ඔව් සයිඩ් කණ්ණාඩි එකක් තියෙනවා. තව දෙපැත්තේ සිග්නල් ලයිට්ස් එකක්
0: තියෙනවා. සිග්නල් ලයිට්.
1: අපේ කට්ටිය හිතන් ඉන්නවා මං හිතන්නේ මේක වෙසක් එකට පොසොන් එකට පත්තු කරන්න තියෙන මේ තොරන් වගේ එකක් කියලා. එහෙම එපා. දකුණු පැත්තට දානකොට දකුණු පැත්තේ ලයිට් එක ඔය චුට්ටක් ඔබල පත්තු කරන්න ඔකට මුකුත් වෙන්නේ
0: නැහැ.
1: ඒ කියන්නේ මම පත්තු කළා දකුණට හරවන්න. දැන් ඔන්න මේ කුලියාපිටියෙන් ඔන් කරන මේ සයිඩ් ලයිට් එක ඇමරිකාවට යනකම් ඕක දාගෙන යන්නේ. ඊට පස්සේ ඉන්දියාවේ හන්දිය හරවද්දි එයි මම දාලන්න තියෙන්නේ
0: තමයි රට පටලවනවානේ
1: රට පටලවනවානේ ඊට පස්සේ සමහරකට බ්‍රේක් එක ගහනවා මේ පහන්දියේ මැද්ද තියලා දඩක් ගල බ්‍රේක් කරනවා සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ වැඩේ කරන කාන්තා ස්කූටර් සංගමේ කට්ටිය
0: හරි ඒක මේමයි තව චූටි දෙයක් තියෙනවා කාන්තා ස්කූටර් සංගමේ කට්ටියටම තව ඕදනක් චූටි පැන්චෝ ඉන්නේ
1: අතදරුවන්ව
0: ට්‍රැෆික් වල බයික් වල අරන් යන්න එපා තොරන් බලන්න අනේ ප්ලීස් වැඳලා කියන්න මොකද ඒ වගේ ඉන්සිඩන්ට් ගොඩාක් දැක්කා මේ කියන්නේ හරිම අපේ ඇඟ කිලිපොලා යනවා ඒ විදිහට යන කට්ටිය පාර යනවා දැක්කහම
1: ඔව් ඒක ඇත්ත අනිවාර්යයෙන් කියන්නේ දැන් මේ දවස්වල මේක කිව්වට නරක නැහැ
0: ඒගාවට ඒ පුංචි දරුවන්ව වඩාගෙන ගිහිල්ලා සෙනග මැද්ද තොරන් වෙසක් කූඩු ඒගලන්ට තේරෙන්නේ නැහැ මං කියන්නේ අර කර උඩ තියාගෙන යන්න පුළුවන් වයසය නෙමෙයි බ්ලැන්කට් එකේ උතාගෙන යනවා
1: චූටිම දරුවා කියන්නේ මේ දවස්වල පින්න බානවා නේද
0: අන්න ඒකයි ඉතින් ඒ එහෙම කරලා ඊට පස්සේ මේ දරුවගේ මූණේ අතක් වැදුනා කියලා හරි තෙරපිලා ඉස්සරහට යන්න හදනකොට ඇස් පේන්නේ නැද්ද වගේ ඒවා අහන්නපා මොකද ඒක තමන්ගේ වැරද්ද ඉස්සර පුංචි දරුව වෙසක් බලන්න අරගෙන යනවට වඩා හොඳයි වෙසක් ඒ කියන්නේ
1: ෆෝන් එකකින් ටීවී එකකින් පෙන්නන්න
0: ඔව් පෙන්නන්න
1: පන්සලකට කාරිය අරන් ගියට කමක් නැහැ
0: පන්සල් වල තෙරපීම් වෙන්නේ නැහැ ඒ වගේ ඉතින් හරිම පරිස්සමින් ඕනේ මේ වෙසක් අසිරිය තමන්ගේ සමරන්න
1: බොහෝම පරිස්සම් වෙන්න ඕන පාරේ යද්දි පවා තමන් නිවැරදිව ගියාට වැඩක් නැහැ අනිත් කෙනා වෙලෙ වෙලා දබග කෙලිමනේ ඇක්සිඩන්ට් එකක් වුණොත් මේ දවස්වල වෙන්නේ මේ જાතිය වැඩ.
0: පුලුවන් තරම් තම තමන්ගේ පරිසම තම තමන් සල්ස ගත්තාම හරි. අපි යමු WhatsApp එක
1: පැත්තට.
0: නැත්නම් අපිට අපේ
1: මිස් වෙනවා.
0: ඔව් නෑ අපේ ආරක්ෂාව සල්ස ගන්න වෙන්නේ නෑ මේ බනිනෝනේ. හරි. දෙන්න බලන්න හැමෝම අහන සින්දුවක් මට. ලස්සන කටහඬින් සම දෙන මන බඳින net අද්දරේ නැවිදින් අපේ කන් පිනන. ඔබ බෝ පැල දෙකක ගුවනේ සැරිසරන.
1: මේ මේවා අපි ෆොටෝ එකක් ගහලා අපේ SMS එකට එවන්න ඕන.
0: ගුවනේ සැරිසරන බෝ පැල දෙක. සම දිදුලන්න ඔබ අප හට වටින සමන් තමයි අපිට එවලා තියෙන්නේ කෑගල්ල. හරි, ඒගාවට ජනීගෙන් ඉල්ලෝ සින්දුවක් දුන්නේ නැහැ ඔයාලා දෙන්න. දෙන්න ඕනේ බොදු බැති ගියක්. ඔන්න ඒගාවට ලෑස්ති කරලා තියෙන්නේ
1: කොහොමද අපේ දැනීම සහ ඔයගොල්ලෝ ගැන තියෙන ආදරේ.
0: ඒක තමයි කියන්නේ. අර අපි කියන්නේ සිදුසාට සුදුසු තැන දෙන්න කියලා.
1: ඒකනේ කියන්නේ.
0: ජනීටත් ඒ තැන දෙන්න හොඳේ නැත්තම් බනි. හෙලෝ හෙලෝ සතියන්තේ කැවි ඉන්දු දෙන්නාම සුබ වෙසක් මංගල්‍යයක් කියලා ප්‍රෝග්‍රෑම් එකේ ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම දුවතිනුලි වේකතු කරගන්න කියලා තියෙනවා. අපි අයිස්ක්‍රීම් දන්සලකට යන්නයි යන්නේ.
1: ඔව්, රේඩියෝ එක දාගෙන යන සද්ද වැඩි කරන්න අයිස්ක්‍රීම් දන්සලේ ඉන්න හැමෝටම කියන්නේ ඔය දෙනට වැඩිපුර අයිස්ක්‍රීම් දෙකක් දෙන්න.
0: ඔව්, එයන්න මේ කියන්නේ සද්දට අහගෙන ඉන්නවා නම් අපි
1: දඟමලු
0: තුනක් ඉන්නවා. ඒ තුන් දෙනාවත් එකතු කරගෙන අපි සින්දුවක් අහමු කියලා පුෂ්පා කියනවා ගම්පහෙන්. එකෙක් ජෝෂුවා, අනිත් එකෙක් ජේසේ, අනිත් එකෙක් ජෙරම්.
1: ලස්සනයි නේද
0: නම් තුන. ජුජුප්ස් බෝල තුන ජේ අකුරෙන් තියෙනවා.
1: අපි මේ බල ක්‍රිස්මස් එකට අපි හේයා.
0: හා,
1: අපි එන්නද?
0: ක්‍රිස්තියානි මුස්ලිම් ඕනම ආගමික සහෝදරයෙක්ට සහෝදරියක්ට ඕනම කෙනෙක්ට ආරාධනා කරන්නේ දන්සල් කියලා කියන්නේ පුණ්‍ය කර්ම විදියට අපි කරන වැඩ නිසා ඒවට ජාති ආගම් බෙද කුලබල
1: නැහැ.
0: දන්සල් වලට එන්න, කුඩු බලන්න එන්න කියලා ආදරෙන් අපි බෞද්ධ සහෝදරියක් සහ සහෝදරියක් ලෙස ආරාධනා කරනවා. එහෙනම් අපි මේ බොදු බැති කියක් අහලා ඊගාවට කතා කරන්න පටන් ගමු.
1: ඔව්.
0: තව චූටි චූටි දේවල් ටිකක් තියෙනවා කියන්න.
1: යමු.

අපේ තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ඒ වගේම තමයි සරණ ධාතුන් වහන්සේලා එක විට වන්දනාමාන කරමු. මං කිව්වාට පසු කියලා වන්දනාමාන කරමු.

හොඳයි හැම දෙනාම සාදුනාදයක් පවත්වන්න. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණගරුක බෞද්ධ අපේ පින්වතුනි, ඉතින් net FM නාලිකාව ඔස්සේ සජීවී නරඹන හැම දෙනාමත් එකතු පහදා කරගෙන net FM සේත පූජා ඒ වැඩසටහන ඔස්සේ මේ හැම දෙනාම සහ සම්බන්ධ වෙලා ඊයේ ඉඳන් මේ මොහොත දක්වා මේ ඓතිහාසික කෝරක රජමහා විහාරස්ථානයේ ඒ දෙදිනම පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුණා. ඒ වගේම තමයි අද සන්ධ්‍යා යාමේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම සහ උන් වහන්සේලාට සම්බුද්ධ පූජා පූජා කරන්න මේ අවස්ථාවේදී මේ පින්වන්ත හැම දෙනාම ගාථා සජ්ජායනා කරලා උන් වහන්සේට පූජාවන් සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ රැස් කර ගන්න දෙන උදාරතන පින්බලය රටත් සම්බුද්ධ ශාසනයත් ඒ වගේම තමයි මේ සබරගම පළාතට තවදත් ආශිර්වාද කරන මෙයා රැස්වාවක සුමන සමන්දී හා මුදුරුවන් වහන්සේ ඇතුළු සියලූම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා එසේ පින් අනුමෝදන් වන දෙවි දේවතාවුන් වහන්සේලා තව තවත් මේ සම්බුද්ධ ශාසනය රකින්න උන් වහන්සේලාගේ ආශිර්වාදේ ලැබේවා. දෙවියන් හැම දෙනාමත් මේ පින් අනුමෝදන්ව බුද්ධ එක නිවන් දකින්ට මේ පින් එකමසේ හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි, අවසාන වශයෙන් කල්පනා කරගන්ට මේ රැස් කරගන්ට දුන උදාරතන පින්බලේ ආශිර්වාදේ විශේෂයෙන්ම

කළුව ඒ වගේම තමයි හැම දෙනාගේම සිස්සතන් පිනවන ආකාරයට මේ ඓතිහාසික කූරක රජ විහාරය ගොඩනගන්න යෙදුනා වූ අස්ගිරි මහා විහාර වාසී කර්ම වාගාචාර්ය යටිහලගල රාජමා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘව බලංගොඩ ඓතිහාසික කෝරක රජමා විහාරාධිපති මාවනැල්ල ඓතිහාසික අම්බුලකල සී දන්තපාය රාජමා විහාරාධිපති මත්තල ජාත්‍යන්තර සී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘව මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ කර්ම වාගාචාර්ය අවසරයි නම කියන්න අතිපූජ්‍ය වතුරු කුඹුරේ ධර්මකීර්තිසි මංගල ධර්ම රතනාභිදාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට පළමුවෙන්ම මේ පින ආශිර්වාදයක් කරමු. උන්වහන්සේට මේ සම්මා සම්බුදු ශාසනය ගොඩනගන්න තව තවත් මේ සම්බුදු ශාසනය රැකගන්න උන්වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තව මේ වගේ පිම්බින් නිර්මාණයේ කරන් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි ඔය පින්වන්ත හැම දිනාටම මේ වගේ වැඩසටහන් මේ ලංකාව පුරාම ඒ පවත්වන්නට යෙදුනා වූ net fm නාලිකාවේ සේත පූජා ඒ වැඩසටහන ඔස්සේ ඔය හැම දිනාම එකතු කරන් ඇවිල්ලා ඔය හැම දිනාටම පින් පුරව ගන්න පුළුවන් විදියට සලස්සලා දීලා ඒ වගේම තමයි මේ වගේ පිංබින් වලට එක්කන් ගිහිල්ලා ඔය හැම දිනාටම ආශිර්වාද කරන net fm නාලිකාවේ ඒ හැම දිනාට මේ පින ආශිර්වාද වේවා. සභාපතිතුමන් නැතුළු ඒ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මේ පින ආශිර්වාද වේවා. ඒ වගේම තමයි ඓතිහාසික කූර රජමා විහාරස්ථානයේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම සම්බන්ධ වෙලා ඉන්න ආදරම්මල තාත්තලා ලෝකුඩා හැම දිනාටම මේ පින ආශිර්වාදයක් වේවා. ඔය හැම දිනාම කරන්ට යදුනා වූ සියලුම රැකී රස්සා කටයුතු හෙළවෙළඳාම් ගොවිතැන්පත් ව්‍යාපාර කටයුතු ඇත්නම් දිනෙන් දින සර්වපකාර වේවා. හැමට වැළඳී තිබෙන්නා වූ සියලුම ග්‍රහාපල ලෙඩ දුක් බාධක ඇත්නම් දුරී භූතභාවයට පත් වෙත්වා. මේ කරගන්නේ දුනා ආශිර්වාදයේ තුලින් ඔය හැම දිනාගේම කායික මානසික චිත්ත පීඩා දුරු වේවා. තව තවත් මේ වගේ පින් දහම් කරන්ඩ ඔය හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. අවසාන වශයෙන් අපි හැම දිනම ප්‍රාර්ථනා කරන්න යෙදුනා වූ බුදුපසේ මහරහතන් වහන්සේලා නිවි සැලසී වැඩවදාරන්නට යෙදුනා වූ ඒ නිර්වාණ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකින් එතර වෙන්නට මේ පින එකමසේ හේතු වේවා වාසනා වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා.

0: සමිජ්ජතු
1: හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණ
2: සාදු සාදු සාදු 2026 නේත්‍රාලෝක විසක් කලාපය තුල බලන්කොට ඓතිහාසික කෝරගල පුණ්‍ය භූමියේ ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුටිය අභියස ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ සරෝජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ උදෙසායි අදත් මේ ආකාරයෙන් අපි සවස ගිලම්පස සම්බුද්ධ පූජාව පවත්වමින් ඔබටත් ලෝවැසි සියලු දෙනාටත් ආශිර්වාද කරන්නට යෙදුණි. අද මේ උතුම් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජ්‍යපාද බලංගොඩ සෝමිස්සර අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපි ඔබට ආරාධනා කරනවා සවස නෙතෆම් ප්‍රධාන ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව රාත්‍රී 7ට අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ බලන්ගොඩ ඓතිහාසික කෝරගල පුණ්‍ය භූමියට වැඩමවා සිද්ධ කරන ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර මේ වන විටත් දහස් සංඛ්‍යාත වූ සදහැවතුන් මේ ඓතිහාසික කෝරගල පුණ්‍ය භූමිය දැකබලා වැඳපුදාගෙන නමස්කාර කරමින් පින් කුසල් රැස් කරගන්නා ආකාරය අපට දැකබලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි ඔබට සිහිපත් කරනවා, ආරාධනා කරනවා බලන්ගොඩ මේ කූරගල පින්බිමේ නිර්මාණය කර තිබෙන ධාතු මන්දිරය නිර්මාණය කරන්නට යෙදුනේ net ශ්‍රවණය කර ලෝවැසි සියලු මගේ ආදරණීය සදහවත් පොදු පිරිස. එනිසා ඔබ මේ වඳින, පුදන, ගෞරව, සත්කාර, සම්මාන දක්වන නෙල්ලිකල ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුටියේ වැඩ සිටින ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරෝජ ධාතුන් වහන්සේ, මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලාට සුවසේ වැඩ සිටින්නට මේ ධාතු මන්දිරය නිර්මාණය කරන්නට මූල්‍යමය වශයෙන් සහ විවිධාකාරයෙන් දායකත්වය දැක්වූ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. වර්තමානයේදීත් මෙහි තේවා කටයුතු ඉතාමත්ම හොඳින් සිදුවන අතර උදෑසන කිරියාහාර සම්බුද්ධ පූජාව, දහවල් සම්බුද්ධ පූජාව සහ සවස ගිලම්පස සම්බුද්ධ පූජාව ආදී වශයෙන් ඔබට පූජාවන් සඳහා දායකත්වයන් දක්වලා ආශිර්වාද ලබා ගන්න සහ ඔබේ දෙමාපියන්ට මිය පරලොව ගොස් සිටිනවා නම් පින්පෙත් අනුමෝදන් කරන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඉතින් සම්බුද්ධ පූජාවන් සඳහා ඔබලව කොහේ කොතනක සිටියත් දායකත්වයේ දක්වන්නට පුළුවන් වැඩි විස්තර දැනගන්න සම්බුද්ධ තේවාව බහර නිලධාරී රංජිත් පරණවිතාන මහත්මයාට මා සිහිපත් කරන දුරකථන අංකයට කතා බහ කරන්න 0713676066 තමයි රංජිත් මහත්මයාගේ දුරකථන අංකය. ඒ වගේම නෙතෙෆම් රේඩියෝ බෝසේ මේ ශ්‍රවණය කරන ඔබ නරඹන ධර්මදේශනාවන් නැවත නැවතත් ශ්‍රවණය කරන්න නරඹන්න නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රා Facebook පිටුව තුලින් නේත්‍රාලෝක 2026 වෙසක් කලාපයේ ලස්සන ඡායාරූප සහ නිකුත් සියලු විස්තර ඔබට දැක බලා ගන්න පුළුවන් වගේම කියවා ගන්නටත් පුළුවන්කමක් තිබෙනවා. එනිසා අපි අදත් ඔබට ආරාධනා කරනවා ඓතිහාසික බලංගොඩ කූරගල පුණ්‍ය භූමියේ මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් පිරිසක් මේ උතුම් වූ පුණ්‍ය භූමිය දැක බලාගෙන වන්දනාමාන කරන නිසා එන්න පුළුවන් හැමෝටම අද දවසේදීත් පැමිණ වන්දනාමාන කිරීම සඳහා එක්වාසු වන්න කියන ආරාධනාවෙන් අපි සම්බන්ධතාවය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. බම්බලපිටියේ පිහිටි නෙතෙෆෙම් අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත ඉන් අනතුරුව යලිත් රාත්‍රී 7ට සජීවී ලෙසින් ඔබ හමුවන්නේ වෙසක් පොහොය නිමිත්තෙන් ඔබට සමීප කරන නේත්‍රාලෝක 2026 මේ අසිරිමත් වෙසක් කලාපයේ ඓතිහාසික බලන්ගොඩ කෝරගල රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙතයි.

0: me. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa. Fabricator ke quotation eka Swiss Tech ekata WhatsApp kara.
2: Million 2000 dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation ekat 076 780 7000 WhatsApp karanna.
3: Noinas adivegayak superima sabandiyawak SLT Mobitel 5 within then unlimited package rasak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wenasak vindinna SLT Mobitel 5 kondesi adalave
4: manu dam rakena guna dam wedena mohandakarein midi aalokaya kara gaman karana super vesak mangalyayak vevai vijaya nishpadana putkalika samagama prarthana karai Manu dam rakena, guna dam wedena, mohandakarein midi, aalokaya kara gaman karana, subavesak mangalyayak vevai, vijaya nishpadana putkalika samagama prarthana karai.
0: Ek ek dewal walata set vela inna ayata hama athinma set connection ekak genai me. Speed, budget, usage, lifestyle, okkotuma set SLT Mobitel Home 4G connection. Hama athinma set.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
6: FM 95 94.8 Net FM දිවයින

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
2: ආයුබෝවන්. දවසේ පුවත් පෙළ ගැස්ම නිත් නිවුස් සවස 6:30 සමගින් මම ඉන්දු ආශ්වර්යා ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දෙල්ශාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ. ජාතික ගමනාගමන කොමිෂමෙන් සහතිකයක්. බස් සංගම් සහ ත්‍රිරෝද රථ සංගම් දැඩි තීරණයක. වැඩිවුණු ඉන්ධන මිලට ජනතාවගෙන් ආණ්ඩුවට දොස්. ජනතාව ගැන සිතා පාකිස්තානයේ ඉන්ධන මිල පහළට. ශාසනය සහ බුදුදහම විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වන බව එජාපයෙන් නිවේදනයක්. IPL අවසන් ගැටුමට සියල්ල සූදානමින්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
2: ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජූලි මාස පළමුවනදා සිදුකරන බවයි එම කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව එම වාර්ෂික බස් ගාස්තු සංශෝධනය වෙනුවෙන් අවශ්‍ය ගණනය කිරීම කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි ඔහු පැවසුවේ. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් එල් රෝහණ මහතා පැවසුවේ ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරේ ගාස්තුව රුපියල් 130ක් දක්වා ඉහළ දැමීමේ තීරණයක් ගෙන ඇති බවයි. අදාළ යෝජනාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙත නිලවශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.
3: මේ වෙනකොට රජයේ විසින් යලිත් වරත් අද සිට ඉඳන් රුපියල් 24කින් අපි තීරෝද රථ භාවිතා කරන ඉන්ධන වල මිල ඉහළ දමලා තියෙනවා. ගිය පාර රුපියල් 12යි, මේ පාර රුපියල් 24යි. එතකොට රුපියල් 36කින් ඉන්ධන මිල සංශෝධනය වෙලා තියෙනවා. ගිය වාර අපි රුපියල් 12ක වැඩිවීම තුල අපේ ගාස්තු සංශෝධනයක් අපි කරේ නැහැ. අපි ඉල්ලීමක් කරෙත් නැහැ. යම්කිසි විදියකට උපකල්පනය කරොත් පළවෙනි කිලෝමීටරේ අනිවාර්යයෙන්ම 130ක්වත් වෙන්න ඕනේ කියන එක තමයි යෝජනාවක් හැදියට අපි දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. නමුත් මේක අපේ පැත්තෙන් එහෙම කිව්වට අපි පාරිභෝගිකයත් ආරක්ෂා කරගෙන යන ගමනක් තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් ඔයා බලලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ.
2: ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවද ඉහළ දැමිය යුතු බව ලංකාව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැඹුරු විජේරත්න මහතා පවසනවා. ඔහු පැවසුවේ 5%ක බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවයි.
4: ගිය මාසේ රුපියල් 10ක් වැඩි වුණා, මේ මාසේ 15 රුපියල් 25ක බලපෑමක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම බස් ගාස්තුව බරපතල විදියක අර්බුදයක තියෙනවා බස් ධාවනය. ඒ නිසා මොකද ජූලයි මාසේ වෙනකොට අපිට දැන් අර අවුරුද්දකට පස්සේ එන අවසාන කාල සීමාව ජූලයි මාසේ ක්‍රියාත්මක වෙනවා වාර්ෂික බස් ගාස්තුව. එතකන් අපිට මේ රුපියල් 25ක පිරිවැය දරාගන්න අපහසුයි. ඒ නිසා අපි අන්තර් බස් ගාස්තුවත් తాවකාලිකව මාසයක් යනකම් අපි ඉල්ලීමක් කරනවා සෞන්දර්ය දිනේ ජාතික ගමනාගමන කොන්සභාවට අඟහරු අද වෙනකොට ක්‍රියාත්මක කරන්න කියලා. මොකද බස් කර්මාන්තයේ බරපතල අර්බුදයක තියෙනවා. අපි දැන්ට తాවකාලිකව 5%ක බස් ගාස්තුවක් ඉල්ලීමක් කරනවා. මේ ඉන්ධන පිරිවැය තරක් පිරිමසා ගන්න නැත්නම් අපිට මේ මාසයක්වත් අපිට මේ බස් එක ධාවනය කරන්න හැකියාවක් වෙන්නේ නැහැ.
2: ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ දැක්වුවේ මෙවන් අදහසක්.
5: ලංගමට පඩිගවන්න සල්ලි නැතුව ලංගම ඩිපෝවල නිලධාරීන්ට සේවකයන්ට පඩිගවන්න සල්ලි නැහැ රජයට. ලංගම බස් රථ 800කට වැඩි ප්‍රමාණයක් ඩිපෝවල ගාල් කරලා තියෙනවා. බස් රථ වල ටයර් ටික දාගන්න විදිහක් නැතුව. එවැනි තත්ත්වයක් තුළ තමයි අපි පෞද්ගලික බස් රථ කර්මාන්තය අද මේ විදිහට තාමත් අසිරිමින් හෝ ඇදගෙන ගිහිල්ලා මේ ජනතාවට සහනය ජනතාවට සේවය සපයන්නේ අපි ඒ තරම් අසිරි අවස්ථාවක් ඉඳගෙනයි. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ අවස්ථාවේ අනිකුත් සියලුම ත්‍රිවිධ විචල්‍යයන් ඉන්ධන මිල සාපේක්ෂව එන්ජින් ඔයිල් මිල 45% වැඩි ප්‍රමාණයකින් ඉහළ ගින් තිනවා ටයර් ටියුබ් මිල ඒ වගේම අමතර කොටස් මිල ආදී මේ සියලුම දේවල් අද මඩ මිල වෙළඳ පොලේ ඉතාමත් ඉහළ ගිහිල්ලා තිනවා ඉතින් අපි රජයේ පහදිනවම සඳහන් කරනවා මේ තත්ත්වය දරාගෙන අපිට තවදුරටත් මේ සේවාව කරගෙන යෑමට අපිට හැකියාවක් ඇත්තේම නැහැ ඉතින් අනිවාර්යයෙන්ම බස්සද ගාස්තුව ඉහළ දැමීමකට බස්සද ගාතු සංශෝධනයකට යා යුතුමයි ඒක අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි නැත්නම් තවදුරට මේ කර්මාන්තය අපිට ඇදගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ
2: මේ අතර ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ දැඩි විරෝධයක්.
6: නැහැ කියලා. හැමදාම වැඩි වෙන ගානක් දැන් බෑ. පාන්දර යනකොට වැඩි කරන උදේ තමයි අපි ගන්නෙ. මිනිසුන් ජීවිතේ නමාරි. ආණ්ඩු වරගම් කරනවා. ගල්ලංගුරු ඔක්කොම වරගම් කරනවා. ගංගල මිනිසුන්ගේ පෙට්‍රල් ගෙන්න බෑ කියලා ඉන්නේ. කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු? පඩියක් වැඩි වෙන්නේ නැහැ. ඉලිය එන්නේ නම් බහිනවා. මා කාලා ගන්න ආණ්ඩුක් මේ. මිනිස්සු ඡන්දේ දුන්නා තමයි. දීලා ඉඳලා ඉන්න අපි නම් ඡන්ද දුන්නේ නැහැ උන්ට. දැන් පීඩියෝ එකක් කියලා දිනු. වැඩි කරන මේ පොඩි ස්ථානයක් නෑ. මොනවද මේ කරන්නේ? දැන්නේ බණ්ඩාරි පුරවලා කියලා කියන්නේ. බණ්ඩාරි වල මිනිස්සු දෙන්න බෑ.
7: වැඩි වුණා කියලා අපිට කරන්න දෙයක් නෑ.
8: තල්ලා වැඩිලා මේ ලෝකර්ජෙත් එක්කදී අපි සම්බන්ධයෙන් මොකද කියන්න අමාරුදින් වැඩි කර යුතුද කියලා දින් රජය තමයි තීරණය කරන්නේ රටේ තියෙන තත්ත්වය අපිට මොකද අපි ගෝබලිය අපිට ඔක තේරෙන්නේ නැහැ
9: නේ ඉතින් එන දේ මොනවද කරන්න දෙයක් නැහැ මේ වල වැඩි කරනවා අදින් අපිට කරන්න දෙයක් නැහැ බලන්න වැඩි කරන කේ කීයක් කරනද මාතෘකාව ඔක්කොම නැති පරි මිනිස්සු යන්නේ ක්‍රීමලියන්නේ සල්ලි දෙන මිනිස්සු නෙමෙයි අරව නම් දන්නේ ආණ්ඩුව මොනවද යනවා කියලා මාසෙන් මාසෙට දෙල්ලන අපිට මීටරයක් හදාගන්න ඉඩියක්
7: අපිට ඉතින් පුළුවන් ඉතල දා ගන්න 300 400 ඉස්සල්ලා ගවුවා
10: අපි ටිකට් ගත්තේ දුරසරදියල් බලන්න තිරගත වෙන්නේ වැඩබැරි ටාසන් දාන්න හරිද අනිවාර්යෙන් දාන්න
11: වැඩකට පේකණන් ඇත්තටම වැරදි ඉතින් මොකද මේ අපි වගේ දුප්පත් අයකට මෙහෙම කරන්න හොඳ නැහැ අද තියෙන මිල නෙමෙයි හෙට කරන්න අහණයක් නැහැ අපේ රටේ ජනතාවට
12: දාහනයක් දෙන්න නැති අපිට තෙල් මිල අවශ්‍ය නැහැ තෙල් මිල අඩු වෙන්න නැති බිස්නස් එක කරගන්න බෑ ඉතින් අපිට
13: අවුරුද්දයක හැමාරයක අරගෙන මෙච්චර මිල පහුගිය කාලේ තිබ්බනේ අපි වගේ මේ පුවක් ගෙඩිය විකුණලා නැබ ජීවත් වෙන්නේ පුවක් ගෙඩිය විකුණලා ජීවත් වෙන මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් දුප්පත් මිනිහෙක් ගණීද
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමූ බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 407ක් වනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 478ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 495ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමුණා. ඒ අනුව එහි නව මිල රුපියල් 434ක් වනවා. ලංකා භූමි තෙල් මිලද රුපියල් 20කින් ඉහළ දැමුණ අතර එහි නව මිල රුපියල් 285ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් පැවසුවා. මේ අතර ඉදිරි උත්සව නිමිත්තෙන් පාකිස්තාන රජය එරට ඉන්ධන මිල ගණන් නැවත පහළ හෙලීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් අඩු කිරීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා නියෝග කර ඇති බවයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. එමෙන්ම භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 313 සිට රුපියල් 272 දක්වා රුපියල් 41කින් අඩු කර තිබෙනවා. මෙම නවමිල සංශෝධනයත් සමග පාකිස්තානයේ පෙට්‍රල් ලීටරයක නවමිල රුපියල් 381ක් සහ ඩීසල් ලීටරයක නවමිල රුපියල් 380ක් දක්වා පහත වැටෙනු ඇති. උත්සව සමයෙන් පසු නැවතත් නිවෙස් බලා යන විශාල සංඛ්‍යාවක් වූ ජනතාවට සහනයක් සැලසීම සඳහා මෙම තීරණය ගත් බවයි පාකිස්තාන රජය පවසන්නේ. රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් ශාසනයත් බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද වෙන විට ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඊට සිවිල් සමාජයේ කොටසක්ද සම්බන්ධ කරගෙන සිටින බවයි එම පක්ෂයේ චෝදනා කරන්නේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව සඳහන් කළා. භික්ෂු විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන් පසුව තීරණ ගත යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්. එමෙන්ම සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුව බවයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කළේම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. හුංගම කලමැටිය මුහුදේ ඊයේ සවස දිනෑමට ගොස් සිටියේදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේ සිරුරු අද උදෑසනදී සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 12ත් 17ත් සහ 18ත් යන වයස්වල පසුවන පාසල් සිසුන් තිදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා. තංගල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මොවුන්ගේ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
0: රට වටා වෙසක් සිරියසිරි
2: සම්බුදු තෙමගුල සිහිකරමින් කොළඹ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ පින්කම් ඊයේ රාත්‍රියේද සංවිධානය කර තිබුණා. තොරන්, පහන් කූඩු, දන්සල්ලාදිය විශාල වශයෙන් දක්නට ලැබුණා. එමෙන්ම සෑම විහෙර විහාරස්ථානයකම සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතව සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඔබ විසින් කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳවද ලෝකයටම කියන්නට නෙත් නිවුස් අප සූදානම්. ඒ අනුව ඔබේ විහාරස්ථානයේ, පාසලේ, ආයතනයේ හෝ ගමේ සංවිධානයේ කෙරෙන වෙසක් පින්කම් මාලාවන් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න. 0777-677-1042 අංකයට ඡායාරූප සහ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර WhatsApp පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. මෙන්න එම අංකය නැවතත්. 0777-677-1042 ඔබ විසින් නෙවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණයේ හෝ පින්කම පිළිබඳව net news youtube නාලිකාවෙහි සහ net news facebook පිටුවෙහි සුදුසු පරිදි පළ කිරීමට අප කටයුතු කරනු ලබනවා. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් FM රේඩියෝව සංවිධානය කරනු ලබන නේත්‍රාලෝක වෙසක් කලාපය බලංගොඩ කෝරකිල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙනවා. ධාතුන් වහන්සේ නමස්කාර කර ගැනීම සඳහා මෙවන විටත් විශාල පිරිසක් බලංගොඩ කෝරකිල රජමහා විහාරස්ථානයට පැමිණෙමින් සිටින බව සඳහන් වෙනවා. ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා රැඳී සිටින විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්. අයිබුවන් දර්ශන.
14: අයිබෝවන්, සුදායි වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් FM රේඩියෝව 2026 වර්ෂයේ සංවිධානය කරන නේත්‍රාලෝක වෙසක් කලාපය අද දවසේදීත් බොහොමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන මේ පුණ්‍ය භූමියේ විහාරාධිපතිත්වය උසුලන අතිපූජනීය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථානයේ සියලු දෙනා එක්කාසු වෙලා ඉතාමත්ම හොඳින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් සූදානම් වෙලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ්‍ය ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳපු දා ගන්න අපේ ලක්වැසි සියලු ජනතාවහට අවස්ථාව උදා කර දී තිබෙනවා. ඉතින් මේ වෙන විටත් තාමත්ම හොඳින් ශ්‍රද්ධාවෙන් යුක්තව ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් පිරිසක් මේ උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරගන්න ආකාරය අපට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් මීට සුළු වේලාවකට පෙර අද සවස් භාගයේ පවත්වන්නට යෙදුණු ආශිර්වාද පූජාව නිමාවට පත්වන්නට යෙදුණා. ඉන් අනතුරු අපි දැන් සූදානම් වන්නේ රාත්‍රී 7 ධර්ම දේශනාව සජීවී ලෙසින් මේ වෙසක් කලාපයේ සිට ඔබට සමීප කරන්නටයි. අතිපූජනීය කුට්ටිකුළුමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ ඒ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවීමට නියමිතව සිටිනවා. ඉතින් මේ වැඩසටහන ලස්සන කරගන්න නේත්‍රාලෝක වෙසක් කලාපය හැඩ කරන්නට කසාගල සමූහ ව්‍යාපාරය ලබා දුන් දායකත්වය පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. යලිත් මෙවන් උතරතුරු සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා net news වෙනුවෙන් මම දර්ශන බණ්ඩාර ඓතිහාසික බලංගොඩ කූරගල පුණ්‍ය භූමියේ සිට.
2: ස්තුතියි දර්ශන. මාස 3කට අධික කාලයක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු මොහොතකින් අහමදාබාද්හිදී ආරම්භ වෙනවා. ඒ ගුජරාටි ටයිටන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම අතරයි. තරඟ 70කින් සමන්විත මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට ප්‍රබල බැංගලුරු කණ්ඩායම සමත්ව තිබෙනවා. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම එහි දෙවන ස්ථානයේ පසුවනවා. වත්මන් ශූරයන් වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම් එක් අවස්ථාව බැගින් ඉන්දිය ප්‍රීමියර් ලීග් ශූරතාවය දිනාගෙන තිබෙනවා. ඒ අනුව බැංගලෝර් කණ්ඩායම සිය ශූරතාවය රැකගැනීමේ අරමුණින් පිටියට පිවිසන අතර 2022 වසරේ ශූරයින් වන ගුජරාත් කණ්ඩායම දෙවන වරටත් ශූරතාවය තමන් සතු කරගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් තරඟ බිමට අද පිවිසනු ඇත. හොංකොංහි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 කාන්තා ධවන ඉසව්වෙන් ලෝකෙට පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා අද සමත් වුණා. තරුෂි මෙම ලෝකෙට පදක්කම ජයග්‍රහණය කළේ විනාඩි 2යි තත්පර 7ක දක්ෂ කාලයක් වාර්තා කරමින්. මේ අතර මෙම තරගාවලියේ බාලක මීටර 800 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක දිනෙත් ලියනගේ අද සමත් වුණා.
0: Net News
2: Nimava Milaga Net News Heta Udasana 6:45 ta Wedithoraturu Sandaha Net News YouTube Nalikawata saha netnews.lk apage webadaweta pirisena obata subaraatriyak
0: Net News Obavenuen Divihimien Net News Obaveta genave අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-8872 උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල්නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
15: චුද්‍ර කුඩහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112-200
16: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
17: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
18: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
19: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
20: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
19: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
21: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
0: FM 95.8 net FM දිවයින පුරා

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: අලුත් තැන කාටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0.72 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න. ට්‍රැවල් නෙත් වෙතට අමතන්න 0.112 863 363 අංකයට. ට්‍රැවල් නෙත්, ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
5: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
6: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්
6: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
5: උත්තම ධාතු වන්දනාව
6: වෙසක් තොරණ
5: පහන් කෝඩෝ
6: සදහැගී
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
6: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
5: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
4: කූරගලදී පුතු පුතට එක්වන්න 0.77 76 76 අංකය අමතන්න.
6: බැති බරදායකත්වය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙත් අමතන්න 0.112 863 363 0.76 716 76 72.
3: අයිබෝන් වෙලාව රාත්‍රී 7යි. අද දින බලංගොඩ කූරකල රජමහා විහාරස්ථානයේ සිට සජීවීව ඔබ වෙත සමීප කරන NetFM රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන ට නියමිත අවසාන හෙවත් රාත්‍රී ධර්ම දේශනාව වෙතයි අපි යොමු වෙන්න සජීවී සම්බන්ධතාවය ලබා ගන්නේ. ආයුබෝවන්, තෙරුවන් සරණයි.
7: ආයුබෝවන්, අද සොලොස් කලාවන් සපුරාගෙන වෙසක් පුරපසලසක පොහෝදා සඳ ගගනත හරි අපූර්ව කුරුගල මහාසෑයේ එක් පසකින් බබලන මොහොතක දින දෙකක් පුරාවට නේත්‍රාලෝක වෙසක් කලාපය ඓතිහාසික කුරුගල රාජ

මහා විහාරස්ථ පින්බිමේ සිට ඔබට සමීප කරද්දී ඒ මහානීය පින්කම් මාලාවේ අවසන් සජීවී පින්කම ඔබ වෙත සමීප කරන්නටයි අපි දැන් සූදානම් වන්නේ. මේ වෙලාවේ FM 95න් FM 94.8න් එවැගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේත් ශ්‍රවණය කරන අපිව දකින හැමෝටම කියන්නට ඕනේ, හරි අපූර්වට වෙසක් පොහෝ දාසඳ කෝරගල ගගන මතෙහි බබලන මොහොතක්. මීට වසර 2570කට පෙර මහා බෝධිසත්වයන් වහන්සේ මෙවන් මොහොතක ඇසතු බෝරක මුල සමාධිසෝයෙන් වැඩ සිටිමින් ඒ මහා සම්බෝධිය අවබෝධ කරගන්නට වෙරදරමින් සිටින්නට ඇති. එවන් උතුම් වූ මොහොතක දහම් පදයක අසිරිය විඳගන්නට අපි සූදානම් වන මොහොතේ, අද මේ උතුම් වූ ධර්මානුශාසනව සඳහා net FM රේඩියෝවෙන් පින්බර දායකත්වය ලබා ගන්නේ අංක 141 ඒ නුවරපාර යක්කල පදිංචි දම්සිරි නන්දනී පොන්නම්පිරුම් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාම, ඔවුන් සියලු දෙනා නියෝජනය කරමින් වැඩම කළා වූ දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වන්නට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. කෝරගල රාජමහා විහාරස්ථානයේ ගොඩනැගීමේදී දැඩි පරිශ්‍රමයෙන් කටයුතු කරපු, විශේෂයෙන් මේ වන විට මේ උතුම් වූ විහාරස්ථානයේ කාර්යමණ්ඩල ප්‍රධානී විදිහට කටයුතු කරන අපේ පින්වත් කල්යාණ මිත්‍ර චමෝත් රුක්ෂාන් මහතාට උන්වහන්සේට දැහැත් පිළිගන්වා ආරාධනා කරන්නට. එවනම් ඒ ආරාධනය මතින් අපි අද ඉතාම සුවිශේෂී යතිවරයාණන් වහන්සේ නමකට ආරාධනා කළා ඔබ වෙනුවෙන් ධර්මදේශනා කරන්න කූරගලට වඩින්නට කියලා. net FM රේඩියෝවේ ඒ ආරාධනය ඉතාම කාරුණිකව පිළිගෙන කෝරගල නම් වූ සුරම්ය පුරවරයට උන්වහන්සේ වැඩම කර සිටින මොහොතේ නැමදුම් පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා. ඉරිදා මෙත්නෙත් පාමුලෙන් ඔබේ සිත් සතන් දහමින් සුපෝෂණය කරන වන්දනීය පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර නම් වූ මහා යතිවරයාණන් වහන්සේට ඔබ උදෙසා දහම් පදයක් දේශනා කරන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සද්ධං මං මුනි රාජස්ස සුමන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධෝහං බෝධයිසාමි මුතෝහං මෝචයේ පරේ

ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති පින්වත්නි. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් තවමත් ලක්දිවත් මේ ලෝකේ පුරාමත් ලෞතර බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවෙන් සහ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන වෙලාව. ඊට සමගාමීව කවදත් බෞද්ධ ආගමෙහි පෙරගමන් කරුවන් හැටියට වරක වැඩ කටයුතු සිද්ධ කරන නෙත් FM ගුවන් විදුලියත් තමන්ගේ සදැහැති මාධ්‍ය ඉඩහැරය දායකත්වය මෙවර කූරගල විහාරස්ථානයේ සිට ලොවට දායාද කරන්නට සමත් වෙනවා. ඊයේ සිට මේ මොහොත දක්වා විශේෂ පින්කම් ආවරණය කළ මේ පුණ්‍යවන්ත මාධ්‍ය අවකාශයේ මේ වෙලාවේ සූදානම රාත්‍රියේහි ධර්මානුශාසනාව සිද්ධ කරන්නටයි. ධර්මදේශනාවෙහි දායකත්වය නොම්බර 141A නුවරපාර යක්කල ලිපිණෙහි පදිංචි දම්සිරි නන්දනී පොන්නම්පෙරම මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම. අපි කවදත් දන්නවා වගේ ධර්මදේශනාවකින් පස්සේ මියගිය අයට පින් දෙන්න පුළුවන්, ජීවත්ව ඉන්න අයට සෙත් ප්‍රතන්න පුළුවන්. ඒ අරමුණු දෙකම මේ දායකත්වයෙහි දේශනාවේ අරමුණු හැටියට තියෙනවා. එහි නම් ගොත් සියල්ල සිහිපත් කරලා අපි දේශනාව අවසානයේ හැමට පින් අනුමෝදන් කිරීම සහ සෙත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරගෙන යනවා. මේ වෙලාවේ බොහෝ දෙනෙක් තමන්ගේ නිවෙස් වලට වෙලත් ගුවන් විදුලියට කන යොමාගෙන ඉන්න නිසා ඔබ වෙනුවෙන් මේ සිද්ධ කරන දේශනාවේදී අපි බලාපොරොත්තු වෙනවා හැමදාම වගේම අපි මෙත්නිත් පාමුලෙත් දේශනාවන් සිද්ධ කරනකොට යම්කිසි තේමාවක් තෝරා ගන්න ඉදිරිපත් කර ගන්න සමීප අරමුණක් හේතු පාට කීපයක් තියාගත්තා. අද දවසේ මේ දේශනාව සඳහාත් එහෙම අරමුණු වෙච්ච අධ්‍යක්ීම් සමුදායක් නැතුව නෙමෙයි. ඒ අතර බොහෝ දෙනෙක් මේ 2570 වෙනි සම්බුද්ධ පරිනිර්වාණ වර්ෂ ප්‍රමාණයේ වෙසක් පොහේ දවසේ ඊට සමගාමීව සිද්ධ කරන පින්කම් වලදී අහලා හින්න සහ නිතර විමසන කාරණාවන් තිබුණා සහ විවාද සම්පන්න දේවලු තිබුණා. ඒවා සාමාන්‍යකරණය කරගත්තොත් අපිට මෙතනට ඇතුල් වෙනකොටම පෙනුණා ආමිස පූජාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරන බොහෝ ජනතාවක් ඉන්නවා. මේ බණ අහන අයත් එහෙම ආමිස පූජාවන් ඊයේ දවසේ අද දවසේ සිද්ධ කරපු අය. ඒ වගේම ඒක දිහා බලාගෙන ඉන්න සමහර අය තවත් කියවෙනවා අපි නම් ඉතින් පන්සල් යන්න ඕනෙන්නෙත් නැහැ. අපි එහෙම දන් දෙන්න ඕනෙත් නැහැ. අපි එහෙම වඳින්න පුදන්න ඕනෙත් නැහැ. මොකද අපි අතින් පව් සිද්ධ වෙන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේත් කියලා තියෙන්නේ ඔය මල් පහන් පූජා කරනවට වඩා ප්‍රතිපත්තිය පූජා කරගෙන ප්‍රතිපත්තිය රැකගෙන ඉන්න එක හොඳයි වගේ එකකුත් අපෙන් අහලා තියෙනවා. ඒ නිසා මම ඔබට මුලින්ම මතක් කරන්න ඕනා ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ කොතනකදීවත් වඳින පුදන මල් පහන් පූජා කරන ආධ්‍යාත්මික සුවයක් ලබන්න පුළුවන් ආමිස ප්‍රතිපත්ති මග හරවලා නැහැ. වඳින්න පුදන්න සුදුසු වස්තු බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම හඳුන්වලා දුන්නයින් එකක් බෝධි වන්දනාව. බෝධින් වහන්සේට වඳින්නට පුදන්නටයි බුදුරජාණන් වහන්සේම මතක් කළා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරන්ගේ ප්‍රශ්නයක් හිතට ආවා. බුදුරජාණන් වහන්සේව දකින්න බලන්න වඳින්න පුදන්න ගොඩාක් ජනකායක් එනවා.
ඒ එන අයට සමහර දවස්වලදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. එහෙම මුණ ගැහෙන්නේ නැති අයට මොකක්ද යෝජනා කරන්න පුළුවන් පිළියම කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කළා ආනන්ද, ඒ එන අයට මේ බෝධින් වහන්සේ වඳින්න පුදන්න කියනවා නම් මට වැන්දා පිදුවා හා සමාන, සලකුවා හා සමාන ආනිසංසක් ලැබෙන බව අපේ පෙළ අපිට සඳහන් කරලා තියෙනවා. එනිසා බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය හිතේ තියාගෙන සිද්ධ කරන පුද පූජාවන් සැබෑවටම අනුමතයි, එකඟයි, කළ යුතුයි. ඒ වගේම තමයි අපි ඒ තැනින් නතර නොවිය යුතුයි. අන්න එතන තමයි වැදගත් වෙන්නේ. මල් පහන් පිදීම ආමිසය හොඳවන්නාසේම එතන නතර නොවිය යුතුයි. මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපිට තියෙනවා ලොකුම ලොකු භාග්‍යයක්. ඒ තමයි අපේ ජීවිත යථාර්ථේ කොනකටම යන්න ස්පර්ශ කරන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. ඒක මනුස්සයන්ට විතරයි තියෙන්නේ. ජීව විද්‍යාත්මකව මොළේ ඇතුලේ මිනිස්සුන්ට විතරක් පිහිටවලා තියෙන අවයවයක්, දියුණු කළ හැකි අවයවයක් මිනිස්සුන්ට තියෙනවා. නිර්මාණශීලීව යහපත් දේ දකිමින්, නිවැරදි දේ අගෙමින් යන්න පුළුවන්. ඒක නිසා අපි යෝජනා කරන්න ඕන මේ වෙසක් සමය ඇතුලේ ලෞතර බුදුරජාණන් වහන්සේව පුදනකොට අපිට ප්‍රතිපත්තියත් පුරන්න පුළුවන් වෙන විදිහේ වැඩ කටයුතු කරගන්න ඕනේ කියලා. මං ඇයි ඒක එහෙම කියන්නේ කියලා මේ දේශනාව ඇතුලේ නිදර්ශනාත්මකව කියලා දෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අපිට තරම් සමීප වන වෙන જાතියක් නැහැ කිව්වොත් මං හිතන්නේ අපේ රටේ කවුරුත් එකක නොවෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණාට අපි වඳින්නේ, මතක ඇති ඔබ සිරිපා කරුණා කරන්නේ අපේ බුදුන් අපි දකින්න කියලා. සිරිපතුල විතරක් නෙමෙයි, සිරිපතුලත් අපිට බුදුහාමුදුරුවෝ. දැන් මේ ධර්මදේශනාව විකාශනය වන කූරගල ධාතු මන්දිරය අභියස, මේ ධාතු මන්දිරයේහි වැඩ ඉන්නෙත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තමයි. හැබැයි අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේ හිතේ මවාගෙනයි. ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ අපේ කරගෙන කිසිම වරදක් නැහැම කරගන්න ඕන. හේතුව මම කිව්වා වෙන රටවල් වල මිනිස්සුන්ට වඩා අපිට බුදුරජාණන් වහන්සේ සමීපයි. බුදුරජාණන් වහන්සේව හඳුන්වලා දෙන්න පාලි පෙළේ වචන 600ක් 700ක් තියෙනවා. නමුත් ඒ එක තැනකවත් නැති වචනයක් සිංහල අපිට තියෙනවා. කිසි පොතක නැහැ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න අමාමෑණී කියලා වචනයක් අපේ සංස්කෘතියේ හැර. අමාමෑණී, ඒ අමාමෑණී කියන වචනය අපේ හිත ඇතුළට එන්නේ නිකන් නෙමෙයි. ඒකට ලොකු නෑකමක් සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා එබඳු සමීපතාවයක් බුදුරජාණන් වහන්සේ එක්ක තියෙන අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේව ආමිසයෙන් පුදනවා වගේම උන්වහන්සේගේ දේශනාවන් ඇතුළෙන් අපිට යෝජනා කළ ක්‍රමවේද වලින් කොහොමද පුදන්නේ කියන කාරණාව තමයි අපි අද සාකච්ඡා කරගෙන එන්නේ. මම එහෙම කියන්නේ අපිට මුණ ගැහිලා තියෙන අත්දැකීම් එක්ක. මොනවද මුණ ගැහිලා තියෙන අත්දැකීම්? ඇතම් තැනක ඛේදවාචක මුණ ගැහිලා තියෙනවා. මොනවද ඛේදවාචක කියලා කියන්නේ? සමහර තැන්වල ඔය ලෙඩ ඇඳේ ඉන්න අම්මලට තාත්තලට පිරිත් ටිකක් කියන්න ගියාට පස්සේ අපේ අත අල්ලගෙන ඒගොල්ලෝ සමහර වෙලාවට කඳුළු හලනවා. කඳුළු හලලා කියන දෙයක් තියෙනවා, හාමුදුරනේ ඉතින් මම අසවල් අසවල් පින්කම් ටික කරගත්තා, මට දැන් ඒවා කරගන්න බෑනේ කියලා පසුතැවෙනවා. ඔකේ අනිත් පැත්තක් තියෙනවා, ඒ තමයි අපිට මොකක්වත්ම කරගන්න බැරි වුණානේ කියලා ලෙඩ ඇඳේදී පසුතැවෙනවා. බුදුරජාණන් වහන්සේ හදවතට සමීප කරගත්ත අපිට වයවෘද්ධ වෙලා ලෙඩ ඇඳකට වැටුණට පස්සේ එහෙම පසුතැවීමක් ඇති කරගත යුතු නෑ කියලයි මගේ යෝජනාව. මොකද යම් තැනකදී පසුතැවීමක් ඇති කරගත්තොත් අනිවාර්යයි අපේ භවගාමී ජීවිතය
යම් විදිහකින් කිලිටි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ බණ අහන ගෙවල් වල ඉන්න අම්මලා, තාත්තලා, මැදිවිය අය ජීවිතේ පිළිබඳව කොතනකදී හරි බුදුදහම සම්බන්ධ කරගෙන පසු නොතැවිය යුතුයි. ඒ උනාට සායනහස මලුත් පූජා කරන, දනුත් දෙන, දන් සැලුත් දෙන අපිට යම්කිසි පසුතැවීමක් තියෙනවනේ. ඒ පසුතැවීම නැති කරවා ගැනීම උදෙසා තමයි මේ මාර්ගෝපදේශය. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව හඳුන්වලා දෙන තැනකදී ඉතාම අපූරු ප්‍රකාශයක් කළා. මොකද්ද ප්‍රකාශය? අද ධර්මදේශනාවේ තේමාව බුද්ධෝහං බෝධිසාමි. මම අවබෝධ කරගත යුතු සියල්ලම, සියලුම කාරණා අවබෝධ කරගත්ත නිසා මට බුද්ධ කියලා කියනවා. අපි ඒක වචනයකින් හඳුන්වනවා සර්වඥ කියලා. ලෝකේ යම් දෙයක් අවබෝධ කරගන්න තිබුණා නම් පරතරයට, ඒ පරතරයටම අවබෝධ කරගත්ත එක්කෙනයි මේ ලෝකේ හිටියේ, ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත උත්තමයන්න් වහන්සේ යෝජනා කළ වැඩපිළිවෙල මිස අපේ ජීවිතවලට වෙන වැඩපිළිවෙල වල ගත්තොත් තමයි අර අන්තිම කාලේ පසුතැවෙන්න වෙන්නේ. ගොඩාක් පසුතැවෙන්න වෙච්ච අයට පසුතැවෙන්න වෙලා තියෙන්නේ අන්න එහෙම එකක් හින්දා. මම එක උදාහරණයක් කියන්නම්. දැන් අපි උපදේශන සේවාවේ ඉන්නවනේ. අවුරුදු 70ක විතර අම්ම කෙනෙක් බොහෝම බැරි ගාතේ ඇවිදිලා වැඳලා අඬලා ඉන්නවා දැන්. මොකක්ද අඬලා කියන්නේ? හාඳුරුවනේ, මම හොඳට පිංකම් කරගත්තා. මම තැන් වලට වන්දනාමාන කරගත්තා. දඹදිව ගියා, කටින පිංකම් මේ ඔක්කොම කරගත්තා. ඒ වුණාට මට දැන් මහා ලොකු බයක් තියෙනවා මම මැරිලා අවීචයට යයි කියලා. මං ඇහුවා ඇයි කියලා. නෑ, එක තැනකදී අම්මට කිව්වලු, ඔය මොන පිංකම් කරගෙන තිබ්බත් වැඩක් නෑ, අසවල් ධ්‍යාන ලබා ගන්න ඕන කිව්වලු, අසවල් ධර්ම පරියාය කටපාඩම් තියෙන්න ඕන කිව්වලු, වේදිකාවේදී නැකිට්ටවල ඇහුවලු, දන්නවද අසවල් පරියාය අසවල් ගාතව? දන්නේ නෑනේ. ආ, දන්නේ නැත්නම් අවීචිය තමයි කිව්වලු. ඊට පස්සේ ඉතින් උපාසකම්මට බය හිතුණා. අච්චර පින් කරපු උපාසකම්ම බයේ අපි හොයාගෙන ආවා. මං ඒ අම්මට කිව්වා, අම්මා බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල අවබෝධ කරගත්තේ. උන්වහන්සේගේ අවබෝධතා ඥාණයෙන් උන්වහන්සේ හරි අපූරු දේවල් අනාවරණය කළා. මං ඇහුවා, කුජ්ජුත්තරා කියලා කෙනෙක් මතකද? මතකයි කිව්වා. මොනවද කළේ? ගෙදර වැඩකට නීටියේ. ඔව්. උනේ මොකද්ද? නිවන් දැක්කනේ. මං කිව්වා, අසවල් ධර්ම පරියාය කටපාඩම් තිබ්බද කුජ්ජුත්තරාට? දන්න විදිහ නැහැ. සුනීතට සෝපාකට? ඒත් නැහැ සයන්හන්ස. මං ඇහුවා, එහෙනම් අම්මා මොකටද ඒ ගොළුව තියාගත්තේ? නෑනේ, මම නැගිට්ටවලාම බැනලා කිව්වලු මට. මං කිව්වා, නිවෙනකම තියෙන්නේ ධර්මපරියායවල නෙමෙයි. නිවෙන්නේ හදවතින්, හිතෙන්. හිතේ තියෙන සාන්තිය සැනසුම තමයි නිවීම. එනිසා බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරගෙන උන්වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා හරි අපූර්වට අර ඉතුරු පද දෙක ඇතුලේ. කොහොමද? මුත්තෝහං මෝචයිස්සාමි. මිදුණු මම ඔබට මිදෙන මඟ දේශනා කරනවා. එහින්දා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි මිදෙන මඟ යෝජනා කරන්න පුළුවන්නේ. දැන් අපි මේ කරන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනා කළ මඟ sannivedanaya කරනවා. මට ඔබට යෝජනා කරන්න බෑ, මේ ටික කරපුවම මිදෙනවයි කියලායි. මමත් තව කෙලස් තියෙන, නේද, කෙලස් ඉවර කරලා නැති, ඒ සඳහා පුහුණු වීමක් ලබන කෙනෙක්. හැබැයි වීතරාගී බුදුරජාණන් වහන්සේ එතර වුණා, මිදුණා, ඒ මිදෙන මාවත දේශනා කළා. ඊළඟට තින්නෝහන්තර ඉස්සාමි. මම තරණය කළා සංසාරෝගා මහා බය වෙච්ච සංසාරය මම තරණය කළා. එනිසා එතර වෙන මාර්ගය මම කියනවා. එනිසා අපි එතර වෙන මාර්ගය, නිවෙන මාර්ගය අම්මල තාත්තල අහන්න ඕනන්නේ තැන් තැන් වල දැන් තියෙන කඩවලින් නෙමෙයි. අහන්න වෙන්නේ චතුරාර්ය සත්‍ය පදනම් කරගත්ත, ත්‍රිපිටක ධර්මයේ මූලාශ්‍ර කරගත්ත තැනකින්මයි. එහෙම නැත්තම් ගොඩක් අයට අන්තිම කාලේ පසුතැවීමෙන් ඉඳ වෙයි.
දුකෙන් ඉන්න වෙයි. අසහනයෙන් ඉන්න වෙයි. අතෘප්තියෙන් ඉන්න වෙයි. මං අහන්නේ මෙහෙම දෙයක්. ඉසේ කෙස් ගානට සිල් සමාදන් වෙලා, ඉසේ කෙස් ගානට පේරු දානේ පූජා කරලා, ඉසේ කෙස් ගානට බෝධින් වහන්සේලා නාවලා, ඉසේ කෙස් ගානට බෝධින් වහන්සේලා අමදලා, වන්දනාමාන කරලා, කියන කියන පුද පූජාවන් වලට සම්බන්ධ වෙච්ච අම්මලා තාත්තලා අන්තිම කාලේ අසහනෙන් මැරෙන්න ඕනද? අසහනෙන් ඉන්න ඕනද? එහෙම ඉන්න ඕනේ නැහැ. අසහනේ ඇති කරන්නේ වෙන කොහෙවත් නෙමෙයි, තමන්ගේ චිත්තඅභ්‍යන්තරේ හිතේ. බුදුරජාණන් වහන්සේගේ අර එතර වෙන මාර්ගය, නිවෙන මාර්ගය වෙන මොනක්වත් නෙමෙයි, අර පුද පූජාවන් එක්කම හදාගත්ත හිත. මතක ඇති ධම්මපදයේ වග්ගයක්ම තියෙනවා හිත හදාගන්න හැටි ගැන. ඒක එක ප්‍රසිද්ධම පාඨයක්, අපි ඔක්කොටම මතකයි. යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. වසවර්ති මාර්ගය, මාරය අපිට උගුල් අටවලා තියෙන්නේ. ඒ උගුල් තමයි අර යකඩයක් මල කනවා වගේ අපේ හිතත් මලකඩ කාලා තියෙන්නේ. මොනවද ඒ බැඳිච්චි මල? ලෝභයෙන් මල බැඳලා, සමහර වෙලාවට ද්වේෂයෙන් මල බැඳලා, මෝහයෙන් මල බැඳලා, ඊර්ෂ්‍යාවෙන්, මානයෙන්, වෛරයෙන්, තරහෙන් මලකඩ කාලා. එහෙම මලකඩ කාපු යකඩයක වටිනාකමක් නැහැ. හැබැයි මලකඩ කාපු යකඩයක් මොනවා හරි පෙට්‍රල් ටිකක් හරි ලාඹු තෙල් ටිකක් හරි දාලා වක් කරලා සුද්ධ කරලා ගත්තාම ආපහු දිලිසෙනවා. ඒ වගේ දැන් අපිට අම්මලා සිද්ධ වෙලා තියෙනවා මේ වෙසක් සමයේ මලකඩ කාපු හිත් සුද්ධ කරන්න. මොකද ඔබ අපි ගාව ඒ මලකඩ තියෙන තාක්කල් ඇත්ත කතාව කොච්චර වැඳලා පුදලා තිබ්බත් අන්තිම කාලේ ජීවිතේ සැනසීම අහිමි වෙනවා. වැඳපු පුදපු ටිකවත් මතක් කරගන්න බැරි වෙන විදිහට අපි හිතින් හඬා වැටෙනවා. හඬා වැටෙන්නේ අපි ගැනත් නෙමෙයි සමහර වෙලාවට. මේ දන්නවනේ ගොඩාක් අයට හඬා වැටෙන්න වැඩි හිටියන්න තියෙන්නේ දරුවෝ සම්බන්ධව හිතලා. ඒ නිසා අපි බලමුද ඇත්තටම මේ බණහන ඔබ හදවතින් හඬා වැටෙන කෙනෙක් නම් මේ ලක්ෂණ ටික තියෙනවා නම් ඔව් අවංක වෙන්න හිත මලකඩ කාලා. හිත මලකඩ කාලා මලකඩ කාපු හිතක් බබලෙන්නේ නැහැ. හැබැයි අපිට තියෙනවා බුදු වදනක්, ඒ කාපු මලකඩ ටික ගලවන ක්‍රමවේදයක්. මම ඒක ප්‍රායෝගික දේවල් වලිනුත් කියලා දෙනවා. ඉස්සල්ලා හඳුනා ගන්න ඕන තමන්ගේ හිත මල බදලද කියලා. ගොඩාක් අය බනහලා මට කියන සයන්හංශ ඔය කියපු එකක්වත් මට නැහැ. කොහොමද නැහැ කියලා කියන්නේ? ඊර්ෂ්‍යාව නැහැ නේද සයන්හංශ මට ටිකක්වත්. එහෙම කියනවා. තරහ කේන්තිය නැහැ නේද? ඒවත් මට දැන් නැහැ නේ, ඉස්සර තිබුණලු. දැන් නැහැ කියනවා. නැත්තම් කමක් නැහැ. හැබැයි දැන් ඊට පස්සේ මම වටෙන් ගිහිල්ලා වෙන જાතියක් අහනවා. මොන දහන්නේ? මං අහනවා අම්මා, අම්මට නිින්ද යනවද? ඔව් සන්නංශ, පැය දෙකක් නිින්ද යනවලු රැට. ආ, පැය දෙකක් නෙමෙයි අම්මා, පැය හයක් හතක් එක දිගට රැට නිින්ද යන්න ඕනේ. ඒක නම් නෑලු. ආ, හිතේ මලකඩ තියෙනකොට නිින්ද යන්නේ නෑ කියලා බුද්ධ දේශනාවෙත් තියෙනවා. මතකද ඒ තියෙන දේශනාව? මෙත්තානිසංසය තියෙන්නේ නේ. සුකං සුපති. කොහොමද හොඳට නිින්ද යන්නේ? හිත පිරිසිදුනහම. දැන් මනෝවෛද්‍යවරු කියනවා මෙලටොනින් සහ සෙරටොනින් කියලා හෝමෝන දෙකක් මොළෙන් ශ්‍රාවය වුණාම තමයි නිින්ද එන්නේ කියලා. ওই දෙකම සම්බන්ධයි ඈ. මෙලටොනින් සහ සෙරටොනින් ශ්‍රාවය වෙන්නේ හිතක මිත්‍රශීලීකම, මෛත්‍රිය තිබුණාම, මලකඩ නැති වුණාම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ සෙරටොනින් මෙලටොනින් කියලා. ඒනට කිව්වා හිතක් පිරිසුදු නම්, මලකඩ නැත්තම්, අසහනයක් නැත්තම්, අතෘප්තියක් නැත්තම් දෙයියනේ කියලා වැටුණාම නිින්ද යන්න ඕනේ කියලා. දැන් වෙලා තියෙන්නේ කරණීය සූත්‍රෙත් කියලා, දජග්ග සූත්‍රෙත් කියලා, නේ උදේත්‍යං චක්කුමාත් කියලා භාවනා තියෙන ඔක්කොමත් කරලා පෙසර් පෙතිත් බීලා, සීනි පෙතිත් බීලා, ස්ලීපින් ටැබ්ලට් උත් ගත්තත් නිින්ද නෙමෙයි ගොඩක් අයට යන්නේ. ආ, ඒකට හේතුව තමයි නිින්ද සම්බන්ධව මානසික සෞඛ්‍ය නැති වෙලා. ඒ සෞඛ්‍ය නැති වුණයි කියලා කියන්නේ හිතේ ටිකක් මලකඩ ඇත. දෙක,
මේවා තියෙනවා නම් අපි මේවා හොදගමු ඈ මම ඒකයි ඉස්සලා කිය දැනගන්න එපාය මගේ හිත මලකඩ කාලද කියලා දෙක හොස්ස ළඟින් මැස්ස යන්න බෑ තද වෙච්ච ගමම්මයි ඉන්නේ තරහ කේන්තිය එමටයි වැඩේ කියන්නේ අනුන්ට පෙන්වන්නේ හිතේ තියන් ඉන්නවා හිතේ තියන් ඉඳලා කියනවා නෑ නෑ නෑ මට එහෙම කේන්තියක් නෑ කියලා හිටියට මොකද තව අකමැති කෙනෙක් ඉන්නවා කියන්නකෝ ආරංචියක් එනවා දන්නවද වෙසක් එකේ දන්සලේදී කලන්තේ දාලා වැටිලලු ඊට පස්සේ හිත කියනවා හොඳ වැඩි කේන්ති නෑ උඩින් කේන්ති නෑ ඒ වුණාට යටින් අකමැති කෙනාට හානියක් වෙනවට කැමැත්ත තියනවායි කියලා කියන්නේ හිතේ කේන්ති තියනවා කියන එක ඒක පෙන්වන්නේ හැබැයි දැක්කහම කියන්නේ මොනවද වෙන කිසි දෙයක් නෙමෙයි ආනේ හරි ෂෝක් එකට කතා කරනවා පණ දෙන්න වගේ ඉන්නවා ඒ වුණාට වරදිනකොට සතුට හිතෙනවා ඒ හිතක කේන්තිය තියෙනවා. එහෙනම් දෙකයි. තුන්වෙනි කාරණාවත් කොච්චර තිබියන් මේ ලෝකේ හොඳ දේවල් පේන්නෙම අඩු විතරයි. මම හොඳ නිදර්ශනයක් කියන්නම් ඒකට. මෑතක එක ගමක ඔය කණ්ඩායමක් එකතු වෙලා වෛද්‍ය සායනයක් පවත්වලා තිබුණා කොළඹින් ගිහිල්ලා. කොළඹින් ගියපු වෛද්‍ය සායනේ අපි කියන්නේ විශේෂඥ වෛද්‍යවරු 10ක් 15ක් විතර ගිහිල්ලා ස්පිරිතාලයක් ළඟපාතක නැති ගම්මානයක වැඩසටහනක් කරලා සෞඛ්‍ය ගැන උපදේශන සේවාවන් ගැන ගැබිනි මාතෘ සායන ඔක්කොටම උපදෙස් දීලා ඇවිදිලා ගමේ පන්සලට දායකයෝ දෙන්නෙක් ඇවිල්ලා කිව්වලු වෛද්‍ය කඳවුර හොඳයි බෙහෙතුත් දුන්නනම් කියලා ඒ කියන්නේ අච්චර සේවයක් කරලා ඒක අගේ උනේ නැහැ. මොකද්ද කරේ? අඩුවක් තමයි පෙන්නුවේ. ආන් එහෙම කොච්චර හොඳ තිබ්බත් අඩුම පේනවයි කියලා කියන්නේ හිතේ ලෙඩ කියන එක තමයි. ඒ නිසා දැන් බලන්න ඕනේ මේ කියන දේවල් ටික Tamange හිතේ තියනවද? තියනවනම් ඔව්. ප්‍රතිකර්මයක් අවශ්‍ය කර තිබේ. කාගේ ප්‍රතිකර්මයද ඕනෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ. ඒ කියන්නේ තරණය කරපු සංසාර සාගරයෙන් තරණය කරන්න මාර්ගය දේශනා කරපු මාර්ගය අපි දැනගන්න ඕනේ. ඊළඟට මිදිච්ච සසරෙන් මිදෙන මාර්ගයට බුදුරජාණන් වහන්සේ යෝජනා කළේ වෙන මොකක්වත් නෙමෙයි. සතිය, සිහිය. සිහි නුවණින් තමන්ගේ ජීවිතය භුක්ති විඳින්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න එතනදී තමයි ආව නැති කෙලස් ටික යටපත් වෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ ආව නැති කෙලස්ද යටපත් වෙනවා. ඇවිදිලා තියෙන කෙලස්ද යටපත් වෙනවා. යලි හිතක් කෙලස් වලින් බර නොවන විදියට. මොකක්ද මාර්ගය? අපි කවුරුත් දන්නවා. වචනේට අපි කියලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ මාර්ගයේ ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිය තමයි මම දැන් ඔබට කියන්න හදන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුලේ ප්‍රඥා ඊළඟට සීල සමාධි කියලා කොටස් තුනකට තියෙනවා. ඔය සමාධි කියන කොටස ඇතුලේ කාරණා තුනක් කතා කළා. ඒකේ එක කොටසක් තමයි සම්මා සති කියලා කිව්වේ. ගොඩාක් අයට හිතෙනවා ඔව් මම සිහි කල්පනාව තියෙනවා. ඒ කියන්නේ පණ තියෙන එකට නෙමෙයි මෙතන සිහිය කියලා කිව්වේ. දැන් ගොඩාක් අයට පණ තියෙනවා තමයි ඒ හුස්ම තියනකම් අර එක තැනක තියෙන මෘතක්කෝවාන ජායතේ හුස්ම ගත්තට මරුණා හා සමානයිලු එහෙම ජීවිත තියෙනවා. එතකොට සතිය සිහිය වනාහි වෙන මොකක්වත් නෙමෙයි ඉතාමත්ම වැදගත්. ඒකේ උඩ කොටසදී අපි කියනවා තියෙන්න ඕනේ සම්මා වායාමයක් තියෙන්න ඕනේ කියලා. කුමක්ද දැනගන්න ඕනේන්නේ? මගේ හිත බාහිර අරමුණුත් එක්ක ගැටිලා වැඩ කරනකොට මොනතරම්නම් මගේ හිත ඇවිලෙනවද නිවෙනවද? එච්චරයි. පළවෙනි පියවර බාහිර දේවලුත් එක්ක මගේ හිත සම්බන්ධ වෙනකොට මගේ හිත කොච්චර ගැටෙනවද ඇලෙනවද ගිනිගන්නවද නිවෙනවද කියන එක. දැන් අපි උදාහරණ ගමු.
ඔන්න ලෙඩ නැති හිතක ස්වභාවය. තේරුමක් ගන්න බුදුරජාණන් වහන්සේගේ කිලිට්ටක්වත් නැනේ. සම්මා සතියේ උපරිමයනේ. සතිමත් භාවයේනේ. ඒ සතිමත් භාවයේ උපරිමය කොහොමද මතකද? අක්‍රෝස කියලා පරිබ්‍රාජයේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට දොස් කිව්වයි කියලා අපි අහලා තියෙනවා. ඊළඟට අප්‍රසිද්ධ සිදුවීමක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ බණ කිය කියා ඉන්න වෙලාවක උන්වහන්සේගේ මූණට ඔය නැහැදිච්චිකමට ඇවිදිලා කොල්ලෙක් කෙල ගහලා දිව්වා. මාගන්ධියා කෙනෙක් කියලා කෙනෙක් ගැන ඔබට මතකයි. චින්චිමානිකාව ගැන මතකයි. ඒ සියලු සිදුවීම් බාහිරින් සිද්ධ වෙච්ච දේවල්. ඒ එකකටවත් පිළිතුරු නොදී නොගැටි නිහඬවම හිටියේ හිතේ කිලිටක් අබමල් රේණුවක්වත් නැති නිසා. අපේ මාතෘකාවේ හැටියට කිව්වොත් හිතේ මලකඩ නැති හන්දා. හිතේ මලකඩ නැති හන්දා. හැබැයි හිතේ මලකඩ තිබිච්චාට මොකද වුනේ? දැන් ආනන්දහාමුදුරුවෝ එක වෙලාවක කිව්වා අර සුන්දරීව මරලා ජේතවනාරාමේ ළඟ වැළලුවට පස්සේ සයින්හන්ස අපි මේ පන්සල දාලා යන්. මොකද මිනිස්සුන්ට කොච්චර හොඳ කළත් එක නරකක් කළොත් අර හොඳ ඔක්කොම ඉවරයි කියලා ආනන්දහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට යෝජනා කළා. බුදුරජාණන් වහන්සේ මොකද මතක් කළේ? ආනන්ද, ඔය සිද්ධියට මූණ දෙලා මෙහෙන් ගියා කියමුකෝ. තව තැනකින් එහෙම වුණොත් මොකද කරන්නේ? මුළු ඉන්දියාවම අතාරින්න වෙයි කිව්වා. ඒ නිසා අපි ඉමු, කාලයට ඉඩ දෙමු කියලා තමයි කිසිම ප්‍රතිචාරයක් නොදක්ව හිටියේ. මගේ ප්‍රශ්න කිරීම තමයි ඔබට මට හිතේ අර මලකඩ තියෙන අපිට නිකමට හරි කවුරු හරි අපේ කනට ඇහෙන්නත් ඕනන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් දන්නවද අපිත් එක්ක වෙසක් එකට ගියානේ තොරම් බලන්න ඔයාලගේ නෑනා. ඔයා ගැන කිව්වා කතාවක් ඉතින් නොකියත් බෑ හිතවත්කමට. ඉතින් කියන්නම් අහන්න එපා කියලා ගිනි ගෙඩිය දුන්න කියන්නකෝ. ඉවරයි. එයා දැන් මොකද්ද කරන්නේ? නොකියපේවත් හිතන්න පටන් ගන්නවා ඇත්ත කතාව. අපි මල්ලි කසාද බැඳලා ආපු දවසේ ඉඳන් මට හිතුණා ඔය නෑන ඔහොමමයි. එහෙම සිද්ධියක් වෙලත් නෑ. හොඳේ කෝන්තර හදාගත්තා. හදාගන්නේ මොකක් හන්දද? නෑනගේ අවුලක් හන්ද නෙමෙයි. අවුල තියෙන්නේ අපේ හිත ඇතුළ අපි පාරිශුද්ධ කරගෙන නැති හන්දා. හැබැයි මලුත් පූජා කරලා හඳුන් කූරුත් පත්තු කරලා පහනුත් දල්වලා ඒත් හිත කිලිටි අරගෙන නැහැ. ඒ නිසා හරිම ප්‍රායෝගික ක්‍රමවේදයක් බුද්ධ දේශනාවෙත් තියෙනවා. ඒ තමයි තමන්ගේ හිත දිහා සිහියෙන් බලාගෙන ඉන්න කියන එක. මේ තමන්ගේ හිතට දැනෙන හිතුවිලි ඉස්සරලා හඳුනා ගන්න කියනවා. මේ සංකල්පනාව දැන් ලෝකේ කතා කරන අලුත් වචනයකින් බටහිර කතා කරන මේ මයින්ඩ්ෆුල්නස් කියලා, සතිමත් භාවය කියලා. ඒක ටිකයි. හැබැයි නරක නැහැ. මම මේ බණ ටික අහන ගෙවල් වල ඉන්න සහ මේ ඇහෙන මානේ ඉන්න අයට යෝජනා කරන්නේ අපි අපේ ජීවිතේ සතිමත්ව මොනවද මේ වෙනකල් කරලා තියෙන්නේ? සිහියෙන් මොනවද කරලා තියෙන්නේ? තම තමන්ගෙන් අහන්න ඕන. ඒ නිසා සතිමත් භාවය කියන කාරණාව අතිසේ වැදගත්. අම්මලා තමන්ගේ ජීවිතය ඇඳ උඩකට වැටුනහම පසු නොතැවි ඉන්න. එහෙම නැත්තම් මොකද්ද දන්නවද වෙන්නේ? කොච්චර දැන් මේ බණ අහගෙන හිටියාමත් හිතෙනවා ඇත්ත තමයි කියන්නේ. මං මේ පිරිසට බැඳිලා වැඩි තමයි. අදින් පස්සේ නම් එහෙම වෙන්නේ නැහැ කියලා නිදා ගන්නව නේද? හෙට උදේට මිනිපිරියෙකුට හෙම්බිරිසාව හැදිලා කියන්නකෝ. ආයෙත්ින් කර තියාගෙන දුවන්නේ ආච්චි අම්මා තමයි. මං කියන්නේ ඒවා නවත්තන්න කියලා නෙමෙයි. පුඩ්ලුවන් තරම් තමන්ගේ හිතට එන හිතුවිලි දිහා ගවේෂණාත්මකව බැලුවාම බලන්න ලෑස්ති වෙලා හිටියාම බාහිර එන සිද්ධිවලට දක්වන ප්‍රතිචාර නරක වෙන්නේ නැහැ. කොහොමද අරකේ නරකකම තියෙන්නේ? මෙන්න මේකයි නරකකම. ඒ කියන්නේ මුණුබුරෝ මිනිබිරියෝ දරුවෝ බලන එක නරක නැහැ. ඔය මුණුබුරොන්ට මිනිබිරියන්ට බලන වෙලාවේදී ආච්චි අම්මට හිතුණා කියන්නකෝ, දැනුණා කියලා කියන්නකෝ,
අම්මා ලේලි වෙලා කියන පුතා බැඳලා තමයි දැන් මේ ලේලි ඇවිල්ලා තියෙන්නේ. ඒ පුතාගේ පළවෙනි දරුවා තමයි අසනීප වෙලා තියෙන්නේ. බෙහෙත් ගෙනාවත් අඩුත් නැහැ. අම්මා ආච්චි අම්මා කියනවා ඉතින් අපේ කොල්ලගේ ළමයානේ බෙහෙත් ගෙනාපන් කියලා. හැබැයි ඉතින් තියෙන වැඩත් එක්ක එකපාරක් බෙහෙත් ගෙනලා දුන්නට පස්සේ නැහැ. ඔන්න ඉතින් දැන් ආච්චි අම්මා කිසි කමක් නැහැ ඉස්පිරිතාලයකට ගිහලා බෙහෙත් ටික ගෙනලා දීලා එහෙම දුන්නට කිසි ගැටලුවක් නැත. ප්‍රශ්නේ කොහෙන්ද නන්ද පණින්නේ? අන්න ඊට පස්සේ එනවා ඔළුවට අදහසක්. උඹ මගේ කොල්ලගේ ළමයා මරා ගන්නද හදන්නේ කියලා අහනවා. අහන්නේ ලේලිගේ. අන්න ඔතන තමයි පුපුරන තැන. අතෙන්ට එනකල් හරි. බෙහෙත් ටික ගෙනලා දෙන තැනට වෙනකල් හරියටම හරි. අච්චම්ම පරාදයි. ලේලිට අර විදිහේ වචනයක් දාලා ගහපු ගමන් පරාදයි. හැබැයි ඒ ආච්චිම්ම අවුරුදු 20ක් සිල් අරගෙන තමයි. ඒත් පරාදයි. ඒ කියන්නේ සිල් ගත්තේවා අපතේ ගිහිල්ලාද? නැහැ. අපතේ ගිහිල්ලා නැහැ. ඒ කුසලතාවය තියෙනවා. ඒත් අම්මලා හිත හදාගෙන නැහැ. අපි අකමැති දෙයක් වෙනකොට ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව නිහඬව ඒක අතහරින්න අපේ හිත පුරුදු කරලා නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අපේ හිත අපි අකමැති දෙයක් වෙනකොට ගැටෙනවා. ගැටිච්ච එකේ කොච්චරනම් අපිට දුර්විපාකද කියලා කියන්නේ අපේ රට තමයි මේ ආසියාවේ වැඩිහිටියන්ගෙන් වැඩිපුරම ඩිමෙන්ෂියා රෝගයට ලක් වෙන රට. ඩිමෙන්ෂියා රෝගය හැදෙන්නේ වැඩිහිටියන්ට. මට හෘද සාක්ෂි ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර බණ කියලා, මෙච්චර බණ අහලා, මෙච්චර සිල් අරගෙන, මෙච්චර පන්සල් ගිහිල්ලත් අපේ වැඩිහිටි පරම්පරාවට නම් ඉතා ශීඝ්‍රයෙන් ඩිමෙන්ෂියාවේ එන්නේ කොතන හරි තැනක අපි අසමත්නේ. ඒ කියන්නේ අපි හිනහ වෙලා තියෙන්නේ හිනා නොවි බැරිකමටනේ. හිතේ ගින්දර තියාගෙන එළියෙන් නිමිලා වගේ ඉඳලානේ. මං ඒකට හදාගෙන ඉන්න වචනයක් රිසෙප්ෂන් ලයිෆ් එකක් නිතිබිලා තියෙන්නේ. රිසෙප්ෂන් ලයිෆ් එකක් කියලා කියන්නේ ඕනම ආයතනයක තියෙනවා පිළිගැනීමේ නිලධාරිනියෝ ඉන්න මේසයක්. ඉතින් ලස්සනට ඇඳලා පැළඳලා මේකප් දාලා ඉන්න ඕන. රස්සාව තමයි එන ඔක්කොටම උදේට ගුඩ් මෝනින් කියන්න ඕනේ. හැන්දෑවට ගුඩ් ආෆ්ටර්නූන්, ගුඩ් ඊවිනින් කියන්න ඕනේ. රස්සාව. ඒ ළමයාගේ හිතේ කොච්චර කප්පරකට දුක තිබ්බත් දුක පෙන්වන්න බෑ රස්සාවට හිනා වෙන්න ඕනේ. ඔබ හිතන්ද ඔබගේ ජීවිත ඇතුළෙත් අවංකවම ස්තෝපයේ සාලේ සැටියේ වාඩි වෙලා හිනහවෙන හිනහව නිදන කාමරෙත් නාන කාමරෙත් කුස්සියෙත් අවංකවම හිනහවෙනවද? එහෙම නැත්තම් ඇවිලෙනවද? ඇත්තටම ඇවිලෙනවා නම් පිච්චෙනවා නම් ඔව් අපි පරාජිතයි. එනිසා ඒක ගලවන්න වෙන ක්‍රමයක් නැහැ. පළවෙනිම ක්‍රමය තමයි සිහිය පිහිටවන එක. බුද්ධ ධර්මයකට වචනයක් දෙනවා ආනාපාන සති කියලා. ආනාපාන සති ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව සිහිනුවණින් බැලීම හිත එකඟ කර ගැනීම සඳහා තියෙන ඉතාම හොඳ ප්‍රවේශයක්. ඒකට තියෙන බාධාවල් මොනවද? බාධාවල් තියෙනවා. දැන් මේ කියන සතිමත් භාවය සිහිය පිහිටවා ගන්න බැරි එක බාධාවක් ඇටියට නූතන ලෝකයේ විද්‍යාඥයෝ පරීක්ෂා කරලා බලලා කියලා තියෙනවා වැඩිපුරම රූපවාහිනී බලන. දැන් මේක වෙලාවර net fm නේ. එහෙනම් මේකේ රූපවාහිනී නෑ. හැබැයි නේත්‍රාලෝක YouTube එක තියෙනවා. රූපවාහිනී ඇතුලෙන් මනස විකෘති කරන, මනස අවුලවන, වෛරය හදන, ලෝභය හදන, රාගය හදන, ප්‍රචණ්ඩත්වය තියෙන දර්ශන නිරන්තරයෙන් බලනවා නම් ඒ හිතක සතිමත් භාවයේ පිහිටවන්න අමාරුයි කියනවා. ඒක වැඩි හිටියන්ට ඈ. මොකද දැන් මේක අහගෙන හිටියට මොකද සතියේ දවස්වලට එක එක දඩයම් බලන කාලයක් ලංකාවේ දැන්. ඔව්. එහෙම ඒවා තියෙනවනේ. දැන් අපි උපදේශනේ ඉන්නවනේ. එක දරුවෙක් ආච්චි අම්මත් එක්ක ඇවිල්ලා කියනවා ආච්චි අම්මා දරුවා අල්ලගෙන නිදාගන්නේ නැයි එනවලු රැට. හීනෙන් ඈ. හෙව්වා හෙව්වා හෙව්වා හෙව්වා බෑ හොයාගන්න ඇත්තෙම නැහැ. පස්සේ අපි මමම කල්පනා කළා නිදන්න කලින් මොනවද gedera කරන වැඩ. ඉතින් අර සර්පයෝ ඉන්න නාට්‍ය තමයි බල්ලා නිදාගන්නේ. ආච්චි අම්මට සර්පයෝ දැක්කහම ෆෝබියා එකක් තියෙනවා. ඉතින් මේ නින්දෙදි බය වෙනවා. ඉතින් එහෙම හිතකට කවුද දැන් සතිමත් භාවයේ උගන්වන්නේ? අමාරුයි.
අදද මේ මේ කාරණා ටික ඔළුවට ගේන්න ඕනේ. දරුවන්ට තියෙන ප්‍රශ්නේ, දරුවෝ ඩිවයිස් එකට ෆෝන් එකට ඇබ්බැහි කරලා නම් නිතරම උඩ පහළ යවනවා නම් දැන් මේ බණහන මධ්‍යම වයසේ ඉන්න දෙමව්පියෝ දන්නවා ඇල්ගොරිතම් එක කියලා ජන්ගම දුරකථනවල තියෙනවා තාක්ෂණයත් එක්ක එකක් එබුවාම ඒ જાතිය ගොඩක් එනවා. ළමයි මේකට ඇබ්බැහි වුණාම මොළය මනස ඒකට අනිවාර්ය රෙජිස්ටර් වෙනවා, ගලවන්න අමාරුයි. එහෙම හිතක සතිමත් භාවයේ හදන්න බෑ. එහෙම දැන් කණ්ඩායම් දෙකටම මම කාරණා කිව්වා. සතිමත් භාවයේ හදන්න බැරි වෙනවයි කියලා කියන්නේ මතක තියාගන්න තියෙන ප්‍රමාණය කැපැසිටි එක අඩු වෙනවා. දැන් වැඩිහිටියන්ට කොහොමද වෙන්නේ? දැන් වැඩිහිටියෝ දන්නවා මත් වයසට යන්න වයසට යන්න මතක නැතිවීමකුත් එනවා. හැබැයි ඒක ඩබල් වෙනවා අර විදිහේ අසහනකාරී දේවල් නිතර බලනවා නම්. කතා කරන එකත් එහෙම තමයි. ඊළඟට දෙවෙනි කාරණාව, එක වැඩක් හැර එක වෙලාවේ වැඩ 3-4ක් කරන අය ඉන්නව නේද? ඒගොල්ලන්ටත් සතිමත් වෙන්න බෑ කියනවා. ඒ කියන්නේ උයන ගමන් තවත් වැඩක්. දැන් සමහර ඇහුවාම කියන්නේ මට පුළුවන් වැඩ දෙක තුනක් එකට කරන්න, ඒක කරන වැඩේ මම බලා ගන්නම් කියනවා. මතක තියාගන්න ඔය එක වෙලාවක වැඩ දෙක තුනක් කරනකොට එකකවත් සතිය පිහිටවන්න බෑ. ඒ වගේ ප්‍රතිඵල තමයි අම්මලා අපිට ගෙවල් ඇතුලේ අපේ හිත සහනයකින් එක අරමුණක තියාගන්න බැරුව තියෙන්නේ. ඒක නිසා මම ඔබට කරන යෝජනාව නූතන මනෝවිද්‍යාවේ කතා කරනවා සිහිය පටන් ගන්නද කියලා චූටි තැනකින්. අපි මේ වචනේ හරියටම දෙමු. බෞද්ධ භාවනාව. මේ බණ අහන ඔබ මේ 2570 වෙනි සම්බුද්ධ පරිනිර්වාණ වර්ෂ ප්‍රමාණයේ වෙසක් පොය දවසක මේ ඊයේ ගත වෙච්ච ඒ පොය දවසේදී gedaraට ප්‍රතිපත්තියක් ගෙනාවොත් අපේ gedara මේ විනාඩි 15 තමයි සියලු දෙනා සතිමත්ව භාවනා කරන වෙලාව. මතක තියාගන්න මල් පහන් ටැට්ටර් ගණන් පූජා කළත් ඒ හා සමාන වෙච්ච සහ ඊට වඩා ඉහළ ආනිසංසත් තමන්ගේ හිතට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පූජා කළා කියලා කියන්නත් පුළුවන්. වගේම තමයි හිතේ තියෙන අතෘප්ති ගතිය අසහනය අහිමි වෙනවා. දැන් මේක පාවිච්චි කරනවා දැන් ලෝකේ. දැන් අපි ගාව තියෙන මේ භාවනාව ලෝකේ බටහිර රටවල් වල අය පාවිච්චි කරනවා. මොනවද පාවිච්චි කරන්නේ මොනවද දන්නවද? ආතතියෙන් ඉන්න අයට ආතතියෙන් මිදෙන්න. ආතතිය කියලා කියන්නේ වැඩ වැඩි. දැන් වැඩ වැඩි හන්දා ඔක්කොම පැටලිලා තියෙන්නේ. කරගන්න විදිහක් නැහැ. ආතතිය වැඩි වුණාම සිද්ධ වෙන දෙයක් තමයි එක්කෝ බය හිතෙනවා, එහෙම නැත්නම් වැඩේ අතහැරලා දානවා. හැම වෙලාවෙම නොසන්සුන්. ඊට පස්සේ එන අසනීපේ තමයි ඇන්සයිටි කියන එක. නොසන්සුන් ගතියක් එනවා. නොසන්සුන් ගතියක්. ඔක හොඳට උදාහරණයකින් මම කියන්නම්කෝ. එක සමහර තැනකදී ඔය ළමයෙකුගෙන් ගන්නකෝ. දැන් අගෝස්තු මාසේ උසස් පෙළ විභාගේ පටන් ගන්නවා. මම මේ ළමයාගෙන් ගන්න මේ කාලේ මේක ප්‍රායෝගිකයි. විභාගෙට ලෑස්ති වුණ අවුරුදු දෙකක්. හැබැයි මාස දෙක තුනක වැඩ කරගන්න බැරි වුණා. ඒ වෙනකොට එයාගේ හිතට ඇවිදilla තියෙනවා මට විභාගේ පාස් වෙන්න බැරි වෙයි කියලා සිතුවිල්ල. අන්න ආතතිය පටන් ගන්නවා, හැඟීමක් එනවා, බය. සිතුවිල්ල තමයි විභාගේ අසමත් වෙයි. ඊට පස්සේ ආපු හැඟීම මොකද්ද? බය වුණා. ඒ බයත් එක්ක නොසන්සුන්කමක් හිතට ආවා. එයාගේ හැසිරීම මොකද්ද? එක්කෝ විභාගේ ලියන්නේ නැහැ. එම නැත්නම් එයාට ඩිප්‍රෙෂන් කියලා විසාදය කියන තැනට යපත් වෙලා තියෙනවා. ගෙදරක ගත්තත් ওই ටික තමයි. මොකක්ද ওই ටික කියලා කියන්නේ? වැඩ ඔක්කොම ගොඩ ගැහුනට පස්සේ ආතතියෙන් අපි පීඩාවටපත් වෙනවා. දැන් බටහිර මේක ලොකු ප්‍රශ්නයක් වෙච්ච හන්දා 1970 ගණන් වල බටහිර ලෝකේ හොයාගත්ත අපේ භාවනා ක්‍රමයකින් ආතතිය ගලවන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ දැන් අපි කියන්නේ සායනික ප්‍රතිකර්මයක් විදිහට මනෝ චිකිත්සක ක්‍රමවේදයක් විදිහට භාවනාව සෝක් එකට පාවිච්චි කරනවා මයින්ඩ්ෆුල්නස් කියලා. මම කොහොමද පාවිච්චි කරන්නේ දන්නවද? දවස පටන් ගන්නකොට විනාඩි 15ක් සිහියෙන් තමන් දිහා බලාගෙන ඉන්නවා. තමන්ගේ ඉරියව් දිහා, තමන්ගේ හුස්ම දිහා මේ ටික මෙනෙහි කරගෙන හිත සමාධිගත කරගන්නවා. සමස්තේම සමාධිගත වෙන්නේ නැහැ. හැබැයි එදා දවස ගත කරන්න ලොකු ඉන්ධන බලවේගයක්
ඒ සතිය ඇතුළතදී ලැබෙනවා. ඒකේ තියෙන ලොකුම දේ තමයි විෂාදය කියලා කියන්නේ සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න හිතන එකක්. විෂාදයේ උච්චතම අවස්ථාවට ගියපුවාම එයා ජීවිතේ නැති කරගන්නවා. ජීවිතේ නැති කරගන්නවා. ඒ ජීවිතේ නැති කර ගැනීමට පෙර ආතුව මනෝවෛද්‍යවරයෙකුට ඒ කෙනෙක් හම්බ වුණොත් ප්‍රතිකාර සැලැස්මට යන්න ඕන නැති මූලික අවදී ඉන්න විසාදිය හැදිච්ච කෙනෙකුට ඔවුන් පාවිච්චි කරන ක්‍රමවේදය තමයි බෞද්ධ භාවනාව. ඒකට මයින්ඩ්ෆුල්නස් කියලා නමක් දැම්මා. සතිමත්ව සිටීම. ඉතින් ඒ සතිමත්ව ඉන්න ඒකෙන් ප්‍රතිලාභ ලබන බටහිර අයට වඩා අපි ප්‍රතිලාභ ලබන්න ඕනේ නැද්ද? ඉතින් එකක් ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්නවා වගේම අර සම්මා වායාමයේත් වැඩෙනවනේ. කොහොමද සම්මා වායාමයේ වැඩෙන්නේ? මතක ධාර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාමයේ වැඩෙනවා. වඩන්ඩ කියලා කිව්වා මේ දක්වා හිතට ආව නැති අකුසල් හිතට එන්න දෙන්නේ නැති වෙන විදියට ඉන්න ඕනේ. හිතට ආපු නැති අකුසල් එන්න දෙන්නේ නැති වෙන්න මොකද්ද කරන්න ඕනන්නේ? මට දවසක් ඉස්කෝලේකින් කියනවා ආපු නැති අය ඉතින් එන්න දෙන්න වෙන්නේ නැත්තම් හොදට ගේට්ටු දාලා තාප්ප බැඳලා CCTV ගැව්වා මාරිලු. පොඩි එකාගේ හැටියට හරි. ඔව්. CCTV එකක් ගහන්න ඕනේ තමයි. ගහන්න ඕනේ ගෙදරට නෙමෙයි. හිතට ගහන්න ඕනේ. මට එන හිතුවිලි මීට කලින් ආපු නැති අකුසල් හිතුවිලිද කැමරාවෙන් බලන් ඉන්නවා. ඒකට වෑයමක් තියෙන්න ඕනේ. ඊළඟට මම උත්සාහ කරනවද මේ දක්වා මගේ හිතට ආව අකුසල් දුරු කරන්න? මංගව ව්‍යායාමයක් තියනවද? ඒ ව්‍යායාමයේ කරන්න පුළුවන්නේ සිහියෙන් හිටියොත් විතරයි. සිහියෙන් හිටියොත් විතරයි. එහෙම නැති වුණොත් තියෙන අකුසල් වැඩි වෙනවා, නොකරපු අකුසලුත් එනවා. දැන් අපේ බෞද්ධ මාර්ගය බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තියෙන් පිදීම නම් ප්‍රතිපත්තිය වනාහි මේ දක්වා නොකරපු අකුසල් නොකරන්ඩ වග බලා ගැනීමක්. මේ දක්වා සිද්ධ කරපු අකුසල් ප්‍රහාණය කරගන්ඩ වෑයමක්. මේ සම්මා වායාමය පුහුණු කරන්ඩ නම් අනිවාර්යයි සම්මා සතිය තිබිය යුතුමයි. සම්මා සතිය වනාහි භාවනාවම තමයි. භාවනාව කියලා කිව්වේ උතුරු සළුවක් දාගෙන කකුල් දෙක එක තැනකට තියාගෙන ඉන්න එකකට නෙමෙයි. දැන් මම ওই උපදේශනේදි කියනවා මේ අම්මා ටිකක් ડિප්‍රෙෂන් වගේ, අපි චුට්ටක් භාවනා කරමුද? බෑ සයින්ස්. භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් නිින්ද යනවලු. කිසිම භාවනාවක නිින්ද යන්නේ නැහැ. ස්ලීප් ඉන් මෙඩිටේෂන් කියලා එකක් නැහැ කොහොක්වත්. නිින්ද යන්නේ වෙන වැඩකට. භාව හිත මිදුණු ගමන් හිත නිදා ගන්න. ඒ කියන්නේ නිින්ද යනවා කියන එකේ තේරුම භාවනාව කෙරෙලා නැහැ කියන එක. ඒ නිසා භාවනා කරනකොට කාට හරි නිින්ද යනවා කියන එක අසත්‍යයක්. නිින්ද යනවා භාවනාව වෙන්නේ නැහැ. එහෙනම් ඒකට භාවනාව අල්ලගන්න එපා. ඒක නිසා මතක තියාගන්න සිහිය තමන්ගෙන් පටන් ගන්න. වෙන කාගවත් සිහියක් ගැන කතා කරන්න යන්න ඕනේ නැන්නේ. එනිසා බුද්ධත්වයට පෙර ඔබට මතක නම් බුදුරජාණන් බෝසත් අවදී සිද්ධාර්ථ කුමාරයා ආනාපානසති භාවනාව වඩපු බව, දියුණු කළ බව අපි දන්නවා. එතනින් තමයි මානසික මට්ටම ඉහළටම අරගෙන යන අඩිතාලම දාගත්තේ. දැන් අපිටත් ඕනන්නේ මනස දියුණු කරන්න නම් අපිටත් පුළුවන් වෙන්න වෙනවා මේ කියන සිහිය දියුණු කරන්න. එච්චරයි. හැබැයි මේ සිහිය ඇතුලේ තව වචනයක් කතා කරනවා. ඒ තමයි නුවණ. මේ අවබෝධයෙන් කරන්න ඕන වැඩක්. කොහොමද අවබෝධයෙන් කරන්නේ? ඔබට මතක ඇති අර සම්මා සතිය විග්‍රහ කරන තැන. දැන් මම මේ පාලි වලින් කියපු ගමන් අම්මලා දැනගන්නවා මේක හොඳේ. ඒක නිසාමයි මම මේක පාවිච්චි කරේ නැත්තේ. ඇයි දන්නවද? මම මේක දැනගන්නකොට තියෙන හානිය අහපු ගමන් හිතනවා අපි ඕක අහලා තියෙනවනේ, දන්නවනේ. කතමංචෞසෝ සම්මා සති කියන තැන කායේ කායානුපස්සී විහෙරති නේද? මතකද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා සතර සතිපට්ඨානය ගැන දේශනාවේ තියෙනවා. හිතට දැනෙන එන සිතුවිලිද,
වේදනාවල් හඳුනා ගැනීමද කයේ වෙනස් වීම හඳුනා ගැනීමද මේවා තමයි සිහිය. මොකද්ද කිව්වේ? ඒකායනෝ මග්ගෝ භික්කවේ චේතෝ විමුක්ත්‍යා. හිතේ ගැලවීමට තියෙන එකම මාර්ගය තමයි සතිපට්ඨානෙ. ඒ සතිපට්ඨානෙන් ටිකක් අරගෙන බටහිර අය ගොඩාක් දේවල් දිනලා තියෙනවා. අපි ඉතින් 2570ක් කියලා වෙසක් සමරනවා. මං මේ බණහන අම්මලාට තාත්තලාට යෝජනා කරනවා. අපි ඉදිරියටත් කතා කරයි මේ සිහිය සම්බන්ධව, සතිය සම්බන්ධව, බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය පිළිබඳව. හෙට නැගිටිනකොට අද උදේ නැගිටලා ඇවිලිච්ච දෙක තුනකට හෙට ඇවිලෙන්නේ නැතුව හිටියොත් අම්මලා සිහිය දියුණු කරලා, තාත්තලා සිහිය දියුණු කරලා. එහෙම නැති වුණොත් නම් අපි හෝදලා මඩේ දාලාමයි මතක තියාගන්න ලොකු ගැටලු වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණ වලින් මම කියන්නම්. ඕනනම් බයත් උනාට කමක් නැහැ, බණ පොතේ තියෙන ඇත්තම සිද්ධි වල පණිවිඩය මතකද කියලා. මතකද පන්සල් 84,000ක් හදපු රජෙක් හිටියා. එයාට කියන්නේ ධර්මාශෝක රජුරෝ කියලා. දුවයි පුතයි පැවිදි කළා. සංගමිත්තා මහරහත් මෙහෙණින්නහංශ මහරහත් තෙරණින්නහංශ ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ. අද අපි මේ බණ කියන්නේ පුදන්නේ වඳින්නේ ඒ රහත් දෙනමම මේ රටට වැඩම කරපු හන්දා. තුන්වෙනි ධර්ම සංගායනාව කළා. කළේ ධර්මාශෝක රජුරුත් තමයි. දඹදිව ඉන්දියාවේ ගියපු අය දන්නවා ධර්මාශෝක රජුරු නැත්තම් ඉන්දියාවේ බෞද්ධ පුනරුදයක් නැත. ඒ උනාට ධර්මාශෝක රජුරු මැරිලා ගිහිල්ලා ඉපදුනේ කොහෙද? පිඹුරෙක් වෙලා. මතක තියාගන්න පණිවිඩේ තමයි අපි ස්පර්ශ කරන්නේ. පන්සල් හදපු, චෛත්‍ය හදපු රජුරවන්ට තමන්ගේ හිත හදාගන්න බැරි වුණා. එයා හිතන් හිටියා නෑ මම පන්සල් පල්ලි පන්සල් චෛත්‍ය බෝධි හැදුවාම මගේ හිත හැදිලා කියලා. ඒ උනාට මොකද උනේ? මරණාසන්න මොහොතේ අර විජිනිපතක් වැද්දුනහම ධර්මාශෝක රජුරෝ කුකුල් කේන්තිකාරයා කියනවනේ මතකනි කාලිංග යුද්ධයක් කරලා ලක්ෂ ගාණක් මැරුවනේ. කේන්තියක් තිබුණා. ඒ කේන්තිය පාලනය කරගත්තෙත් නෑ, කේන්තිය යටපත් කරගත්තෙත් නෑ. ඒ කේන්තිය හිතේ තියෙද්දිම සමාජ සේවාවන් කළා ඈ, නැත්තේ නෑ. ශාසනික සේවාවන් කළා. මතක තියාගන්න මොන සේවාවන් රටට, ජාතියට, ආගමට කරලා තිබුණත්, කරන්න එපා කියලා නෙමෙයි, කරලා තිබුණත් තමන්ගේ හිත තමන්ට දමනය කරගන්න බැරි තැන අසරණයි. ඒක නිසා ඔය යුක්තිය ඉල්ලලා, සාධාරණේ ඉල්ලලා, සමහර අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා හිත කිලිටි කරගන්න ගොඩක් අය පරිස්සම් වෙන්න සාධාරණේ ලැබෙයි, යුක්තිය ලැබෙයි. හැබැයි තමන්ට තමන් සාධාරණේ කරගන්න අනුන්ගේ ලෙඩවලට තමන් බෙහෙත් බොන්නේ නැතුව ඉන්න ඕන. මොකද අපිට බාහිර සිද්ධියක් දැකලා අපේ හිත ගිනි ගන්නව නම් ඔව් අපි දුරුලයි තමයි. ඒකයි ඇත්ත කතාව. බුද්ධ දේශනා මං කිව්වනි බුදුරජාණන් වහන්සේගේ මාගන්ධියත් එකයි, ඒ වගේම තමයි සුන්දරිත් එකයි, ඒ වගේම තමයි දේවදත්ත හාමුදුරුවොත් එකයි. එහෙම තමයි. අසමාන කරගත්තේ නැහැ. එනිසා ඒ ලක්ෂණය තිබුණේ හිත දියුණු කරපත් ගත්ත කෙනෙකුගේ විතරයි. හැබැයි දැන් මන් දන්නවා මේ බණ අහගෙන ඉන්න අම්මලාට හිතෙනවා, තාත්තලාට හිතෙනවා හාඳුරෝ ඔහොම කියයි. අපි නිදන්නේ උන් අපිට කරපුවා. එහෙම කියනවා, එහෙම කියනවා. අපි මෙච්චර හොඳ කරලා උන් අපිට කළේ මෙහෙමයි කියලා කියනවා. අම්මලා අපිට කරපත් දේවල් වලට අනුන්ම විතරක් වැරදි කියලා අල්ලන්න එපා. බුද්ධ학ම කතා කරන්නේ හේතුඵල ධමයක් ගැන. පටිච්ච සමුප්පන්නයි. කොහේ හරි අහුමුළු වල අපෙත් සංසාර ගමනේ අඩුපාඩු තිබිලා තියෙනවා. ඒ අඩුපාඩු නිසා අපිට සමහර වෙලාවට අපිට මුණ ගැහිච්ච බිරිඳ, සැමියා, දරුවෝ ඒ කර්ම ශක්ති පියවන පරණ ගනුදෙනු කරුවෝ නොවෙන්න බැරි නෑ. මතකද
ස්වාමියෙක් නිතර කියපු දෙයක් ඇහුවේ නැහැයි කියලා ඊයේ පෙරේද පෙට්‍රල් දාලාගෙන තිබ්බා. ඉඳ තිබ්බා. දිනුන්දය සංසාරයේ දිනුන්ද ඉවරයි. මොකද උනේ? අර කියන ලද සිහියෙන් තමන්ව දමණය කරගන්න බැරි වුණා. මේ සතර අපායට වැටුණා. එනිසා මේ දේශනාව ඇතුළේදී මම ඔබට කරන යෝජනාව, අපි මේ පුදන්නේ බුදුරජාණන් වහන්සේ සැදැහැයෙන්, ආමිසේනුත් පුදමු, ප්‍රතිපත්ති ගරුක වෙමු. ප්‍රතිපත්ති ගරුක වීම වනාහි හිතින් සංවර වීමමයි. ඒ නිසා හිතින් සංවර වීම වනාහි සතිමත් වීමමයි. ඒ උදෙසා ඔබ ඔබේ හුස්ම රැල්ලේ ඉඳන්, තමන්ගේ ඉරියව්වේ ඉඳන් ගවේෂණය කරන්න. අන් අයගේ හැසිරීම තමන්ගේ හිතේ ගින්දර බවට පත් නොකරගත හොත් මම හිතෙනවා අපිට පිළිමෙන් ප්‍රතිමාවෙන් චිත්‍රෙන් දකින බුදුන් හිතින් දකින්න පුළුවන් වෙයි.

0: අපි දේශනාවේ ආකෘතියට දේශනාව සමාප්ත කරනවා. දේශනාවේ දායකත්වය අංක 140-1 ඒ නුවර පාර යක්කල ලිපිනෙහි පදිංචි දම්සිරි නන්දනී පොන්නම්පෙරම මහත්මිය ඇතුළු සියලු දෙනාම අරමුණ මාස්පොත පහළ බදලව හෙට්ටිගෙදර විසූ චන්ද්‍රා විජේරත්න පුංචි අම්මා 2025 මැයි 31 වන දින පරලව ගොස්, ඒ කියන්නේ අදට වසරක් ගත වීම නිමිත්ත කරගෙන තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. එතුමියට අපි ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙන්නට පින් ප්‍රාර්ථනා කරන අතරතම පවුලේ පරලෝස සැපත් සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නටයි දායකත්වයේ අරමුණ. එනිසා රටවාසී ලෝවාසී මේ දේශනාව ශ්‍රවණය කළ හැම දිනාගේම නමින් මිය පරලව ගිය ඥාතිහිතයිසින් පින් අනුමෝදන් වෙත්වා. ඔබෙත් මගෙත් සසරගත සියලු නෑයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ලබ ඇති භවයන් සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසේවා කියා සාදු කියා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම දායකත්වයේ දරන නන්දනී පොන්නම්පෙරම මහත්මිය ප්‍රදාන ඒ ඥාතිහිතයිසී පවුලේ හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී හැම සියලු දිනාටමත්, විශේෂයෙන්ම මේ දින කීපය පුරාවටම මේ ස්ථානෙට වැඩමවා කොට දේශනාවන් සිද්ධ කරපු අපේම යතිවරණන් වහන්සේලාටත්, ලක්වාසී ලෝවාසී සියලු යතිවරණන් වහන්සේලාට, net fm කාර්ය මණ්ඩලයට දීර්ඝායස නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා සැලසේවා. අපි දන්න නොදන්න සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. අවසන ඔබටත් මටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවායි කියා සාදු කියා පින් අනුමෝදන් වෙන්ට. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. අපි ඔබට පොරොන්දු වුණා රාත්‍රියේ 9 වෙනතුරු මේ සජීවී විකාශය ඔබට සමීප කරනවා කියලා. එය පොරොන්දු වෙච්ච විදිහටම අපි ඉටු කරනවා. පළමුවෙනි හෝරාවේ ධර්ම දේශනාවක් විදිහට, ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවක් විදිහට මේ දෙහෝරාව ගත කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ නිසා කුරගල පුදබිමේ සිටින ඔබටත්, ඒ වගේම FM 95, FM 94.8 net ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටත් ওই විදිහටම රැඳෙන්න කියලා ආරාධනා කරන අතරේ වැඩමව වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. කෝරගල රාජමහා විහාරයේ කාර්ය මණ්ඩල ප්‍රධානි චමෝත් රුක්ෂාන් මහතාට, ඒ වගේම තේවාව බාර නිලධාරී රංජිත් පරණවිතාන මහතාටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා උන්වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්නට. අපි සියලු දෙනා සාදුනාද දෙමින් ඒ පින අනුමෝදන් වෙමු. මේ වෙලාවේ FM 95, FM 94.8 net ශ්‍රවණය කරන සියලුම දෙනාට අපි කියන්න ඕනේ, කෝරගල ඉතාම රමණීය ස්ථානයක තමයි අපි රැඳිලා ඉන්නේ. ඒ උත්තම සුගන්ධ කුටිය, සුගන්ධ කුටිය කිව්වහම net ශ්‍රාවකත්වය හොඳින්ම දන්නවා. ඔබේ මූල්‍යමේ ශක්තියෙන් මේ සුගන්ධ කුටිය මේ තරම් සුන්දර ලෙස නිර්මාණය කිරුණේ. ඒ සුගන්ධ කුටිය තුළ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලා වගේම මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ උතුම් ධාතුන් වහන්සේ උදෙසා තුන්යම් පුරාවටම අපි දළදා මාලිගාවේ යම් කිසි අයුරකින්ද තේවාවන් සහිතව බුද්ධ පූජාවන් කරන්නේ. ඒ ලෙසම බුද්ධ පූජාවන් සෑම දිනකම සිදුවෙනවා. ඔබටත් පුළුවන්කම තියෙනවා ඒ උත්තම බුද්ධ පූජාවන් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න. අපේ බුද්ධ පූජාව භාර නිලධාරී රංජිත්ට ඔබ කතා කරන්න 0777-6676-66 අංකයට කතා කරන්න. අපි හැම කියන්නේ ඔබට ලැබෙන බොහොම දුර්ලභ අවස්ථාවක්, බුද්ධ උපස්ථානය සඳහා ලැබෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ජීවමාන බුදුන්ට බුද්ධ පූජාවන් සිදු කරනවා කියන සිතිවිල්ල ඇතුව ඔබේ ජන්මදිනය වෙනුවෙන් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ඔබේ මියගිය ඥාතීන්ගේ ගුණානුස්මරණයක් වෙනුවෙන් වෙන්නට පුළුවන්. මේ උත්තම වූ බුද්ධ පූජාව වසරක් පාසා වෙන් කරගන්නටත් ඔබ කැමති නම් ඒ උදෙසා තමයි ඔබ රංජිත්ට කතා කරන්න. අපි සාකච්ඡාව අවසානයේ නැවතත් ඒ දුරකථන අංකය මතක් කරන්නම්. එහෙමනම් අපි දැන් සූදානම් වන්නේ ධර්ම සාකච්ඡාව සඳහා එළඹෙන්නට. ධර්ම සාකච්ඡාවට ප්‍රථමව උතුම් බුද්ධ රත්නයේට නෛර

0: දායක ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා කියලා ශාමපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ෂවීය කර්මාචාර්ය යටිහලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ඓතිහාසික කූරගල අඹුලුගල උභය රාජමහා විහාරාධීශවර මත්තල අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘවර රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජනීය වතුරු කුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිධාන නාහිමියන් ප්‍රමුඛ මේ විහාරස්ථානයේ වැඩ සිටින අන්තේවාසික සද්ද විහාරක මහා සංඝරත්නයෙන් අපි අවසනයේ ප්‍රාර්ථනා කරනවා දහම් සංවාදයේ දෙන්නට. අද දහම් සංවාදය සඳහාත් අපි ආරාධනා කළේ ධර්මදේශනාව සිදු කළ අපේ ඉරිදා මෙත්නෙත් පාමුලෙන් උදෑසනාටට ඔබේ සිත් සතන් වෙත මේ උත්තම වූ ධර්මය සරලව නමුත් හිතට දැනෙන ලෙස හැමදාමත් දේශනා කරන අපේ පූජනීය වන්දනීය කොටිකුලමේ පේමාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට. අපේ හාමුදුරුවනේ, අපි ඉන්නේ හරීම විචිත්‍රවත් පුදබිමක. මේ විචිත්‍රවත් පුදබිමේ මේ වන විටත් ඉතා දිගු පෝලිම්වල රැඳී සිටිමින් බොහෝ දෙනෙක් බුදුන් දකිනවා කියන සිතිවිල්ල ඇතුව සුගන්ධ කුටියට පිවිසෙනවා. ඒ වගේම ඉහලින් තිබෙන මහා සෑයට ගිහිල්ලා දොහොත් මුදුන් දීලා වන්දනා කරනවා. පහළ මණ්ඩපයේ තියෙන බෝධින් වහන්සේ වන්දනා කරනවා. මේ හැම දෙයකම මුල් වෙන්නේ අපේ හාමුදුරුවනේ ශ්‍රද්ධාව. ඉතින් ශ්‍රද්ධාව කියන දේ ගැන කතා බහ කරද්දී වර්තමානයේ මේ ශ්‍රද්ධාව පිළිබඳ නේක විද මත පළ වෙන කාලයක් අපේ හාමුදුරුවනේ. ඇයි මෙච්චර අපි ශ්‍රද්ධාවන්ත වෙන්නේ? ඕකෙන් අපිට නිවනට යන්න මඟ අවුරනව නේද කියලත් සමහරු මත පළ කරන අතරේ අපි අහලා තියෙනවා අපේ හාමුදුරුවනේ, පින්දහම් කිරීමට මූලික වෙන්නේත්, ඒ වගේම සිත පිරිසිදු කරන්න මූලික වෙන්නේත්, නිවනට මඟ පෙන්වන්න මූලිකත්වයට පත් වෙන්නේත් ශ්‍රද්ධාව කියන එක. ඒ ඔස්සේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගෙන් අපි මුලින්ම දැනගන්න කැමති මේ ආධ්‍යාත්මික දියුණුවේ ආරම්භය කොයි විදිහේද ශ්‍රද්ධාවත් එක්ක මූලික වෙන්නේ කියලා.
1: ඇත්තටම සමිරයගේ ප්‍රවේශය හරි හොඳයි. ශ්‍රද්ධාව නොතිබෙන්න කූරගලක් නැහැ.
0: එහෙමයි.
1: කූරගල නොතිබ්බනම් අද වෙසක් පොය දවසේ net fm එක මෙතන නැහැ.
0: එහෙමයි.
1: කූරගල නොතිබෙන්න මේ ජන ගඟක් අද ගලන, ඒ ජන ගඟේ ආධ්‍යාත්මික සුවය නැති වෙලා.
0: එහෙමයි.
1: මේ එන හැම කෙනෙක් ළඟම තියෙන ශ්‍රද්ධාව. කවුරු හරි කියනවා නම් ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ කියලා, එක්කෝ අන්ධ වෙන්න ඕනේ නැත්නම් මන්ද බුද්ධික වෙන්න ඕනේ.
0: එහෙමයි.
1: ඔය දෙකෙන් එකක් වෙන්න ඕනේ. හේතුව බුදුරජාණන් වහන්සේ මතක ඇති, උන්වහන්සේම මතක් කරනවා දේශනාව ඇතුලේ, සුකෝ බුද්ධානං උප්පාදෝ.
0: එහෙමයි.
1: බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඉපදීම සුවයක්මයි සැපයක්මයි. ඊළඟට ඒ සැපය සුවය ගතට නෙමෙයිනේ, හිතට. ඒ සුවය දෙන පළවෙනිම ප්‍රවේශය තමයි ශ්‍රද්ධාව, විශ්වාසය. සද්දා බීජං තපෝ උට්ටි කියලායි දේශනා කළේ. ශ්‍රද්ධාව තමයි බීජය.
0: එහෙමයි අපේ හැමදෙරටම.
1: ශ්‍රද්ධාව නැති වුණ, ශ්‍රද්ධාව කියලා කිව්ව විශ්වාසය. එක තැනක ඔය කර්මය කර්මඵලයේ දේශනා කරන තැන බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දේශනාවක් කළා. ඒ තමයි කෙනකොට අවිශ්වාස වුණොත් මෙලව පරලව එයා නියත මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා.
0: එහෙමයි.
1: මේක පව් මේක පින් කියලා විශ්වාස නොකරන කෙනෙක් හිටියොත් එයා මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා. මේ මහාන බමුණුන් පිදීම නොකල යුතුයි කියලා අවිශ්වාස හදාගත්තොත් ඒක නියත මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා. මවට සැලකීම පියාට සැලකීම වැඩක් නැහැ අර්ථ විරහිතයි කියලා අවිශ්වාසය ගැන හදාගත්තොත් එයා මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා. ප්‍රශ්නේ මොකද දන්නවද? නියත මිත්‍යා දෘෂ්ටිකයා නියත වශයෙන්ම අපායගාමි.
0: අනිවාර්යෙන් සිද්ධ වෙන දේ.
1: ඒ කියන්නේ ශ්‍රද්ධාවක් නැති තැන මිනිසයාට නිරය තමයි උරුම වෙන්නේ.
0: එහෙමයි.
1: මං ඒක තව චූටි තැනකින් අපි ගමු. ශ්‍රද්ධාව ගොඩක් අපි කතා කරලමත් තියෙනවා.
0: එහෙමයි පැහැමුතුරන්.
1: ඔක දැන් ඔය අහන අයට තියෙනවා නොදන්න පැත්තක්. මිනිසයා නිර්මාණය වෙන්නේ මොලෙත් එක්කනේ.
0: එහෙමයි.
1: ඒතර මොලේ තමයි ප්‍රධාන අවයවය. මොලෙත් එක්ක සම්බන්ධ වෙනවනේ සිත. ඒක තමයි සිතුවිලි પરම්පරාව යන්නේ. මේ මොලේ ඇතුලේ තියෙනවා අවදි තුනක්. අපි එකකට හඳුන්වනවා ඇමෙන්ඩලා කියලා.
0: ඇමෙන්ඩලාව තියෙනවා.
1: එහෙමයි. ඊළඟට හයිපොතැලමස් කියලා.
0: එහෙමයි.
1: එකක් තියෙනවා. ඊළඟට තියෙනවා ප්‍රීෆ්‍රොන්ටල් ක්වාටර්ස් මේ කොන්ටෙක්ස් කියලා කොටසක්.
0: එහෙමයි.
1: දැන් මේ මිනිස්සු ඇතුලේ තියෙන නිර්මාණශීලීකම විශ්වාසය ආදරණීය බව හැඟීම් බර බව කොටින්ම ආත්ම දමනය කරගත යුතුයි කියන මේ කොටස මානවයා තුළ විශේෂයෙන්ම ගොඩනැගෙන්නේ ඔය කියන ලද අර නලල් ධාතුවට සමීපව ගත කරන ප්‍රීපන්ටල් කොටසකේ තමයි.
0: ඒ කියන්නේ ප්‍රහමතුනේ මේ අර සංවේදීත්වය ඇති කරන කොටසද?
1: කොටින්ම මානව හිතවාදී සියල්ල.
0: එහෙමයි.
1: ඉතින් කවුරු හරි ශ්‍රද්ධාව ඕනේ නැහැ කියලා කියනෝ නම් ඒ කොටස නැහැ. ඒ කොටස නැත්තේ සත්තුන්ට විතරයි.
0: එහෙමයි.
1: මිනිස්සුන්ට තියෙනවා. ඒ නිසා සංස්කෘතිය හරි අපි ලස්සනට ඔක විග්‍රහ කරනවා. කොහොමද දන්නවද? ආහාර නිද්‍රා භයමයි තුනංච සාමාන්‍ය මේතත් පසුබිර නරාණම්. ආහාර ගැනීම කුසපුරවා ගැනීම නිදා ගැනීම බයවීම මෛතුනේ කියලා කිය වර්ගය අභෝ කිරීම සත්තුන්ටත් මිනිස්සුන්ටත් සමානයි. අසමාන නැහැනේ. ධර්මෝහිතේසා මදිකෝ විශේෂක් ධර්මේන හිණක් පසුබික් සමානක්. හැබැයි මිනිස්සුන්ට විතරයි කලමනාකරණය කරලා සංවේදී වෙලා හිතලා සරුදේ සරු හැටියට කරන්න නිසරුදේ බැහැර කරන්න පුළුවන්නේ. එහෙම නොකරන අය තිරසනුන් හා සමානයි කියනවා.
0: එහෙමයි ප්‍රහමතුනි.
1: ඒ ලස්සන තව වචනයකුත් කියාගෙන යනවා. පොතේ තියෙන එක නෙමෙයි කියන්නේ.
0: එහෙමයි.
1: එන්න මගේ අදහස් නෙමෙයි. තෘණං නකාදං නපි ජීවමාන තත්භාග දේයම් පරමං පසුනං කියනවා. ඒ මිනිස්සයා අර කියන සංවේදීකා ටික නැතුව ශ්‍රද්ධාව ඕනේ නැහැ කියලා කියන කෙනා තනකොළ නොකන්නේ හරකුන්ගේ වාසනාවකට කියනවා. බත් කන හරකෙක් කියලානේ කියලා තියෙන්නේ.
0: එහෙමයි ප්‍රහමතුනි.
1: මම නෙමෙයි පොත කියලා තියෙන්නේ ගොඩක් දේවල් බලලා. ඒ නිසා සමිරය අහපු කතාව එහෙම කියනවා නම් කෙනෙක් මතක තියාගන්න ඒ මානවවාදයට ඒ තරම්ම හොඳ පාරක්. ඒ මානවවාදයට. ඒ නිසා කෙනෙකුට ශ්‍රද්ධාව නැත්තම් මේ ලෝකෙ කිසිවක් නැති බව තමයි අපිට කියන්න තියෙන්නේ. ලෝකයක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතයත් එක්ක දෙමව්පියෝ දරුවෝ සමාජයේ වටිනාකම් සියල්ලම කොටින්ම අරමුණක් ඇති මිනිහෙකුට ශ්‍රද්ධාව තිබිය යුතුමයි.
0: අනිවාර්යයෙන්ම.
1: ඒක බලහත්කාරනේ මට ආගමික මූණවර කියන්න පුළුවන්. ඒක මේ බණ සාකච්ඡා අහන ගොඩක් අය සමිරයි ඔය දන්නවා.
0: අනිවාර්යයෙන්ම.
1: මේ net එකේ ශ්‍රාවකයෝ හරියට බණ මඩුවක දායකයෝ වගේ. හොඳද?
0: එහෙමයි. ඒ කියන්නේ මේ සදාතනික දායකයන්ව
1: සදාතනික දායකයන් මේගොල්ලෝ හැමෝම දන්නවා ආකාරවසේ සද්දා අමූලික
0: සද්දා
1: ඒවා විග්‍රහ කරන්න මම ඕනේ නැහැ. මේ ප්‍රායෝගික ඇත්ත කතාව සහ අපි අර කියන ජීව විද්‍යාත්මක සාධකක් දැන් අය හොයනවනේ ගොඩාක්.
0: මේකේ
1: කො විද්‍යාව?
0: විද්‍යාව මේ දේවල් ඔප්පු වෙනවද කියලා හොයනවනේ.
1: එනවා මගෙන් ඕනනම් අහන්න මං කියලා දෙන්නම්. අර පදපෙලක් තියනව නේද මේ අපපෙම හමුවේ ඔවුන් ලදරුවන් ආදරේ රන් කිරි කටගෑ කියලා. විද්‍යාවත් එහෙම තමයි බුද්ධාගම ඉස්සරහා හොඳේ. ඕනනම් ඔප්පු කරලා පෙන්නන්න සමිරයි අහනවා නම්. ඒ නිසා ඔක්කො බුද්ධාගමේ ඔක්කොම විද්‍යාවෙන් අපි විග්‍රහ කරගන්න ගියොත් වැඩේ වරදිනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මූල බීජයක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ නිවන් දකින්න මාර්ගයේ පළවෙනි ප්‍රවේශය. කොටින්ම මිනිස්සෙක් හැදියට හදවතක් තියෙන කෙනෙකුගේ පළමු ගුණධර්මය තමයි ශ්‍රද්ධාව. ඒක නිවෙන්ඩත් නිවන්ඩත් විශ්වාසනීයත්වයේ වැදගත්. ඒක නිසා ලෞකික ලෝකෝත්තර ජීවිත දෙකම එළිය කරන්නේ ශ්‍රද්ධාවත් එක තමයි.
0: හොඳ තැනකට අපේ සාකච්ඡාව අපේ හාමුදුරුවන් ගෙනාවේ. ශ්‍රද්ධාව කොයි විදිහටද මේ නිවනට මූලික වෙන්නේ කියන එකත් එක්ක අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දැන් කිව්වා වගේම දැන් මේ අද දවසේ ඉන්න සමහර අපේ ආදරණීය ඒ වගේම ශ්‍රද්ධා සම්පන්න මෑණිවරුන් පියවරුන් ඉන්නවා. සමහරවන් පෙරේදා කූරුගලට ඇවිල්ලා ඊට පස්සේ ඊයේ උදෑසන අෂ්ටාංග සීල සමාදන් වෙලා අද උදේ 6 වෙනකන් ඒ උපෝෂිතය රැකලා ඊට පස්සේ අදත් 3 වෙනකන් අපේ කුට්ටිකුලමේ හාමුදුරුවන්ගේ බණ ටිකත් අහලම තමයි අපි හෙට උදේ යන්න ඕනේ කියලා. දැන් මේ අඛණ්ඩව පැය 48කටත් වැඩිය කූරුගල රැඳී ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ අතරේ මේ net fm රේඩියෝ වහලා ධාතුන් වහන්සේ වන්දනා කරන්න දිගටම මේ ජනගඟක් ගලන අතරේ අපේ හාමුදුරුවනේ දැන් මේ ශ්‍රද්ධාව විතරක් අපි ඉදිරියේදී ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්නේ කොහොමද කියන කතාවත් එක්ක ශ්‍රද්ධාව තියාගෙන දැන් මේ බුදුන් පුදන්නට වහන්සේගේ වගේ අපි ලස්සන මල් අරගෙන බුදුන් පුදනවා, අපි වෙසක් කූඩු හදනවා, තොරන් බලනවා, මේ දේවල් එක්ක අපි හරි මේ බුද්ධ පූජාවන් සිද්ධ කරනවා. හැබැයි ශ්‍රද්ධාව ළඟින් තව පියවරක් අපි මිනිස් විදිහට ඉදිරියට යන්න ඕනේ නේද අපේ හාමුදුරුවනේ?
1: ඔව්. අපි දේශනාවෙත් අපි කිව්වා ආමිසය ප්‍රවේශය තමයි.
0: එහෙමයි.
1: හැබැයි නතර වීම නෙමෙයි. ඊතර වීමට ප්‍රතිපත්තියක් පුරන්න ඕන. ශ්‍රද්ධාවෙන් ආරම්භය ගන්න පුළුවන්.
0: එහෙමයි.
1: අඩුම තරමේ මේකට එන්න එපැයි බලන්නනේ.
0: එහෙමයි.
1: දැන් අපේ දේශනාවේ තියෙන්නේ ඒහිපස්සිකෝනේ. එන්න බලන්නනේ. ඔක දැන් වෙන එක්කෙනෙකුත් කියන එක එක එක જાතියෙන්. වෙනර අපේ එක තමයි ඈ. බුදුහාමුදුරන්ගේ.
0: බුදුහාමුදුරන්ගේ.
1: බුදුරජාණන් වහන්සේ තමයි එහි පස්සිකෝ ඇවිල්ලා බලන්න කිව්වේ. ඇවිල්ලා බලන්නත් ශ්‍රද්ධාව තියෙන්න ඕන බුදුහාමුදුරුව ගැන විශ්වාසය.
0: එහෙමයි.
1: ඒ විශ්වාසය එතනින් ප්‍රවේශ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සනට මේක ප්‍රවේශ අරගෙන ඔය පහාරාද සූත්‍රවල වගේ සූත්‍රවල ඒ සූත්‍ර කියන්න ඕන කතාවක් නෙමෙයි. අපි කියමු මෙහෙම ශ්‍රද්ධාවත් එක්ක මුසු කරගන්න ඕන ප්‍රධානම ගුණාංගය තමයි ප්‍රඥාව. ප්‍රඥාව. ඔය දෙක කොතනද තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ.
0: එහෙමයි ප්‍රමුතුරන්.
1: අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයකින් මේක කියමු. කරුණා සීතල හදයම් පඤ්ඤා පජ්ජෝත විහත මෝහ තම. ඔන්න ලස්සන විග්‍රහයක්.
0: එහෙමයි.
1: එහෙනම් කරුණා සීතල හදයම් මිනිස්සෙක් වුණාම තෙත් වෙච්ච ලතත් වෙච්ච සංවේදී වෙච්ච මනෝවිද්‍යාවේ වචනේ තමයි සහකම්පණය.
0: සහකම්පණය.
1: සහකම්පණේ යුක්ත වෙච්ච හිතක් තියෙන්න ඕන. ඒ හිතට අපි කියන ශ්‍රද්ධාවන්ත හිත. ඒක ඕනමයි හදවතේ ඒක තියෙන්නේ. පඤ්ඤා පජ්ජෝත විහත මෝහ තමං. එතනින් හටගන්න මොහඳුර දුරු කරන ප්‍රඥාවේ ආලෝකයක්ද තිබිය යුතුයි.
0: එහෙමයි.
1: ආන්ගේ ප්‍රඥාවේ ආලෝකය කරා යන්න ශ්‍රද්ධාව මත පිහිටියද යුතුයි. හැබැයි ඒ ශ්‍රද්ධාව හරි පරිස්සමින් තෝරලා අයින් කරනවා. අමූලික ශ්‍රද්ධා නෙමෙයි. හේතු දන්නේ නැති ඒවා නෙමෙයි. එහෙනම් මම මෙහෙම යෝජනාවක් කරන්න කැමතියි. කොතනකදීවත් ප්‍රඥාවන්ත විය යුතු තමයි. ප්‍රඥාව තියනවා තමයි. ඒ උනාට විශේෂයෙන්ම පින්කම් කරනකොට විශේෂයෙන් මේ වගේ වෙසක් සමයක පොසොන් සමයක වැඩ කටයුතු කරනකොට ශ්‍රද්ධාව නිසාම නිමික කරන්නේ. හැබැයි මේක ඉවර වෙන්න ඕනන්නේ ප්‍රඥාවෙන් තමයි. අර කලාවේ න්‍යායක් තියෙනවා ආනන්දයෙන් අරබා ප්‍රඥාවෙන් අවසන් විය යුතුයි කියලා. ආගමික වැඩද හිමයි. ශ්‍රද්ධාවෙන් ආරම්භ කොට ප්‍රඥාවෙන් අවසන් විය යුතුයි. එහෙම නැති වුණොත් මේක හානියක් විය හැකියි.
0: ඒ
1: නිසා ප්‍රඥාව තවරන ලද ශ්‍රද්ධාව තමයි බුද්ධාගම. ඉතින් ප්‍රඥාවේ අති උතුම්ම තැන තමයි සම්බුද්ධත්වය. ඊට මෙහා පසේ බුද්ධත්වය. නිසා ප්‍රඥාව පිළිබඳවත් ගොඩාක් සූත්‍ර දේශනාවල තියෙනවා. ඕක නෙමෙයි අපේ සාකච්ඡාවට ඇත්තටම ප්‍රඥාව බලන්න තමයි මේ යන්නේ. මම ඒකට ක්‍රමයකුත් කිව්වා. ප්‍රඥාව කිව්වට පහළ වෙන්නේ නැහැ. ඒකේ පළවෙනි ක්‍රමවේදය තමයි අඩුම තරමේ ආත්ම දමනය කරගන්න ඕන මගේ හිත මෙහෙමයි කියලා හරි හිතෙනව නේද? එයාට තමයි ප්‍රඥාවන්තය කියලා කියන්නේ. අර කියනවනේ ඥානවන්තයාගේ ස්වභාවය උසුකාරෝව තේජන. දාරුන් නමයන්ති තච්චක අත්තානං දමයන්ති පණ්ඩිත. ආන්න ওই ටික තමයි අද බණෙත් කිව්වේ. අර දියාලුවෝ නේද දිය ගෙනියනි වේලි සදාලා උදකංහි නයන්ති නෙත්තික. උසුකාරෝ නමයන්ති තේජන. දැන් ඔය දුනු හදන අය නමල කරලා ලී වලින් දුනු හදනවා. දහරුන් නමයන්ති තච්චක ලොකු ගස් ඉරලා පුටු මේස මේ හදලා තියෙන්නේ. ඒ නී කලා වගේ අත්තානම් දමයන්ති පණ්ඩිත. තමන් දමණය කරගන්න එක්කන තමයි ඥානවන්තයා. ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ආත්ම දමණය කරගන්න ඕන. ආත්ම දමණය කරගන්න විදියේ ආරම්භය තමයි අද දේශනාවේ බටහිර මයින්ඩ්ෆුල්නස් කරපු අපේ මෙඩිටේෂන් එකෙන් මම කිව්වේ.
0: එහෙමයි සතිමත් භාවය පිළිබඳ විශේෂයෙන් බොහෝ උනන්දුවක් පහුගිය කාලේ ඇති වුණානේ අපේ ලංකාවේ අපේ හැමතුරුනේ. අපි දන්නවා අර ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ සාමපාද චාරිකාවත් එක්ක ඒ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේත් නිරන්තරයෙන් මේ සතිමත් භාවය පිළිබඳ කතා බහ කරන අතරේ අපි අද තවදුරටත් මේ සතිමත් භාවය පිළිබඳ කතා බහ කරනකොට ඔබ වහන්සේ දේශනාව තුළ හරිම වටිනා ගාථාවක් මූලික කරගත්ත බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරිස්සාමි සංසාරෝගා මහභය. මේ මහා භයානක සංසාර රෝගයට කොයි විදිහෙරද භාග්‍යවතුන් වහන්සේ ඒ බුද්ධත්වයේ තුලින් අවබෝධ කරගද්දී අපිට ඉගෙනනෝ කියන දේ ඔබ වහන්සේ ධර්මදේශනාවේදී මූලික වශයෙන් පැහැදිලි කළා. ඒ නිසාම අපි හාමුදුරනේ අපි මේ සතිමත් භාවය කොයිතරම් ජීවිතවලට වැදගත් වෙනවාද කියන දේ පිළිබඳ මේ සාකච්ඡාවේදී තවදුරටත් විග්‍රහ කරන්නට ඕනේ. දැන් අර ඔබ වහන්සේ කිව්ව වගේ බටහිර මනෝවිද්‍යාව තුළ අපි කියනවා කවුන්සලින් තුළ වෙන්නත් පුළුවන් අපි මයින්ඩ්ෆුල්නස් කියන අපේ මනස පිරිලද කියලා නිකන් අපිට හිතෙන්නේ කපාට මේ සතිමත් භාවය කියන දෙයත් එක්ක අපි සිහියෙන් ඉන්න ඕනේ. දැන් මේ වගේ පුදබිමකට ආපුවාම අපිට මේ අර පඤ්ඤාකර හාමුදුර කියපු දෙයක් මට නිරන්තරයෙන් මතක් වෙනවා. අපි බෞද්ධයෝ ටිකක් කලබලකාරී වගේ ටිකක් සද්දබද්ද කරනවා වැඩි නිහඬතාවයේ සුරකින්වත් අඩුයි කියලා හිතන වෙලාවකට අපේ හැමතුනේ මෙන්න මේ දේ නැත්තේ සමහර විට මේ පරිපල දිගේ උඩට එනකොට කීප සැරයක් අපේ කකුල වැදලා ටිකක් ඉස්සරහට වැටෙන්න වගේ දේවල් වෙන්නත් පුළුවන් අපේ හැමතුනේ මෙන්න මේ විදිහට අපේ මනස එකතැන නොතියෙන එකද මේ සතිමත් භාවය කියන්නේ. අපි කියන්නේ අර සිහියක් නැත දැන් ওই විදියට වැටෙන්නකොට පිටිපස්සෙන්ද සමහරට අම්මා කියනවා වෙන්න පුළුවන්, ළමයා ටිකක් සිහියෙන් ඉන්නකො කියලාත් කියනවා වෙන්න පුළුවන්. මෙන්න මේකද අපේ හැමතුරුනේ සතිමත් භාවය කියලා කියන්නේ.
1: ඇත්ත සතිමත් භාවයේ ආරම්භයට ඒ තියෙන්න ඕන.
0: එහෙමයි.
1: මම හිත පාරන්නේ නැතුව කරපු යෝජනාවත් ඕක තමයි.
0: එහෙමයි.
1: ඕක මෙන්න මෙහෙම කාරණාවක්. අපිට ওই අද්දැකීම ගොඩක් තියෙනවා. අපි වඩිනවනේ ධර්මදේශනාවලට, ගෙවල් වලට.
0: එහෙමයි.
1: ඒ අපි දේශනා කරන පැය එකයි කාල බොහොම නිහඬයිනේ ඇතුළ නිහඬයි. ඒ අපිට පින් සිද්ධ වෙන්න. හාමුදුරුවෝ ඉන්නවා. ඒ නිසා බණ අහනවා. සද්ද කරන්න හොඳ නැහැ. සතිමත් භාවයේ එතන නැහැ.
0: එහෙමයි.
1: හොඳද? සතිමත් භාවයේ තියෙන්නේ කොතනද දන්නවද? හාමුදුරුවොත් වැඩියට පස්සේ හාමුදුරුවෝ ඉන්නවා වගේම හැසිරුණා නම් එතන සතිමත් භාවයේ ඇත. ඒක නිසා අපි ජාතික වශයෙන් වැඩසටහනක් පටන් ගන්න ඕන සමිරයේ අපේ මෙච්චර වඳින පුදන ශ්‍රද්ධාවන්ත අපේ දායකයන්ගේ ඇතුලේ නිවැරදිව මේ සතිමත් භාවය උගන්නන.
0: එහෙමයි.
1: දැන් ඕනනම් අපිට පුළුවන් මේ පරිසරයේ මේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නිහඬ කරන්න.
0: එහෙමයි.
1: ඒක કૃතිමයිනේ. බුද්ධාගම કૃතිමව කිසි දෙයක් කරන්නේ
0: නැහැ. ඔතන අපිට කියන්න පුළුවන් නිහඬ වෙන්න කරුණා කරලා කියලා. ඒක නැත්නම් සාදුකාරයක් දෙන්න කියලා නම් ඊට පස්සේ නිහඬ වෙනවා අපි හැමදෙරම.
1: එහෙම වෙනවා. ඒක કૃතිමයි.
0: එහෙමයි.
1: ඒක કૃතිමයි. එතකොට අපි මේ සතිමත් වීම ඇතුලේදී ගන්න හදන්නේ કૃතිම එකක් නෙමෙයි.
0: එහෙමයි.
1: કૃතිමව සතිමත් වෙන අයට වරදිනවා මරණ මංචකේ. අනිවාර්යයි. ඒක නිසා අවබෝධයෙන් සතිමත් වෙන්න ඕන. ඒක එක බණකදී එක වැඩසටහනකදී මේක කරන්න බෑ. මේ මොලේ තියෙන ස්වභාවයක්. නිතර නිතර කරන දේවල් තමයි රෙජිස්ටර් කරගන්නේ.
0: එහෙමයි.
1: ඒක එළියේදී උදාහරණයකට කියනවා අර තනකොළ බිස්සක නිතර ඇවිදිනකොට පාර හිටිනවනේ.
0: එහෙමයි.
1: හැබැයි අද ඇවිදලා සවසුමහනකින් ඇවිදිනවනම් ඒත් ඒ වගේම තමයි එතන. නිතිපතා ඇවිද්දාම පාර හිටිනවා වගේ මේ මනස ඇතුලේ නිතරම කරන දේවල් රෙජිස්ටර් කරගන්නවා. ඒක වචනයකින් කියනව නෙමෙයි. ඒක මේ මොලේ කපලා බලලා පරීක්ෂණ කරලා මනෝවිද්‍යාත්මක හොයාගත්තා. ඒකට ඒගොල්ල වචනයකුත් දුන්නා. ඒකට කිව්වා නියුරෝ ප්ලාස්ටිසිටි කියලා.
0: එහෙමයි.
1: ඒ කියන්නේ ස්නායු ප්‍රතිසංවිධානය කිරීම කියලා. ඒක නිසා මේක විද්‍යාත්මකයි. ඒ නිසා අපි මේ විද්‍යාත්මක ක්‍රමවේදයේ විද්‍යාත්මකයි. බුදුදහම අවිද්‍යාත්මකයි නෙමෙයි ඈ. ඒක ලෝක විදු ඥානෙකින් අපිට ස්පර්ශවත් කරගන්න ටිකක් අපහසු ඒකයි.
0: අර වහන්සේ මුලින් දුන්න උදාහරණ වගේ තමයි නේද අපි හැමෝම.
1: ඒ වගේමයි. ඒ නිසා මං කියන්නේ මෙහෙමයි, අපි යකාගෙන් හරි තෑගි ගමු අනුගමනය නොකරන කියලා මම කියන්නේ. බටහිර ක්‍රම වේද හොඳයි. ඒ කියන්නේ ඒගොල්ලෝ පංචේන්ද්‍රයන් වලට ගැටෙන දේවල් වලින් තමයි ක්‍රම වේද හැදුවේ. ඒ ක්‍රම වේද ඇතුලේ ඕන් කියනවා හරි නියුරෝ ප්ලාස්ටිසිටි කියලා තියෙනවා සංකල්පයක්. ඒ කියන්නේ උපාගම මේවා මොලේ සම්බන්ධව තියෙන විෂයන්නේ. කොහොම හරි අපිට ස්නායු ප්‍රතිසංවිධානය කළ හැකි දිගු කාලයක් මේක පුහුණු කරන්න ඕන. මගේ දේශනාවේ මම යෝජනා කළා ගෙදරට වැඩපිළිවෙලක් හදාගන්න මේ වෙසක් පොයේ ඉඳන් මේ වෙලාව අපේ ගෙදර සතිමත්. ඒ සතිමත් භාවය ඇතුලේ අනිත් ප්‍රතිපත්තිය තමයි සතිමත් වෙන තරමටම නිහඬ වෙනවා.
0: එහෙමයි අපේ අමතරන.
1: නිහඬ වෙන තරමටම ඇහෙනවා. හොඳද? එතකොට ඇහෙන්න ඕනන්නේ අනුන්ගේ වචන නෙමෙයි, තමන්ගේ ආධ්‍යාත්මය ඇහෙන්න ඕන. සමිරයි අපි නිහඬ නොවෙන හන්දා තමයි අපිට අපිව ඇහෙන්නේ නැත්තේ. අපිටත් ලොකු කතාවක් තියෙනවා.
0: එහෙමයි අපේ අමතරන.
1: අපි අර මනෝවිද්‍යාවේ උගන්වන වචනයක් කැතසිස් එකක් කියලා. මේ ඇතුලේ තියෙන මේ පීඩනේ ආතති එළියට දැම්මහම ඇති වෙන தත්ත්වය තමයි කැතසිස් එක. ඔය ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයෝ නාට්‍ය කරලා ඒක තමයි එළියට දැම්මේ. ඒ වගේ අපි ඇතුලේ තියෙන ආතතිය, ඇන්සයිටි එක, ડિප්‍රෙෂන් එක කැතසිස් කරන්න පුළුවන් නිහඬ වෙන තරමට. ඒක કૃතිමව නෙමෙයි, ස්වභාවිකව. ඒ නිසා ඔව් සතිමත් වීම දැන් මේ ගමනකට ආවත් දන්සලකට ගියත්
0: එහෙමයි.
1: මම එනකොට මම මේ මෙතෙන්ට වඩින්නේ දඹුල්ලේ ඉඳන්.
0: එහෙමයි.
1: දඹුල්ලේ ඉඳන් මෙතෙන්ට වඩිනකොට ගැන්න නම් දන්සල් 200කට වැඩි. ඔව්. මට හිතර යටින් කියවෙනවා ඇත්තටම සතිමත්කම පුහුණු කරලා තිබුණා නම් අපේ රටේ කොච්චර වටීද කියලා. දැන් නොවටි නෙමෙයි.
0: එහෙමයි.
1: වටිනකම තව වැඩි. එනිසා අපි දොස් නොකිය. මොකද අපේ රටේ අපේ මිනිසුන්ට මම දන්නවා අතිශය බහුතරයක් ස්වාමින්වහන්සලාට කන් දෙනවා, ධර්මයේ උපරිමයෙන්ම පාවිච්චි කරන්න උත්සාහ කරනවා.
0: අනිවාර්යයෙන්ම.
1: ඒගොල්ලෝ නිහඬයි. හැබැයි මේක කඩන ඛණ්ඩණය කරන අය ටිකක් ජනප්‍රිය වැඩි. ඒ හින්දා මුළු ලංකාවම මෙහෙමයි කියලා හිතයි.
0: එහෙම
1: නැහැ. මං අත්දැකීමෙන් දන්නවා අපේ රටේ බහුතර දායක කාරකාදීන් අම්මලා තාත්තලා බන අනෝ ජීවිතේ හැදෙනවා. මට එක නිදර්ශනයක් කිව්වා ඒක ඕන්න නේත්‍රාලෝක YouTube නාලිකාව ගන්න. ඉරිදා මෙත්නෙත් පාමුල බලන්න.
0: එහෙමයි.
1: ඒ මෙත්නෙත් පාමුලේ ලියවිලා තියෙන ඒවා. ළඟම සිද්ධියක්. සූසයිඩ් කරගන්න වහ බෝතලේ අතේ තියාගෙන එක තැනකට එනවා උදේ මේ යතුරු ටික බාර දීලා යන්න.
0: එහෙමයි.
1: එයාගේ මූණ දැකලා මොකක් හරි ප්‍රශ්නයක්ද කියපුවාම කළා ඔව් අක්කා මට ලොකු ප්‍රශ්නයක්. මේ යතුරු ටික තියාගන්නකෝ. හැබැයි එයා කිව්වලු එදා ඉරිදා දවසක්. අතහමාට ඉදිරි. පස්සේ කළා ඔයාගේ ප්‍රශ්නෙට සමහරට අද බණක් තියෙනවා අටට පොඩ්ඩක් වාඩි වෙලා අහන්නකෝ. එහෙම. එක කමෙන්ට් එකේ ලියලා තියෙනවා මට පුජ්‍යලේව කතා කළා. ඊට පස්සේ බණ අහලා ඉවරුනාම කිව්වලු අකම වහ බොණ්ඩාවේ මේ වහ බෝතලේ තියෙනවා ඉන්නේ මේක තියාගන්න කියලා එයා ගියා. මම මේ කියන්නේ ඔය එක්කෙනයිනේ අපි දන්නේ. ඔය වගේ සිය දහස් ගාණක් ධර්මයේ හරහා ජීවිතේ හදාගෙන සැනසීලා ඉන්නවා. හැබැයි ඒව නිහඬයි. අරන පිරුණු කලේ දිය නොසැලෙන්නේ. එහෙමද තියෙන අර්ධෝ ගටෝ ගෝස මොපයිති නූනා. අර සද්ද වැඩි පොඩ්ඩ හෙල වුණත් බාගෙට පිරිච්චි කලනේ. ඒව තමයි අපේ රටේ ගොඩක් තැන්වල තියෙන්නේ. ඒ නිසා තමයි අපි අර සමස්තයට කතා කරනකොට නරකම දෙයට ඇඩ්‍රස් කරන්න හදන්නේ නෑ. ගොඩාක් හොඳ දේවල් තියෙනවා. ඒ නිසා මේ සත්‍යමත් භාවයේ පුහුණු කරන ජාතික වැඩසටහනක් ඇත්තටම මම පටන් අරගෙනමින් ඉන්නව නෙමෙයි පටන් අරගෙන තියෙනවා. ඒක අපි කියන්නත් ඕනනේ. මෙත්නෙත් පාමුලහර අපි හදවත මධ්‍යස්ථානයේ හදලා ඒ කටයුතු කෙරීගෙන යනවා. ඒ නිසා ඒක හොඳ ආදර්ශ සම්පන්න වැඩක් වෙයි, ප්‍රායෝගික වැඩක් වෙයි. අපි එහෙම කතා කරලා බලමු. පඤ්ඤාකර හාමුදුරුවෝ ඇවිදලා සතියක් දෙකක් කරපු වැඩේ මේ රටේ දහස් අවුරුදු ගානක් තිස්සේ බණ කියපු හාමුදුරුවෝ කළා. නොකළා නෙමෙයි. වැඩේ ඉතින් මේ හැම ටිකක් අපේ කලුයි.
0: අපි ටිකක් අර දිලිසෙන චෛ වර්ණයක් නැති වෙච්ච හින්දාද මන් දන්නේ. දැන් ඕක ඔය විදිහට වහන්සේ දේශනා කරනකොට මට මතකයි එක් වතාවක අපිට අවස්ථාව ලැබුණා මේ තායිලන්තයේ සංචාරය කිය දෙන්නට. ඒ සංචාරයේදී අපි දන්නවා තායිලන්තයේ තියෙන අතිවිශාල බෞද්ධ මධ්‍යස්ථානයක් ධම්මකාය බෞද්ධ මධ්‍යස්ථානය කියලා. මේ ධම්මකාය බෞද්ධ මධ්‍යස්ථානය අපේ හාමුදුරුවනේ අපි දන්නවා එකවර සාමාන්‍යයෙන් ලක්ෂයක් පමණ වටේට ඉඳගෙන අර චෛත්‍ය වට අර ඒක රාශි වෙලා ඉන්න පුළුවන්. සියලු දෙනාම හරීම සංසුන්ව මේ මධ්‍යස්ථානයේ රැඳිලා ඉන්නවා. ඉතින් වටේට බුදු පිළිම තියෙනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. පසු යටින්ම ශ්‍රාවකයන් වැඩ ඉන්නවා. හැබැයි ඇල්පෙනිත්තක් වැටුණත් අපිට ඒ සද්දෙත් ඇහෙන තරම් හරි නිහඬතාවයක් ඔතන තියෙන අපේ හැමදෙරුනි. දැන් ඔබ වහන්සේ දේශනාවෙත් කිව්වා වගේ ලංකාවේ තරම් බණහන් රටක් අපි දන්නවා. net fm රේඩියෝ ගත්තත් හැම දවසකම රෑ 9ට බණක් අහන්න පුළුවන් අපේ හැමතුරුනේ. අපි ඉරිදා උදේ 8ට ඔබ වහන්සේගේ මෙත්නෙත් පාමුල අහනවා. සෙනසුරාදා රෑ 7ට අපේ ගෞතම හැමතුරුන්ගේ බණ අහනවා. ඉරිදා රෑ 7ට අපේ රාධා හැමතුරුන්ගේ බණ අහනවා. මේ විදිහට අපි දිනපතා බණ අහන්න පුළුවන් ලංකාවේ net fm වගේම තවත් නාලිකා වන්තරම් තියෙනවා, YouTube නාලිකා වන්තරම් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේගේ ධාතු ගර්භයක් වන් ධාතුන් වහන්සේලන. මේ සියල්ල අතරේ ශ්‍රී ලාංකිකයන්ට මේ කොතනද මේ හරිතනෙන් අල්ලගත්තේ නැහැ කියලා ඔබ වහන්සේට හිතෙන්න අපිට පොඩ්ඩක් මේ සම්සුන් බව අඩු ඇයි අපේ හාමුදුරුවනේ?
1: ඔව් මම ඒකයි කිව්වේ. මම කැමති මේකත් කියන්න. අපේ ලංකාවේ ධම්මකාය වගේ තැන් තියෙනවා.
0: එහෙමයි.
1: හොඳද? ඇත්තම කතාව ආරණ්‍යගත සායන්හන්සලා ඉතාම සංවරව සම්සුන්ව බණ භාවනා යෝගිව වැඩ ඉන්නවා. බොහොම නිහඬතාවය අගය කරමින් සමහර ගෙවලුත් තියෙනවා සමිරයි. ඒ වගේවත් තියෙනවා. මම අර කිව්වනේ හැම වෙලාවෙම ඒවා ගැන අපිට වැඩි අවධානයක් යොමුනේ නැහැ. ඒත් නිහඬතාවය අත්‍යවශ්‍ය කර තිබේ මේ වෙලාවේ ලංකාවට.
0: එහෙමයි.
1: සතිමත් භාවය අත්‍යවශ්‍ය කර තිබේ. අපිට වැරදුනා කියන එක නෙමෙයි මම කියන්න හදන්නේ. අපි රටක් හැටියට ආමිසයට බර වෙලා නතර වුණා.
0: බර වෙලා නතර වුණා.
1: නතර වුණා.
0: එහෙමයි.
1: මගේ දේශනාවෙත් සහ මම ඔය කතා කරන හැමතැනකම කියන්නේ ආමිසයෙන් ප්‍රවේශ වෙලා ප්‍රතිපත්තියෙන් අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම නොවුනහම කෙනෙක් හිතන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් බුදුදහම විග්‍රහ කරන එක තැනක මට ලස්සන උපමාවක් හම්බ වෙනවා. ඒ තමයි ගහත් පොත්තත් අරටුවත් කියලා. කෙනෙකුට හිතුනොත් පොත්ත දිහා බලලා මේක ගහ කියලා වැඩේ වරදිනවනේ. සමහර තැනක ඒ පොත්ත දිහා බලලා මේ තමයි අරටුව කියලා අල්ලගත්ත තැන්වලදී තමයි ඔය නිහඬභාවය නැත්තේ. ඒ කියන්නේ බුද්ධ පූජාවන් හොඳයි. කිසි ගැටලුවක් නැහැ ආමිස පූජාව. හැබැයි එය නෙමෙයි සමස්ත බුදුදහම. එය නෙමෙයි බුදුදහම කියන වෘක්ෂය. හොඳද? ඒකත් අවශ්‍යයිනේ දැන්. ඒ පොතු ටික නැතුව අරටුවකට පෝෂණය වෙන්න බෑ.
0: පවතින විදිහක් නෑ.
1: පවතින විදිහක් නෑ. හැබැයි පොතු ටික වනාහි අරටුව නොවේ. ඒ නිසා සමහර වෙලාවට ආමිස පූජාවන් කරන්න ගියපුවාම අපිට ටිකක් හඬ දාන්න වෙනවා.
0: ඒක
1: අත්දැකීම ඔබතුමාලත් දන්නවා
0: මොකද? අනිවාර්යයෙන්ම අපි හවුදුර.
1: ඒක නිසා ක්‍රමවේදය නිශ්ශබ්ද වෙනු කියලා අණ කරලා බෝඩ් ගහන එක නෙමෙයි. දැන් ඕන ආමිසයෙන් මේ බුදුදහමට ප්‍රවේශ වෙච්ච අපේ හදවත් ප්‍රතිපත්තිගරුක දේවල් වල නියලවන එක. ඒකටයි වැඩසටහන අවශ්‍ය වෙන්නේ. ඒ නිසයි මම කිව්වේ එසේ හිත හදා නොගන්න අය කොච්චර සමහර වෙලාවට පිංකම් කරගෙන තිබුණත් අන්තිම මොහොත අවිනිශ්චිතයි. ඒක මම කියන එක නෙමෙයිනේ. චුතිසන්දිය ගැන විග්‍රහයේදී ඉතින් ධර්මාශෝක රජුගේ හොඳම විග්‍රහය.
0: අනිවාර්යයෙන්ම අපි හඳුරන්නේ.
1: හොඳම විග්‍රහය. ඒ නිසා සමහර තැනක ඉන්නවා ඔය වදකයෝ ඉන්නවා දිවන් දැකපු අය. බෙලි කපපු අය. ඒ වුණාට බෙලි කැපුවට රස්සාවට අන්තිම මොහොතේ හිත හදාගෙන. දැන් මන් දන්නවා මේ බණ අහන කවුරුවක්වත් අඟුලිමාල තරම් මිනි මරලා නැහැ නේද?
0: මටත් මතක් වුණේ ඒක තමයි අපි හැමෝටම ඇඟිලි දහසක් දහසකට වැඩි මිනිසුන්
1: මරන්නේ. හැබැයි අඟුලිමාල නිවන් දකින්නවනේ. ඒ කියන්නේ పూర్ව කර්ම නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් මේ මොහොතේ හිත හදන්න පුළුවන් නම් ඒකට තියෙන ලස්සනම දේ තමයි මේ පරිකල්පනය කියන එක තමයි. සිතන විදිය වෙනස් කිරීම. හිතන විදිය වෙනස් කිරීම. ඒක කරගන්න ප්‍රවේශ වෙච්ච දවසට ඇත්තටම අර බෝඩ් ගලවන්න වෙනවා. නිස්සබ්ද වෙනු. ඉස්කෝල වලට ගියපම ගොඩක් තියෙන එහෙමනේ. ඔව් මම මේ දවස් ටිකේම පාසල් වල පෙර පොයේ වැඩසටහන් වලට හිටියා. මට ඇහෙනවා ගේට් එක ගාවට හාමුදුරුවෝ වඩිනවා දැන් කෑ ගහන්න එපා. ඒ කියන්නේ ගියපු ගමන් කෑ ගහලා කියලා තමයි කියන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනනේ නේ. අපි ශික්ෂණය හදන්න ඕන. ඒ ශික්ෂණය අවබෝධයෙන් හදුවාම Tamantai ඒකේ තියෙන බෙනිෆිට් ටික කියලා කිව්වහම හරි වටිනවා. මට කියන්න පුළුවන් සතිමත් වුණාම මොනවද හම්බ වෙන්නේ කියලා ඊළඟ පීරේ මම කියන්නම්.
0: එහෙමයි අපි හැමතුනේ අපි සතිමත් වුණාම මොනවද හම්බ වෙන්නේ කියන්න කලින් දැන් අපි සතිමත් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා බහ කරන එක වටිනවා කියලා හිතනවා. මේ හොඳ උදාහරණයක් අපි දැන් මේ මිනිසුන් එක කටයුතු කරලා දැන් තේ එකක් බොන්න ගිහිල්ලා ඉන්නකොට අපි දැක්කා මේ එක තරුණයෙක් හිටියා. මේ තරුණයා තේ එකත් අතේ තියාගෙන යම්කිසි කල්පනාවක. හැබැයි තේ කෝප්පය වැටිලා එයා දන්නෙත් නැහැ. අන්න ඒ වගේ සමහර වෙලාවට මේ අපේ සිහිය පිහිටවගෙන ඔබවහන්සේ කියන තමන්ගේ මේ වැඩේ පටන් ගන්න ඕන කියලා. එතකොට අපි සිහිය පිහිටුවා ගැනීම. එහෙම නැත්නම් මේ සතිමත් භාවයේ කොතනින්ද පටන් ගන්න ඕන අපේ හැමදෙරුවනේ?
1: බොහෝම සරලයි.
0: එහෙමයි.
1: සරල තැනින්ම පටන් ගමු. සතිමත් භාවයේ පිළිබඳව බටහිර ඩෙෆිනිෂන් එක මම කෙටියෙන් කියන්නම්. ඒක අපි ඒකෙන්නේ දැන් මේක පටන් ගන්න
0: දෙන්නේ ඕනේ.
1: හරි. එතන ඒගොල්ලෝ කියනවා නිශ්චිත අරමුණක් තියෙන්න ඕන, නන් ජඩ්මන්ට්ලි. ඒ කියන්නේ තක්සේරුවක් නැති වෙන්න ඕන. ඒ කියන්නේ පූර්ව නිවිනිශ්චයක් නැති වෙන්න ඕන. ඒ වගේමයි ආරම්භ කරන ලද අවධානයක් තියෙන්න ඕන. අවධානයත් එක්ක නුවණ ඕන.
0: එහෙනම්
1: ওই ටික තමයි කියන්නේ. මේක පටන් ගන්නෙ බටහිර 1979. බුදුදහමත් බුදුදහම පැහැදිලිවම පටන් ගන්නවා වෙන මොකුත් නෙමෙයි. ආනාපාන සතියෙන් තමයි සතිය පටන් ගන්නෙ. ඒක මෙහෙමමයි. දැන් අපිට මෙතන ඉන්න අයටත් ගෙදර ඉන්න අයටත් හුස්ම වැටෙනවනේ.
0: එහෙමයි.
1: නෑ වගේ හිටියට එහෙම වැටෙනවා. එතකොට ඒ වැටෙන හුස්ම මිනිත්තු 10ක් ආයාසයකින් තොරව ඒ හුස්මට හිතින් අවධානය දෙන්න පුළුවන් නම් ඒක තමයි පළවෙනි සතිමත් භාවය.
0: අවසරයි අපි හැමෝටම. එතෙන්දි මට පොඩි උනපූර්ණයක් සපෙන්. දැන් අපි පුංචි කාලේ දහම් පාසල් යනකොට ආනාපානසති භාවනාව වඩන්න කියලා අපේ ගුරුතුමියන් කියලා දෙන්නේ, ඔන්න මම එක හුස්මක් ගත්තා, ඒ හුස්ම පිට කරා කියලා. ටිකක් අපි බලෙන් හිතන්න පුරුදු කරන අපේ හැමෝටම. මේක නෙවෙයි නේද සබේ ආනාපානසතිය කියන්නේ?
1: නෑ, ඒක ළමයින්ට ගෝචර කරනකොට ඇත්තටම සමහර වෙලාවට ප්‍රායෝගික වෙන්න පුළුවන්. නමුත් එතන නෙමෙයි ආනාපානසතිය. ආනාපානසතිය ආරම්භ කරන්න පළවෙනි පියවර හැටියට අපි කියන්නේ ගැඹුරු හුස්ම වාර 5ක් උඩට ගන්න, පල්ලෙහාට දාලා පුංචි රිලැක්සේෂන් එකක් කරන්න ඕනේ. එතන තියෙනව නේද ආනාපානසතිය උගන්වන තැන තියෙනවා මේ, ඒ තමයි ඍජු කයක්. එතකොට ඒ ඍජු කයත් එක තියාගෙන හුස්මට වැදගත් උජුං කායම් පනිදාය සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති කියලා තමයි පටන් ගන්නෙ. හරි. එතකොට ළමයින්ට අර කියලා දෙන ක්‍රමවේදය මොන්ඩිසෝරියේදී එකේ පන්තියේදී දැනුමට හොඳයි. හැබැයි දැන් ගෙදර ඇතුලේදී අපි කියන්න ඕනන්නේ වෙන මොකුත් නෙමෙයි. ඔය වැටෙන හුස්ම තියෙනවනේ. ඔය ඉබේ ගන්න හුස්ම දිහා පැත්තකට වෙලා බලන් ඉන්න. එච්චරයි. මේක හිත හිතා ගන්න ඕනේ නැහැ. හිතලා ගන්න යන එකක් නෙමෙයි ආනාපාන සතියවත් මයින්ඩ්ෆුල්නස්වත් වෙන දේ දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා කිසිම ජජ්මන්ට් එකක් නැහැ ඒක ඉන්න පුළුවන් ඇත්තටම ආම් පළවෙනි පියවර ඊළඟට දැන් අපි මේ ඉන්ද්‍රියෝ ටික තියෙනවනේ කකුල් බිම ගෑවිලා දණිහෙන් නැමිලා අත් උරහිස් වලින් කෙලින් මේ ටික හිතින් දකින්න පුළුවන් නම් ඒ විඳින්න පුළුවන් නම් දැනෙනවා නම් මේ ඉන්න මොහොත දැනෙනවා නම් ඒක තමයි පළවෙනි සත්‍යමත් භාවය.
2: දැන්
1: අර අධ්‍යක්ීම කිව්වනේ තේ කොප්පේ වැටුනායි කියලා.
2: එහෙමයි.
1: කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඔකට ළමයි හොඳ වචනයක් කියනවා. ඒක කිව්වට කමන්නේ අපිට මොකද මේ අපි කතා කරලා තියෙන මනෝ ගහනවා කියලා කියන්නේ.
2: ඒක
1: සත්‍යමත් නෙමෙයි ඈ. එකක් දිහේ ඔහේ කල්පනා කර කර යන්නේ. ඒක එහෙම එකක් නෙමෙයි. මේ වර්තමාන මොහොත ඇතුළෙදි ඒකට බණපදයක මම කියන්නද?
2: එහෙමයි.
1: අතීතානානු සෝචන්ති නප්ප ජප්ප මනාගතම් පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදසි. මයින්ඩ්ෆුල්නස් ඈ. ඕක තමයි බුදුහාමුදුරන්ගේ එක. ඕක තමයි බටහිර තියෙන්නේ. අතීත සිදුවීම් එකක්වත් මතක් කරන්නේ නැත. මිනිස්සුන්ට තියෙන ජීවිතය ඇතුලේ අතීත මතක.
2: එහෙමයි.
1: ගොඩක් අය කැමති මතක ඇතුලේ අතරමං වෙන්න. මතක ඇතුලේ අතරමං වෙච්ච ගමන් සතිය ඉවරයි. ඒක තුනට හිතෙනවා නෑ අතීතේ එකම දෙයක් ගැන මං හිතන්නේ. ඒක භාවනාවක් කියලා. වැරදි.
2: එතකොට අපි හැමතුනේ දැන් අර අතීතයේ අපි කරපු මේ පින්කම් ගැන මතක් කරන එක.
1: ඒක මයින්ඩ්ෆුල්නස් නෙමෙයි.
2: නෙමෙයි.
1: නෑ. මයින්ඩ්ෆුල්නස් වනාහි මේ මොහොත විඳීමයි. අන්න එතන වෙනස් වෙන්නේ.
2: එහෙමයි.
1: ඒක වැරදි නෑ. අතීත පින්කම් ගැන හිතන එක නරකක් නෙමෙයි, අකුසලයක් නෙමෙයි, කුසල් මතු කර ගැනීමක්. හැබැයි අතීතයේ සිතන එක ඇතුළෙදි වර්තමානයේ අතහැරෙනවා. සතිය ඇතුළෙදි පුහුණු කරන්නේ අතීතයක් නෙමෙයි අනාගතයක් නෙමෙයි මේ ගෙවෙන මොහොත විතරයි.
2: අපි සමහර තැන්වල අහලා තියෙනවා පහමතුරුනේ දැන් අපි කරන පින් පොතක ලියන්න ඕනේ. ලියලා ඊට පස්සේ අපි මරණ මොහොතේ සමහරට පොත කියවනවා. හැම වෙදාගල් තියෙනවා. නැත්තම් විටින් විට ඔක කබඩ් එකකින් අරන් කරපු පින් මතක් කරනවා. දැන් මෙතකොට අපි වෙන තැනකට යනවද එතනද පහමතුරුනේ?
1: අතීතයට ගිහිල්ලානේ.
2: එහෙමයි.
1: අතීතයට ගිහලා. හැබැයි අතීතයේ දැන් මෙතන කතාවක් කිව්වා නුවණින් තමයි අපි මේ සිහිය පිහිටවන්නේ.
2: ඒ
1: නිසා පින්කම් පිළිබඳව මෙනෙහි කිරීම ඉතා වැදගත්. ඒක මනෝවිද්‍යාඥයෝ හොයාගෙන ඉන්නේ මේ සතිමත් භාවයේ ඊළඟ කොටසක් එනවා. ඒ තමයි ඉමජිනේෂන් කියලා.
2: එහෙමයි.
1: ඉමජිනේෂන් කොටසේදී අපි පටන් ගන්නවා කරපු හොඳ වැඩ ටික මතක් කරන්න. දැන් අපි අපේ උපදේශන කාමරේ ඉඳන් රුවන්වැලි මහසෑය වන්දනවා. වන්දින අය කියනවානේ මම පත්තු කරපු හඳුන් කූරු වල සුවඳත් මට දැනුණායි කියලා. ඉමජිනේෂන්. මේ මනසෙම ගෙනියන්න පුළුවන්. අර පොතේ තියෙන පින් මතක් කරන්න එපා නෙමෙයි මේ කිව්වේ. සතිමත් භාවයේ ඇතුළ වනාහි වර්තමාන මොහොත විඳීම වර්තමාන මොහොත විඳින්න අතීතය අවශ්‍ය නැහැ. එච්චරයි. අතීතයේ අවශ්‍ය නැහැ, අනාගතය අවශ්‍යත් නැහැ. මේ මොහොත, මේ ශබ්ද නම් මේ ඇහෙන ශබ්ද හඳුනාගන්න එක. ඒක එහෙමම තමයි. ඊළඟට මේ දැනෙන ස්පර්ශ ටික හඳුනාගන්න එක. කායේ කායානුපස්සී විහෙරතිය. ඒ ටික තමයි මේ තියෙන්නේ. එහින්දා ඔව් සරලව පටන් ගන්න පුළුවන් gedare ඉඳන් කරන වැඩි කරන බව දැනගෙන කරනවා. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි කරලා නැහැ, කෙරිලා.
2: කෙරිලා.
1: කියලා නැහැ, කියවිලා. එහෙම තමයි. කාලා නැහැ, කැවිලා. ආ ඒව අසති. හවඩ් විශ්වවිද්‍යාලයෙන් එනවා ගිය අවුරුද්දේ මේ පරීක්ෂණ වார்த்தාවක්.
2: එහෙම.
1: ඒ වார்த்தාව කියනවා මිනිස්සෙක් මැරෙනකොට ඒ මැරෙන මිනිස්සයන්ගෙන් 147ක් අසීයෙන් ඉන්නේ කියලා. කෙනෙක් අවුරුදු 80 ජීවත් වුණොත් එයා අවුරුදු 42ක් අසීයෙන් හිටපු කෙනෙක් කියනවා.
2: එහෙම.
1: මේ ලෝකෙම. එතකොට මගේ හැරෙන්නේ මනුස්ස ජීවිතේ.
2: එතනද පහමතුනේ බුදුරජාණන් වහන්සේ අර කියන්නේ සබ්බේ පෘථග්ජන උන්මන්තකා කියන දේ අපි
1: නෑ අතරම ඒ අසීහියටම නෙමෙයි ඒ උමතු භාවය කියලා කියන එකේ වෙන කතාවක්
2: අතට තියෙනවා. හොඳයි හොඳයි අපතන කියමු.
1: එතකොට සිහියේ තොරවීම උමතු වීමම නෙමෙයි.
2: එහෙම.
1: හොඳද? හැබැයි සතිමත් භාවය දැන් මේ මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්නේ. මට කොල්ලෙක් දවසක් කියනවා මේ අපේ ගමෙත් ඉන්නවලු එහෙනම් සිහියෙන් බුද්ධියෙන් වැඩ බුද්ධිය කියුවේ නෑ සිහියෙන් වැඩ කරන එක්කනේ හොරා. හොරකම් කරන්නත් හොඳ සිහියක් තියෙන්න එපා.
2: එහෙම.
1: gedara කවුරුත් නැති බව දැනගන්න ඕන. අල්මාරි වල යතුරු තියෙන තැනම හොයා ගන්න ඕන. කාටවත් නොහැඬ සීහිරුවට යන්න ඕන.
2: එහෙම.
1: සිහියකින් නැතුව හොරකම් කරන්නම බෑ. දැන් ඔය සමහර හොරකම් කරලා නෑ කියන්නේ. හැබැයි සිහියෙන් කරපුවා තමයි හොඳේ. එතෙන්ට බෑ. මම මේ කියන්නේ සිහිය මේ බුද්ධියත් එක්ක ස්පර්ශ වෙලා ඒකෙන් කෙලෙස් නැති වෙන්න ඕන.
2: එහෙමයි.
1: කෙලෙස් නැති වෙන්න ඕන. කෙලෙස් හැදෙන සිහියක් තියන්න බෑ. එනිසා අපි කෙලින්ම මයින්ඩ්ෆුල්නස් කියනක ඇඩ්‍රස් කරොත් මේ මොහොත විඳින එකට.
2: එහෙමයි.
1: ගොඩක් අයට මේ මොහොත අහිමි වෙනවා කියලා කියන්නේ අතීතෙත් අහිමි වෙලා. මේ මොහොත අහිමි වෙනකොට අනාගතෙත් අහිමි වෙලා. ඒ නිසා අපිට ගොඩක් ප්‍රශ්න මං එකයි කිව්වේ ගොඩාක් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන්නේ අතීත අනාගත ප්‍රශ්න තමයි. හැබැයි ඒ දෙකෙන් මිදෙන මාර්ගය තමයි වර්තමාන මොහොත. අර තේකෝප්පිය අතරෙච්ච ළමයට උනේ ඕවර් තින්කින් වෙලා.
2: එහෙමයි.
1: ඒක මනෝභාවයක් වෙන ඕවර් තින්කින් අයින් කරගන්න සතිමත් භාවයේ චිකිත්සක ක්‍රමවේදයක්. ඒක අපි උපදේශන සේවාවෙදි භාවිතා කරනවා සුව වෙලක් තියෙනවා.
2: එහෙම දැන් ඔබ වහන්සේ අපි දන්නවා හදවත වැඩපිළිවෙල හරහා වගේම මෙත්නිත් පාවලොස්සේ ඔබ වහන්සේගේ දුරකථන අංකය සටහන් කරාම අපේ net fm රේඩියෝ ආගමිකංශයට හරියට එන මේ හාමුදුරුව අපිට සම්බන්ධ කරලා දෙන්න බැයිද, අපේ දරුවට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, මෙන්න මේ විදිහේ බොහෝ දේවල් අපේ ඔය කෞෂිට කතා කරලා කියනවනේ අපේ හාමුදුරනේ ගොඩක් අය. එතකොට කොහොමද අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේ තියෙන අත්දැකීම් කීපයක් විස්තර කරන එකත් වටිනවා. මේ සතිමත් භාවයේ නැතිවීම හරහා යම් යම් රෝගාබාධය නැති වූ දරුවන් ඔබ වහන්සේට හම්බෙලා ඇති. අන්න ඒ විදිහට කොයි වගේ ප්‍රතිකාරයක්ද අපේ හාමුදුරනේ ලබා දෙන්නේ?
1: ඒක ඉතාම වැදගත්. ඇත්තටම ගොඩාක් අය හරි දක්ෂයි උපදෙස් දෙන්න.
2: එහෙමයි.
1: උපදේශනය කියලා කියන්නේ උපදෙස් දෙන එකක් නෙමෙයි. දැන් ගෙවල් වල වෙලා තියෙන උපදෙස් දෙනවා. උපදේශනය විද්‍යාත්මකයි.
2: එහෙමයි.
1: සමීරයේ උපදේශනයේ තියෙන පළවෙනි මැජික් එක තමයි ඇහුම්කම් දෙන එක. ගෙවල් ඇතුලේ ඔක්කොම දෙසන්නෝ ඉන්නේ. අසන්නෝ ඉන්න අල්ලපු ගෙවල් වල. අපි පැත්තේ ග්‍රාමසේක මහත්තයා කියනවා ආදරේ නම්බර 18න් එක තොරතුරු ගන්න ඕන නම් නම්බර 18න් දෙක ගෙදරට ගියම හොඳටම ඇදෙනු. මොකද මේ ගෙදර තොරතුරු ඔක්කොම එහා පැත්තෙන් අහගෙන ඉඳලා දන්නවා. එතන ගෙවල් වල ඉන්නේ දෙසන්නෝ වුණාම අසන්නෝ නැති වුණාම උපදෙස් විතරයි යන්නේ. ඔය ගොඩාක් ගැටලු වෙනවා විභාග කිට්ටු වෙනකොට. දැන් මේ අගෝස්තු 10 පටන් ගන්නවා උසස් පෙළ විභාගයේ. විභාග පටන් ගන්න කිට්ටු වෙනකොට එනවා ළමයින්ට තියෙනවා ඔය පෞරුෂයේ හරියට වැඩුනේ නැති වුනහම එක්සෑම් ෆෝබියා හැදෙනවා. ඒක පටන් ගන්නේ ආතතියෙන්. මිනිස්සු වැඩ කරන්නේ චක්‍රයකට. ඒකට අපි කියනවා සිතුවිලි හැඟීම් චර්යය. එහෙම තමයි කියන්නේ. එතකොට මේ කියන රාමුව ඇතුලේදී ළමේකට වැඩ ටිකක් ගොඩ ගැහෙනකොට ආතතියට ලක් වෙනවා. ආතතියට ලක් වෙච්ච ගමන්ම මැදිහත් නොවුනොත් නිවැරදි උපදේශණයට එයා සමහර වෙලාවට දැඩි කේන්ති ගන්නවා, බඩමුට්ටු පොළවේ ගහනවා, කාමරයට වෙලා දොර වහ ගන්නවා, කිසිම සම්බන්ධතාවයක් ගෙදර ඇත්ත එක පවත්ව ගන්නෙ නැහැ, පැත්තකටම වෙනවා.
2: එහෙම.
1: අන්න ඒ ළමයින්ට ඒ ළමයි ඊට පස්සේ දවස් කීපයක් ගියාට පස්සේ ඔද්දල්ම වෙනවා. විභාගයක් ගැන කියනකොට එයාලට කේන්ති යනවා. අන්න එහෙම ළමයි අරගෙන එනවා විභාග කිට්ට වෙනකොට මයිගාවට.
2: එහෙම.
1: ඒ අයට පාවිච්චි කරන සරල සංයම අභ්‍යාසයක් තමයි අපි ඔය ආනාපාන සති භාවනාවේම කොටසක් දිගු කාලයක්. මම කියන දවස් 21ක් ඔයා මේ විදියට මේ වෙලාවට වැඩේ කරන්න ඕන. අපි කියන්නකෝ රෑ 10ට අනිවාර්යයි ඔයා මෙන්න මගේ මේ අභ්‍යාසය පටන් ගන්න. ශ්වසන අභ්‍යාසය තමයි කොන්දේසියක් තියෙනවා. රෑ 10ට ශ්වසන අභ්‍යාසය කරනවා නම් 8 වෙනකොට ෆෝන් ඩිවයිස් අයින් කරන්න ඕන. සතිමත් භාවයේ පිහිටන්නේ නැහැ ඩිවයිස් වැඩිපුර පාවිච්චි කරන මනසක. හොඳද? ඒ නිසා ඒක අයින් කරන්න ඕන. වත් පිළිවෙතක් මම යෝජනා කළා දෙනවා ඒ පුජ්‍යලගේ චරිතයේ හැටියට, එයා ඉන්න මට්ටමේ හැටියට, gedara ඉන්න අයටත් උදව් කරන්න පරිසරයක් හදලා තියෙනවා. හරි සන්තෝෂයි මට කියන්න. ගියවර ළමයි 4 දිනක් මට ඇවිල්ලා වැඳා. අවුරුදු 4ක් ෆස්ට් සයි එක කල් දානවා. සෙකන්ඩ් සයි කරන්නම් කියනවා ඒලවල්. සෙකන්ඩ් සයි එක එනකොට බඩේ අමාරු හැදෙනවා. ෆෝබියා. 4 වතාවක් දරුවෙක් ඒ දරු 4 දෙනාගෙන් එක්කෙනෙක් අවුරුදු 4ක් අනිත් 3 දෙනාම අවුරුදු 3ක් කල් දාලා විභාගේ. හැබැයි මේ ප්‍රතිකාර සැලැස්ම ඇතුලේදී ලොකු සන්තෝෂයි 4 දෙනාම විශ්වවිද්‍යාල.
2: එහෙමයි.
1: විශ්වවිද්‍යාල ලොකු මැජික් එකක් නෑ, බෙහෙත් දුන්නෙත් නෑ. මේ අභ්‍යාසය මාස 3ක් හැබැයි මම ළමයින්ට කළා. ඒක ටිකක් දරුණුවට තිබුණා වැඩේ. මාස 3ක් අකණ්ඩව කළා. දැන් ඒ ළමයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා net එකට එන්න. එයාගේ අත්දැකීම කියන්න. දැන් ඒක අපි ආගමික ජනසත් එක්ක වර්ණයත් එක්ක කතා කරලා ගෙන්නලා කියන්න ඉන්නේ මේ උසස් පෙළ ලං වෙනවනේ.
2: එහෙමයි.
1: එතකොට මේ ප්‍රතිකර්මේ කරන්න කියලා මේවා මහ ලොකු වැඩ නෙමෙයි.
2: භාග්‍යවතුන් වහන්සේ අපි අහලා තියෙනවා අපේ හැමදෙරුනේ දා අර බෝධි මූලයේ ඉඳගෙන ආනාපාන සතිය තමයි ආරම්භ කරේ කියලා. මේ දේ පටන් ගත්තත් මේ නිසාම තමයි නේද අපේ හැමදෙරුනේ?
1: ඇත්තටම ඒක තමයි අපිට තියෙන මම හැම වෙලාවෙම කියන්නේ අපිට තියෙන ටූල්ස් ටිකක් තියෙනවා.
2: එහෙමයි.
1: ඒ ටික හරියට භාවිතා කළා නම් මහා ලොකු උපාධි ඕනේ නැහැ. ඔය අනුරාධපුර අපි තාම වෙන කිසි දෙයක් එපා සමීරයි. සිංහල සාහිත්‍ය ගණ්ඩාද?
2: එහෙම.
1: අද සිලබස් එකේ උගන්වන්නේ බුත්සරණ අමාවතුර දඹදෙණියගේ පොළොන්නරුවේ ලියවිච්ච පොත් ටික.
2: එහෙම.
1: අද අපි පුරාවිද්‍යාව තාම හොයාගෙන යන්නේ පළවෙනි රාජධානී අනුරාධපුරේ. විශ්වවිද්‍යාල ලොකුවට ගියපු උපාධි ගැන කතා වෙන්නේ නැහැ අපේ මුතුන් මිත්තෝ.
2: එහෙමයි.
1: ඒුණාට බ්‍රේන් එක හොඳට වැඩ කරලා තියෙනවා. මතක තියාගන්න අපි මේ බුදුදහම ඇතුලේ කතා කරන්නේ IQ ලෙවල් එකක් විතරක් නෙමෙයි. අධ්‍යාපනයේ විෂය දත්ත තොරතුරු වලට ලකුණු දෙන අයට සලකුණු දීලා ඒ තුනක් ගත්තාම එයා හොඳයි කියන්නේ නැහැ. අපි ගාව තියෙනවා IQ එක වගේම EQ එකක්. එයාට සමාජ භාවිතාවයත් හොඳට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ආන් එහෙම තැනකට හදන්න බුදුදහමේ ටූල්ස් ටිකක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා මේවා වචන කටපාඩම් කරන ඒවා නෙමෙයි. කොහොමද ප්‍රායෝගික කරන්න? පුළුවන් ද කළු ලෑල්ලක උගන්නලා මෛත්‍රිය ළමයෙකුට උගන්වන්න? බැ. ඒ නිසා මේවා අපි දැන් පටන් අරගෙන තියෙන පුළුවන් මට්ටමට. ඉතින් ඉස්සර දැන් මම පැවිදි වෙන්නේ අපේ කිරියම්මා නොහිටින්ද.
2: එහෙමයි.
1: අපේ කිරියම්මට ලොකු අධ්‍යාපනයක් නැහැ. මම කලේ කිරියම්මට හැන්දෑවට අරලිය මල් කඩලා දුන්නේ ඒක. හැබැයි මට මතකයි කොල්ලෝ මෙහෙට එන්න කියලා පැන් ටික ඉහෙන විදිය, මල් ටික මංගාවෙන් හදවපු මූලික ශ්‍රද්ධාව හැදුනා. මූලික ශ්‍රද්ධාව හැදුවා. හැබැයි මට එක කළු ලෑල්ලකවත් උගන්නලා නැහැ. ශ්‍රද්ධාව මේකයි එහෙමයි. දැන් වැඩි තියලා කියන්නේ පණ්ඩිතකම වැඩි. දන්නවා වැඩි. ඔක්කොම දන්නවා වුණාම අර එහෙම වෙලා තිනෝනේ. ඒ කියන්නේ පූර්ව විනිශ්චයක් තිබුණාම ගවේෂණේ අතාරිනවනේ. ලොකු හානියක් වෙන්නේ ඒකෙදි. ඒ නිසා බුදුදහම ඇතුලේ අර සිද්ධාර්ථ අවදීයේදී ඒ ගෙනාව ඒවා සිද්ධාර්ථ අවදී විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා විවේකීව වැඩ ඉන්න වෙලාවක ආනාපාන සතියෙන් වැඩ හිටිය බව තමයි කියවෙන්නේ. ඒක එහෙම එකක්. ඊළඟට මේ මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ විවේක සුවයට භාවිත කරලා තින්නේ ආනාපාන සතිය තමයි. ඉතින් අපි ඒකෙන් නිවෙමු.
2: හිතන්න ඔබ ආනාපාන සතිය කියන්නේ ඔබට කොයිතරම් දේවල් ඔබේ ජීවිතයට ලැබෙන පිළියමක්ද කියලා මොහොතක් ඔබට හිතන්න පුළුවන්. ඔබ වහන්සේර අත්තම්ම කිරියම්මත් එක්ක මේ මල්වට්ටිය සකස් කරපු දේ ගැන කතා බහ කරපු හින්දම මට පොඩ්ඩක් මේ මල්වට්ටිය ගැනත් කතා බහ කරන්න ඕනේ කියලා හිතන ඔබ වහන්සේත් එක්ක. අපි බුදුන්ට මල්වට්ටියක් පූජා කරනකොට අපි කියන්නේ ඔක හොඳට පිළිවෙලට සකස් කරලා පූජා කරන්න ඕනේ කියන එක අපි හැමතුනේ. ටිකක් අපි මල් ටිකක් විවිධ වර්ණවලින් සකස් කරලා කඩලා මේ මල්වට්ටිය පිළිවෙලට සකස් කිරීම තුලත් අපේ හිත හදා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනව නේද අපි හැමතුනේ?
1: ඉතාම හොඳයි ප්‍රවේශය. බුදුරජාණන් වහන්සේගේ මල්වට්ටි කතාවක් තියෙනවා. යතාපි පුප්පරා සිම්මා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්ත බංකුසලම් බහුන් කියලා.
2: එහෙමයි.
1: මල්මාලා කරුවෙක් මල්මාලාවකට මල් තෝරන විදිය තමයි අපි මල්වට්ටියකට මල් හදන විදිය.
2: එහෙමයි.
1: චුට්ටයි වෙනස්. අරක මල්මාලේ මේක මල්වට්ටිය. මල්වට්ටියකට තැලිච්චි මල් එකතු කරන්නේ. තැලිච්චි මල් වටින්නේ නැහැ පුදට.
2: එහෙමයි.
1: මොකද තැලිච්චි මල් වල කතාව. ඒව තමයි තැලිච්චි හිත්. මල්ලකඩ තියෙන හිත් බුදු පුදට රිසි නැහැ. පළවෙනිම දේ එතන. ඒකයි පෙති හැලුණු මල් අපි ගන්නෙ නැහැනේ පූජාවට. ඒක එකක්. ඊළඟට ඔය මල් වට්ටියත් එක්ක හැදෙන මනෝභාවයක්, මානසික චිකිත්සක ක්‍රමවේදයක්.
2: එහෙමයි.
1: අපි ඒක පාවිච්චි කරනවා. මම මගේ උපදේශනයේදී ඒක පාවිච්චි කරනවා.
2: එහෙමයි.
1: ඒ කියන්නේ ඔය නොසන්සුන් අපි කියලා කියනවා ඒගොල්ලන්ට ADHD දරුවෝ කියලා. අධික්‍රියාකාරී දරුවන්ව ඒක ලොකු ප්‍රශ්නයක් ලංකාවේ. පව් කියලා අපි කියන්න ඕන ඔය අධික්‍රියාකාරී ළමයින්ට දඬුවම් කරනවා හඳුනාගන්නේ නැතුව දෙමව්පියෝ සහ නෑයි. ඒ ළමයින්ට ඕන වෙන්නේ මානසික උදව්වක්. ඒ නිසා අපි ඒගොල්ලන්ව ඉක්මවන්න චූටි චූටි මල් 100-200ක් විතර පොඩි වට්ටියකට හදන අභ්‍යාසයක් මයි ගාව තියෙනවා.
2: තියෙනවා.
1: ඔව්. එතකොට එයා දැනගන්නවා හිමින් වැඩ කරන්න, පිළිවෙලකට වැඩ කරන්න. මල් වට්ටිය පූජා කරන එක අන්තිමට කෙරෙන්නේ. හැබැයි මල් වට්ටිය සකසන එක ඇතුළේදී මානසික චිකිත්සාවක් තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරමු නොසන්සුන් හිතක් ඇති වෙනවනේ අපිට ඕන වෙලාවක.
2: අනිවාර්යයෙන්ම
1: ආත තියෙනවනේ. ඒ වෙලාවකට මල් පූජා කරලා පුළුවන් ඒකෙන් නිදහස් වෙන්න. හැබැයි ඒක මෙහෙම බෑ. අර මට මතකයි කැටවල නායක හාමුදුරන්ගේ වචනයක් තියෙනවා. උපුට ගැනීම උන්වහන්සේගේ. ඒතර මම නිදහස්. සොපින් එකට මල් දෙකක් දාගෙන පද්ද පද්ද ඇවිල්ලා බුදුන්ඩ බුදන්ඩ එපා කියනවා. මෙන්න මල් මෙන්න බුදු ආන්න සාදු කියලා යන්න එපා කියනවා. අපේ අච්චම්මලා බොහොම ශ්‍රද්ධාවෙන් මල් ටික නෙලාගෙන කඩනවා කියන්නේත්
2: නැහනේ.
1: මල් නෙලා ගන්නවා. ඊළඟට ඒ මල් ටික පිළිවෙලකට හදනකොට වට්ටියකට හදලා ආසනයට ගේනකොට සමිරයි පරමල් වලට මොකද වෙන්නේ? පරමල් අස් වෙනවා. පරමල් අස් වෙනවා කියන එකේ තේරුම තමයි මගේ පරණ සිතුවිලි පරවෙච්චා අයින් කරගන්නවා කියන එක.
2: එහෙමයි.
1: කීයෙන් කී දෙනෙකුටද ඒක හිතෙන්නේ කියලා හිතන්න ඕන. මල් ආසනේ මම අරගෙන ආපුම අලුත් මල් జాතියේ මල් පරවෙලා මේ මල් පූජා වුණෙත් අලුතෙන්ම තමයි. ඒ වුණාට පර වුණාම අයින් වෙනවා. ඉතින් මගෙත් නරක සිතුවිලි මේ පරමල් වගේ තමයි අයින් කරලා අලුත් කරන්න පුළුවන්.
2: එහෙමයි.
1: ඒ එහෙම මනෝභාව චිකිත්සක ක්‍රමවේද මල්වට්ටියත් එක්කත් හදනවා. මං කිව්වා උපාය ගොඩක් තියෙනවා. ක්‍රමවේද ශිල්පය බටහිර විය හැකි. මූලාශ්‍ර සියල්ලම අපේ තමයි. උපාසක අම්මලගේ අතේ සිල් ගන්නකොට තියෙන නවගුණ වැලේ මම මානසික චිකිත්සක ක්‍රමවේද 14ක් හොයාගෙන තියෙනවා.
2: හිතන්න බුදුදහම තුළ ඔබට සැනසෙන්නට ඔබේ ජීවිතය සරු කරගන්නට කොයිතරම් ක්‍රමවේද තිබෙනවද? අපේ හාමුදුරුවන්ගේ අපේ කුට්ටිකුළු මේ ප්‍රේමාලංකාර හාමුදුරුවන්ගේ හදවත වැඩපිළිවෙලත් එක්ක ඒකාබද්ධ වෙලා ඔබේ දරුවන් වෙන්න පුළුවන්, ඔබේ තරුණ දරුවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ ගෙදරින්න වැඩිහිටියන් වෙන්න පුළුවන්, මේ සියලු දෙනාගේ මනස සුවපත් කරන ආකාරය පිළිබඳ අපි නිරන්තරයෙන් නෙත් FM රේඩියෝවේ හැම ඉරිදා දිනකම උදේ 8ට මෙත්නෙත් පාමුලොස්සේ ඔබව දැනුම්වත් කරනවා. ඒදී උන්වහන්සේගේ දුරකථන අංක ආදී අපි සඳහන් කරනවා. කොහොමද මේ හදවත වැඩපිළිවෙලට ඔබ සම්බන්ධ වෙන්න පුළුවන්, ඒ ඔස්සේ කොහොමද ඔබේ ජීවිතය සරු කරගන්න ඕන කියලා අපි කියනවා. ඉතින් හැම ඉරිදාකම උදේ 8ට අපි ඔබට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුලට දිගින් දිගටම සවන් දෙන්න, ඔබට සැනසෙන්නට පුළුවන් ජීවිතයක් උදා කරගන්න පුළුවන් වේවි. අපි අවසන් විනාඩි කිහිපය අපේ හාමුදුරුවනේ සතිමත් වුණාම අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි අවසන් වශයෙන් කතා බහ කරමු.
1: හොඳයි. ඇත්තට මේක තමයි අපේ නැවැත්ම වෙන්න ඕනන්නේ. බුදුදහම ඇතුළ කතා කරන්නේ ලෞකික ලෝකෝත්තර දෙලොවම සැපවත් වෙන්න ඕන.
2: එහෙම.
1: එතකොට මේ ජීවත් වෙන ගිහි ජීවිතයේ මනුස්ස ජීවිතය ඇතුළේ කෙනෙක් මේ ජීවිතයේ අසන්තෝෂයෙන් කටුක විදිහට අතෘප්තියෙන් ගෙවලා ආය එළවක් සතුට කරගන්න බැරි වෙයි. එහෙම එකක් නැහැ. ධම්මපදයේ උගන්වන්නේ ඉද නන්දති පෙච්ච නන්දති. එහෙමනේ කියන්නේ. එතකොට මෙලව සතුටෙන් තියාගන්න ඕන. සතිමත් වීම අරහා එතනයි කෙරෙන්නේ. ඒක මම විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්නම්.
2: එහෙමයි.
1: සතිමත් භාවයේ ඉතා ඍජු ලෙසම මොළය සහ ස්නායු ස්පර්ශ කරනවා. සතිමත් භාවයේ සිහියෙන් සිටීම. කොහොමද ඒක වෙන්නේ? මේ මොළය හැම වෙලාවකම වැඩ කරන්නේ නියුරෝන ස්නායුත් එක්ක. හැබැයි වැඩේ තියෙන්නේ එකට එකක් කනෙක්ට් වෙලා නැහැ, සම්බන්ධ වෙලා නැහැ. උපාගම කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ වගේන් තමයි යම් කිසි විදුලි ශක්ති ධාරාවක් අනිත් ඒ සෛලවලට මේ ස්නායුවලට සම්ප්‍රේෂණය කරන්නේ. මේ ක්‍රියාවලිය හොඳට කළොත් තමයි නිරෝගීව ඉන්න පුළුවන්. සතිමත් වෙන කෙනාගේ ආන් ඒ කියන උපාගමය අපි ඒකට කියනවා වචනයක් නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් වැඩ කරනවායි කියලා. දැන් අර සවුන්ඩ්ස් ට්‍රාන්ස්මීටර්ස් තියෙන්නේ උඩ පහළ යන්නේ ඒ වගේ තමයි. එතකොට සම්පූර්ණයෙන්ම සතිමත් වීම හරහා නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් වලින් අර උපාගමය ක්‍රියාත්මක කරනවා. එක එකක්.
2: එහෙමයි.
1: දෙක අනිවාර්යයි. හෝමෝන වෙනස් කරනවා. මේ වගේ මේ වචනට කියනව නෙමෙයි අර 79 මේක හොයාගත්තා ජෝන් කබඩ් සින් කියලා පරීක්ෂණ කරලා. එයා කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල තමයි මම මේ කියන්නේ. හරි. එතකොට දෙක තමයි හෝමෝන. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් මම බණෙත් කිව්වා නින්ද පිළිබඳව ගැටලුවක් තියෙනවා.
2: එහෙමයි හොඳයි.
1: පිරිත් පොතම කිව්වත් නින්දයක් නැහැ. ගොඩක් අය හිතාන ඉන්නේ මේ ස්ලීපින් ටැබ්ලට් එකක් කියලා පිරුවන පොත් වහන්සේ. එහෙම වෙන වෙලාවකුත් තියෙනවා.
2: එහෙමයි.
1: හැබැයි පෙති වලින්වත් නින්ද යන්නේ නැත්තේ හේතුව තමයි මෙලටොනින් සෙරටොනින් ශ්‍රාවය නොවෙනකොට නින්ද නැහැ. ඊළඟට සතුට ඇති කරන හෝමෝන සතුට ප්‍රබෝධයේ ඇති කරන ගැබා වගේ මේ තරුණකම රැක ගන්න දැන් ගොඩක් අහනවා ග්‍රෝත් කියලා කියන්නේ හෝමෝනෙන් තමයි තරුණකම
2: රැක ගන්න.
1: ඔක එළියෙන් ගන්නත් පුළුවන් වෛද්‍යවරුන්ගෙන් අහලා එළියෙන් ගන්න දෙයක් නෑ. අතුලෙන් හදා ගන්න පුළුවන් සතුටුමත්ව හිටියහම. ඔවුන් කියනවා ඒ හෝමෝන ටික හදනවා. වැදගත්ම දේ ඒ තමයි ආතතියෙන් හිතක් පිරුණහම කෝටිසෝල් කියලා හෝමෝනයක් හදනවා. ඒ කෝටිසෝල් හෝමෝනේ තමයි ප්‍රෙෂර්, සුගර්, කොලෙස්ටරෝල් මේ ඔක්කොටම බලපාන්නේ කෝටිසෝල්. දැන් හිතා ගන්න පුළුවන්ද එතකොට කෝටිසෝල් යටපත් වෙනවා.
2: එහෙමයි.
1: සතිමත් වීම හරහා කායික නිරෝගී බව හැදිලා නැද්ද?
2: අනිවාර්යයෙන්ම.
1: සල්ලි සත පහක්වත් වියදම් වෙලාද?
2: නෑ අපේ.
1: නෑ. ඒ නිසා තමයි අපේ රටේ පැරණි අය මුතුන් මිත්තෝ හෙළ අර අපි කිව්වේ නේද? නිරෝගීමත් ප්‍රඥාවන්ත ජාතියක් වෙලා තිබුණේ මෙන්න මේ ටික තිබිච්ච හන්දා. සතිමත්ව මේකේ වැඩේ හිටියා. ඔය ටිකයි ඔය හරහා තව වැදගත් දෙයක් වෙනවා. ඒ තමයි ප්‍රතිශක්ති පද්ධතිය.
2: එහෙමයි.
1: සම්පූර්ණයෙන්ම හිතවත් වෙනවා. ලෙඩ හැමදාම ලෙඩ කියලා ඉන්න අයට මම කියනවා සති දෙකක් මේ කියන විදිහට වැඩ කරන්න. ඒ ලෙඩ නැති වෙලා ගිහිල්ලා.
2: එහෙමයි.
1: ඒ නිසා මේක ඊළඟට ඉගෙන ගන්න දරුවන්ට දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි එක අරමුණක හිත තියාගෙන ඉන්න බෑ. ඒ නිසා මතක නැහැ. කොච්චර පාඩම් කළත් විභාග අසමත් වෙනවා.
2: එහෙමයි.
1: මතක තියා මම ඒගොල්ලන්ට ওই පාසල් වැඩසටහන් වලදී ඔප්පු කරලා පෙන්නනවා. ඒ මොහොත ඇතුළේදී ප්‍රායෝගිකව විනාඩි 10ක් ඇතුලේ හිටියට වඩා සතිමත්ව කරලා කාරණා කීපයක් කටපාඩම් කරවලා. හාමුදුරුවරුන් පිරිවන පොත් වහන්සේ කටපාඩම්. නම් පොත මඟුල් ලකුණ සකස්කඩේ බුද්ධ ගජ්ජේ කටපාඩම්. කොහොමද එහෙම වෙන්නේ? එකම වයසේ gedere ina ළමයින්ට පුංචි සූත්‍රයක් මතක තියාගන්න බැරි වුණා. හැබැයි අර මේ පන්සල ඇතුලේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා.
2: එහෙමයි ප්‍රහවන්තර.
1: ඒක හැබැයි ගොඩක් අයට එළියට පේන්නේ.
2: පේන්නේ.
1: හොඳද? ඒක පේන්නේ වෙනස් විදියට. ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා මේ ඒ પરම්පරා උරුමයේ දායාද කරගෙන පන්සල තාමත්‍යාත්මක වෙනවා.
2: අනිවාර්යයෙන්ම.
1: ඒ නිසා සතිමත් වීම ඇතුලේ අන්න ඔය කියන දරුවෙකුට අවශ්‍ය කරන මතක තබා ගැනීම අනිවාර්යයි. ඊළඟට අපි කතා කළා මේ අර ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටස් එක සම්බන්ධව දියුණු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයාට පුළුවන් වෙනවා මේක හරි මම මේක කරන්න ඕන, මේක වැරදි මම මේක ප්‍රතික්ෂේප කරන්න ඕන කියලා වගේ දෙයක් කියන්න. ඒක යෞවනයේට මම කොහොමද දන්නවද මේ දවස්වල කියන්නේ? ලංකාවේ වචනයක් තියෙනවානේ පාසල් ප්‍රේමය කියලා.
2: එහෙමයි.
1: ඒක වැරදි සමිරයි. ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටස් එක හොඳටම වැඩුණාම තමයි ප්‍රේමයක් තෝරන්න
2: පුළුවන්.
1: ඒක මෝරන්නේ අවුරුදු 18න් පස්සේනේ. ඊට එහා ඔක්කොම ඉස්කෝලේ යන අය ආදරය කියලා රැවටිලා තියෙන ආකර්ෂණයට.
2: ආකර්ෂණයට. එහෙමයි.
1: හොඳද? ඒ හින්දා මේ ගීතවල එහෙම තියෙනවා. ඉතින් පාසලේ තිබිච්ච ඒවා යථාර්ථයක්ුනේ නැහැ කියලා. එහෙම කියේ කියත් ඒක එහෙමත් එකක් තියෙනවා කියනවා.
2: මම
1: මේ කියන්න හදන්නේ, ඔව් ජීවිතයේ සැබෑ సౌందර්යය විඳ ගන්න නම් අන්න ඔය කියන සතිමත් භාවය ඇතුලේ අපිට පුළුවන්කමක් තියෙනවා. ඔය ආරම්භය එතනින් ආරම්භ කරපුවාම නිර්වාණය යථාර්ථය කරගන්නත් පුළුවන්, හීනයක් නොවි. ඒ මනසනේ මේ නිවන් දකින්නේ, දුකෙන් නිදහස්සෙන්නේ. ඒ මනසර ලෞකික ලෝකයේ ඇතුලේදී පැටලෙන්නේ නැතුව තියෙනවා නම් අර යථාර්ථවාදී ගැඹුරු ධර්මකාරණා ඒ මුලයට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්.
2: හිතන්න ඔබ සතිමත්භාවයෙන් ඉන්නවා නම් ඔබේ ජීවිතයට කොයිතරම් ප්‍රයෝජන රාශියක් අත් වෙනවද? ඒ තුළින් ඔබ නිරෝගීමත් වෙනවා, ඔබට ප්‍රියමනාප රූපයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ නිවනට සමීප පුද්ගලයෙකු බවට පත් වෙනවා. එහි ආරම්භයේ සම්පවන් කරගන්න අද සාකච්ඡාව ඔබට බොහොම වැදගත් හේතු සාධකයක් වෙන්නට ඇති. ඒ අනුව මම ඉස්සෙල්ලා කිව්වා වගේම හැම ඉරිදාවකම උදේ 8ට ඔබ මෙත්නිත් පාමුල ඇහුවොත් ඒ පිළිබඳ තව දේවල් ඔබට ඉගෙන ගන්නට වෙන දහනව වගේම හැකියාව ලැබේවි. එමනම් අපි නේත්‍රාලෝක වෙසක් කලාපයේ සියලු සජීව වැඩසටහන් මෙතකින් නිමාවටපත් කරන මොහොතේ අපේ වන්දනීය පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේගේ මේ සියලු සාසන කටයුතු අවසන් බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධයෙන් නිවි සැනසෙන්නට ධර්මදේශනය මේ ධර්ම සාකච්ඡාව නම් පින හේතු වේවා කියලා අපි සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා පළ කරන්නට ඕනේ ශාමුපාලි වංශික මහානිකාය අස්ගිරි විහාර පාර්ශවයේ කර්මාචාර්ය, යටිහලකල රාජමහා විහාරාධිකාරී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘවර, ඓතිහාසික කෝරගල අම්බුලුගල උබේ රාජමහා විහාරාධීශවර, මත්තල අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, රත්නපුර දිශාවේ ප්‍රධාන සංඝනායක, පූජනීය වතුරුකුඹුරේ ධර්ම කීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිදාන නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මේ විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේ එවගේම අද ඊයේ උදෑසන සිට මේ දක්වා නේකවිද ධර්මානුශාසන ආශිර්වාද පූජාදී පින්කම් සඳහා වැඩම කළ සීලූම ස්වාමින් වහන්සේලාට අපි අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ. එවගේම මේ පින්කම සංවිධාන කිරීමේදී අපිට මූලික වූ පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ උතුම් වූ කූරගල පුදබිමේ අපේ කාර්යමණ්ඩල ප්‍රධානී චමෝද් රුක්ෂාන්, එවගේම රංග සුදේශ් මහත්මයා, එවගේම රංජිත් පරණවිතාන මහත්මයා ප්‍රමුඛ සමස්ත කාර්යමණ්ඩලය ඔවුන් දැඩි කැපවීමකින් මේ සියල්ල සංවිධාන කළේ. ඉතින් ඒ සියලුම දෙනාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන්ට සහාය දැක්වූ සියලු ආරක්ෂක අංශවල සමාජිකයන්ටත් අපි ස්තුතිවන්ත වෙන අතරේ නෙත් FM රේඩියෝවේ සභාපතිතුමන් නිහාල් සෙනවිරත්නය පැමැතිදුන්, එවගේම ප්‍රධාන විධායක නිලධාරිනී ශාන්තකේ දහනායක මැතිදුන්, අලවියංශයේ වැඩසටහන ංශය, ප්‍රවර්ධනාංශය, මූල්‍යංශය, එවගේම මානව කළමනාකරණාංශය සහ ඉංජිනේරු අංශය, මේ සියලුම අංශ දායකත්වයෙන් තමයි ඉතාම සාර්ථක ලෙස අපේ ජනතාවට පින් පුරන්නට හැකි ලෙස මේ නේත්‍රාලෝක වෙසක් කලාපය කූරගල සිට ඔබට සමීප කරන්න හැකියාව ලැබුණේ. මීට වසර 4කට පෙර අපි නෙත් FM රේඩියෝවෙන් ඔබට ආරාධනා කරා දෙපා නගව නොබියව කූරගලට කියලා. ඊට පස්සේ පහුගිය මාසේ අපි ආරම්භ කරා අපි ආයෙත් වෙසක් පොයට කූරගල යමු කියලා. ඒ ආරාධනය පිළිගත්තා ඔබ. ඒ නිසාමයි ජනගඟක් මෙවර වෙසක් පොයට කූරගලට ගැලුවේ. කූරගල ඔබ කවදාවත් අමතක නොකළ යුතු පොදවීමක්. නෙතෆෙම් ශ්‍රාවකත්වයේ ශක්තිය මතින්, ආරක්ෂකංශවල ශක්තිය මතින් බොහොම කල්යාණ මිත්‍ර අපේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ වෛද්‍යාචාර්ය හෙළරුවන් පසන් කුමාර මැතිතුන්, ඒ වගේම අපේ මාස්ටර් ගයිඩ් ආයතනයේ දිස්නාරංජිනි වනිගසේකර මැතිණිය, ඒ වගේම නාවල කුෂන් වර්ක්ස් ආයතනයේ අපේ අධිපතිතුමන් නාවල කුෂන් වර්ක්ස් හි ආර්.ජී. ප්‍රේමරත්න මැතිතුන්, අපේ ජෙනරාල් ශවෙන් සිල්ලා මැතිතුන් ප්‍රමුඛ ආරක්ෂකංශය. මේ විදිහේ සත්පුරුෂ ජනයා බොහෝ දෙනෙක් කූරගල ගොඩනගන්නට එකතු වෙද්දී නෙතෆෙම් ශ්‍රාවකත්වයේ මහා ශක්තියක් සැපුවා. තනි නොකර කූරගලත් එක්ක ඔබ ඉන්න කියලා අපි ආරාධනා කරනවා. අපි සමුගන්නටයි සූදානම් වන්නේ මේ සියලු පින්කම් අවසානයේ ඔබ සියලුම දෙනාට

0: මම සමීර බණ්ඩාර විරකොන් ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: විසක් පොහෝදා ස්වේත පූජා පින් කම්මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: විසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදැහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
1: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: පුතු පුදට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය
4: අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363-76-716-3672.
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
2: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-213-336. ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
7: මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
4: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් සන්ධි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සන්ධි සෝය උදා කරගන්න 0810-97-397 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කින්වා ගන්න.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
11: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය.
4: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
12: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න

0: පා සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: කවදත් අලුත් කාගෙත් නෙත්

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: අයිබෝවන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නෙත්FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට, ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට, මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්නට ඔබට පුළුවන්, ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 07777725214 අංකයට. එවැගේම නෙත්FM ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලාව සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 07741512272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්ධවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. වැඩමව අවදාළ ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
3: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ

0: සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
1: උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටිනා කියන ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟුතුනි, අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්න දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ අංක පහෙන් ඒ ගැඩබුවාන පාර මිරිස්වත්ත පිළියන්දල කියන ලිපිණේ පදිංචි රොෂාන් හර්ෂප්‍රිය සහ ප්‍රසාදිනී රණවක කියන මෙන්න මේ පුණ්‍යවන්ත දෙපළ විසින්. ඉතින් ඒ පිංගුතුන් තමයි අද මේ දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපේ පිංගුතුන්ට දේශනාව අවසානයේදී විශේෂ පුණ්‍යානුමෝදනාවක් අපි සිද්ධ කරනවා. මොකද අද දවසේ නෙත් ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔවුන් තමයි දායකත්වය දරන්නේ. මම අර හැමදාම කියනෝ වගේ සාමාන්‍ය නිවසක දේශනාවක් පැවැත්වුවොත් ඒ දේශනාවට සම්බන්ධ වෙන්නේ සීමිත පිරිසක්. හැබැයි පින්වතුනි, යම් ප්‍රමාණී වියදමක් දැරුවත් අපේ පින්වතුන් විශේෂයෙන්ම මෙත් නිත් නාලිකාව උත්සේ යම් ධර්ම දේශනාවක් විකාශනය කළොත් ඒක ලංකාවේ පමණක් නෙවෙයි විදෙස් රටවල පවා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් ඒ බණ අහනවා. සමහර ලාට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ අපිත් එක්ක කතා කරද්දී ඒ හුඟ දෙනෙක් මේ නිත් නාලිකාවේ බණ අහන අය, විශේෂයෙන්ම ලංකාවේ මම වැනි ස්වාමින්වහන්සේ නමක් මේ විදියට ධර්මදේශනා කරනවා කියන කාරණාව ලංකාවේ යමෙක් දැනගත්තනම් ඒ හුඟ දෙනෙක් දැනගත්තේ මේ නෙත් නාලිකාවේ බණ අහපු නිසා. ඉතින් අපිට සමහර තැන්වල මුණ ගැහෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා ඒ හුඟක් අය බණ අහනවා. දැන් අපිත් නාලිකාවේ අවුරුදු 10ක් විතර තිස්සින්දම් මේ ධර්මදේශනාවල් දේශනා කරනවා. ඒ නිසා අපි දන්නවා බොහෝ දෙනෙක් මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා. එතකොට යම් කිසි කෙනෙක් දායකත්වයක් දරනවා නම් එතකොට අර ඒ ලක්ෂ ගානකට බණක් කියවන්න අවස්ථාවක් උදා කරලා දුන්නා වගේ. ඒකෙන් හිතන්නක පින්වතුනි, ලක්ෂයක් දිනකින් දහ දිනක් පින්වතුනි නිවැරදි ජීවිතයකට පත් වුණොත් අපේ පින්වතුන් හිතලා බලන්න ඒක කොච්චර ප්‍රයෝජනවත්ද. ඒ වගේ විශාල පිරිසක් බණ අහද්දී යම් ප්‍රමාණයක් පින්වතුනි නිවැරදි වෙනවා, සිල් රකින්න පුරුදු වෙනවා, අකුසලයන්ගෙන් හිත මුදව ගන්න පුරුදු වෙනවා, දන් දෙන්න පුරුදු වෙනවා, නැවත නැවත බණ අහන්න පුරුදු වෙනවා, ඒ වගේ දේවල් වලට හිත යොමු වෙනවා. එහෙමනම් ඒ කාරණාව අති විශේෂ කාරණාවක්. ඒ නිසා අපි අපේ පින්වතුන්ට විශේෂයෙන්ම සිහිපත් කරනවා ඒ කාරණාව, විශේෂ පින්කමක් කියන කාරණාව. ඉතින් අද මේ ඇත්තෝ ඒ උතුම් ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දරනවා. ඉතින් අපේ පින්වතුන්ට විශේෂ අනුමෝදනාවක් දේශනාව අවසානයේ සිදු කරන අරමුණින් අපි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අද මම මාතෘකාව වශයෙන් තෝරාගත්ත බොහොම විශේෂ කාරණාවක්. අපි මේ පොහොය වෙසක් පොහොය වශයෙන් නම් කරලා අපි මේ කාරණාව සිහිපත් කරන දවසක්. ඉතින් මේ දේශනා විකාශනය වෙන්නේ පොහොය දවසට පසු දවසේ. නමුත් මම විශ්වාස කරනවා මේ කාරණාව අපේ පින්වතුන්ගේ ජීවිතයට හොඟා ප්‍රයෝජනවත් වෙයි කියලා. පින්වතුනි, අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. මම බුදුන් සරණ යමි. අපි ඇත්තටම බුදුන් සරණ යමි කියලා කිව්වට බුදුන් සරණ ගිහිල්ලද? අපි සැබෑවටම භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයෝද? මං හිතනවා මෙන්න මේ කාරණාව ටිකක් හිතන්න වටින කාලවකවානවා. මොකද සාමාන්‍ය පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ සරණ යනවනම් ඒ කිනායක අවබෝධින් කරන්න ඕනේ. නමුත් අපි දකිනවා ලංකාවේ හුඟක් දෙනේ භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා තියෙන අවබෝධින් නෙවෙයි. හුඟ දෙනෙක් බුදුන් සරණ ගිහිල්ලා තියෙන්නේ තමන් ඉපදුනෙන් පස්සේදී, ඒ ඉපදිච්ච පවුල බෞද්ධ, ඒ නිසා බුදුහාමුදුරු අදහනවා කියලා තමයි සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සරණ ගිහිල්ලා තියෙන්නේ. මතක තියාගන්න, ඊ අවබෝධය බුදුරජාන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ ප්‍රමාණවත් නෑ. භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න එයා භාග්‍යවතුන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ සරණ ගියපු හුඟා ශ්‍රාවකයෝ සරණ ගියේ එහෙමනේ. කවුරුවත් පින්වතුනි බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ බෞද්ධයෝ කියලා පිරිසක් හිටියේ නෑනේ. භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකොට ඒ කාලේ විවිධ ආගම් අදහපු, විවිධ දර්ශන අදහපු, විවිධ මතවාදවල හිටපු අය තමයි ඒ කාලේ හිටියේ. ඒතර ඒ පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත ආවම ඒ භාග්‍යවතුන් වහන්සේගේ මොකාකාරි විශේෂත්වයක් දැකලා අන්න භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේව අවබෝධ කරගන්නවා. ඉතින් ඒ කාරණාව පින්වතුනි විශේෂයෙන්ම වැදගත් විශේෂ කාරණාවක්. ඉතින් මම අද දවසේ අපේ පින්වතුන්ට දේශනා කරන්නේ අන්න ඒකට අදාළ වෙන දහම් කතාවක්. මොකද මේ කාරණාව වටින්නේ අපිත් අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න ඕන කියන කාරණාව අපේ පින්වතුන්ට අවබෝධ කරවන්න. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ පින්වතුනි හිටියා සැවැත් නුවර පිලෝතික කියලා පිරිවැජියේ. මේ තරුණ පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකේ. ඉඩ ලැබෙන හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිහිල්ලා දහම් කතාවක් අහලා ඒ බුදුරජාන් වහන්සේ වන්දනාමාන කරලා එන පුරුද්දක් මේ තරුණ පිරිවැජයාගේ ළඟ තිබුණා. දවසක් ඔහු ඒ විදියට බුද්ධෝපස්ථානේ කරල් නැවත එන අතරමඟදී ඔහුට මුණ ගැහෙනවා ජානුසෝනිය කියන බ්‍රාහ්මණයා. බ්‍රාහ්මණයා පිරිවැජයාගෙන් ඇහුවම කොහෙද මේ උදෙම ගිහිල්ලෙන්නේ කියලා. පිරිවැජයා කියනවා, බ්‍රාහ්මණතුමනි, මම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා එන ගම. එතන මේ ජානුසෝනිය බ්‍රාහ්මණය අහනවා, නුඹගේ ශාස්ත්‍රුන් වහන්සේගේ නුවණ තරම කොයි වගේද? ඒ කියන්නේ අහන්නේ ඇත්තටම කෙබඳු ප්‍රඥාවක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඒ කාලේ ඔය විවිධ ආගමික ශ්‍රාවකයෝ මුණ ගැහුනම ඒ කිනික අහන පොදු ප්‍රශ්නයක් ඕක. පිලෝතික පිරිවැජිය කියනවා, බ්‍රාහ්මණතුමනි, නුඹ මේ මොනව අහනවද? භාග්‍යවතුන් වහන්සේගේ නුවණ ප්‍රමාණය මම නෙවෙයි, මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ නුවණ ප්‍රමාණය කියන්න පුළුවන් සමර්ථයෙක් නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නුවණ ප්‍රමාණය දන්නේ තවත් එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි කිව්වා. ඉතින් මේ කතාව ජානසෝනිය බ්‍රාහ්මණි අහගෙන ඉඳලා අහනවා, අනේ නුඹ, නුඹගේ ශාස්ත්‍රුන් වහන්සේ අතිශයම වර්ණනා කරනවනේ, මට කියන්නකෝ, නුඹ ඔය තරමටම ඒ ශාස්ත්‍රුන් වහන්සේ වර්ණනා කරන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ තුල පැවතිච්ච මොන කාරණාවක් දැකලාද කියලා අහනවා. මෙන්න මේක වැදගත් ප්‍රශ්නයක්. මම ආරම්භෙදිත් කිව්වේ ඒකනේ. අපි බුදුරජාන් වහන්සේගේ සරණ යනවා කියලා කිව්වට ඇත්තටම අපි බුදුරජාන් වහන්සේගේ සරණ ගිහිල්ලා තියෙන්නේ මොකක් නිසාද? මොනව දැකලාද? මෙන්න මේ ප්‍රශ්නේ වැදගත්. අපට පුළුවන් නම් පින්වතුනි උත්තරයක් දෙන්න, මම මගේ භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ වගේ කාරණාවක් දැක්කා. අන්න ඒ නිසා තමයි මම බුදුරජාන් වහන්සේගේ සරණ ගියේ. නැත්තම් මං උප්පත්තියෙන් බෞද්ධ වූ නිසාම බුදුන් සරණ ගියා නෙමෙයි. මම භාග්‍යවතුන් වහන්සේගේ ගුණයක් දැකලා, උන්වහන්සේගේ ප්‍රාතිහාරයක් දැකලා, උන්වහන්සේගේ ප්‍රඥාව දැකලා, ওই වගේ මොකාකර විශේෂත්වයක් දැකලා බුදුන් සරණ ගියායි කියන කාරණාව කියන්න පුළුවන් මට්ටමේ අවබෝධයක් අපට තියෙන්න ඕන. දැන් ඔය අවබෝධය නැති නිසා තමයි අද පින්ඔත්තුනි ලංකාවේ මෙච්චරටම මේ මිත්‍යා දෘෂ්ටි බහුල වෙලා තියෙන්නේ. දැන් අපිත් එක්ක සමහර අය විශේෂයෙන්ම හරියට සිහිපත් කරනවා මේ ලංකාවේ තියෙන විවිධ මිත්‍යා දෘෂ්ටි. භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධයෙන්, ධර්මීය සම්බන්ධයෙන් විවිධ අය අර්ථකථනය කරනවනේ. ඉතින් සමහර වෙලාවට ඒ අය ඒ ඉදිරිපත් කරන සමහර තර්කවලට සමහර යහු වෙනවා. ඇයි දන්නවද? ඒ පිරිස බුදුරජාන් වහන්සේගේ සරණ එතෙක් ගිහිල්ලා තියෙන අවබෝධයෙන් නෙමෙයි. අවබෝධයෙන් සරණ ගියපු කිසිම කෙනෙක් එහෙම මතවාදයකට වෙනස් කරන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න මේ කාලේ තියෙන එක මිත්‍යා දෘෂ්ටියක් තමයි ලංකාවේ බුදුරජාන් වහන්සේ පහළ වූවායයි කියන මිත්‍යා දෘෂ්ටිය. තර බලන්න අපේ පින්වතුනි සෙල්ලිපිවල ඉඳලා පැරණි පුස්කොළ පොත්වල ඉඳලා ඒ වගේම පැරණි පරිවාර ග්‍රන්ථවල ඉඳලා එතනින් මෙහා පැත්තට ගත්තම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා වෙච්ච ත්‍රිපිටක අට කතාව ඒ වගේම ඒකට විස්තරාත්මකව ලියපු දේශනා වෙච්ච ටීකාවල මේ හැම දෙයකම පින්වතුනි සඳහන් කරලා තියෙන ඒ තොරතුරු සාක්ෂ්‍යවලට අනුව භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ ජම්බුද්වීපේ කියන කාරණාව තාම හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. එහෙම ප්‍රශ්නයක් පින්වතුනි මේ මෑත අවුරුදු 20කට විතර කාලයක් වෙනකන් තිබුණෙම නැහැ. මේ ලංකාවේ බුදුහාඳුර පහළ වුණා කියන කාරණාව එහෙම තිබුණෙම නැහැ. එතකොට දැන් එහෙම මතයක් මේ සමාජයට ගෙනල්ලා ඒ මතවාදයේ සමාජය තුල ව්‍යාප්ත කරද්දී හුඟක් දෙනෙක් ඒකට විරුද්ධව අදහසක් ප්‍රකාශ කරනවට වඩා ඕනේ මේ කියන කාරණාවල් ඇත්තනි. මේවාට අනුව නම් බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ඕන මේ ලංකා දීපයේ, මේ හෙළ දිවයිනයි ජම්බුද්දීපේ කියන්නේ කියලා මිනිසු පිළිගන්නවා. ඒ පිළිගන්නේ කවුද දන්නවද? අර උපතින් බෞද්ධ වීම නිසා බුදුන් සරණ ගියපු ශ්‍රාවකයෝ. හැබැයි භාග්‍යවතුන් වහන්සේව සැබෑවටම අවබෝධ කරගත්තු ශ්‍රාවකයාව එහෙම පිංඔතුණී මතවාදයට එකතු කරගන්නවා තබා ඔවුන්ගේ විරුද්ධ මතවාදෙන් ඔහුගේ හිත අංශු මාත්‍රයක් සොලවන්න බෑ. ඔහුගේ හිත අංශු මාත්‍රයක් සොලවන්න බෑ. තේනිසම බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න ශ්‍රාවක භාවයට පත්වීම අපි අවබෝධයෙන් කරන්න ඕන. ඒතර ඕ වගේ මතවාදවලට පිංඔතුණි අපිව හොලවන්න බෑ. අපිව වෙනස් කරන්න බෑ. මොකද අපි හරි අවබෝධයෙන්නේ බුදුරජාන් වහන්සේගේ සරණ ගිහිල්ලා තියෙන්නේ. අපි අවබෝධයෙන් සරණ ගිහිල්ලා තියෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගමු ඔන්න. අපි හිතමු ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ළමයි පිරිසක් ඉන්නවා. ඒ ගුරුවරයාගෙන් හොඳට ඉගෙනගෙන තමන්ගේ විභාගات හොඳින් සමත් වෙලා ඒ ඉගැන්වීම් රටාව තමන්ට ඉතාම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් බව තේරුම් අරගෙන ඒ ළමයි ඒ ගුරුවරයා පිළිබඳ විශ්වාසයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. නමුත් බාහිරව ඉන්න කෙනෙක් ඒ ගුරුවරයා සම්බන්ධයෙන් මොකක් හරි විරුද්ධ අදහසක් ප්‍රකාශ කරනවා. එක්කො කියනවා ඔහු උගන්වන විදිය වැඩක් නෑ. එහෙම නැත්නම් ඔහු මේ වගේ වැරදි දේවල් කියලා දෙනවා. ඔහු උගන්වන එක තේරෙන්නේ නෑ. හැබැයි ඉතින් ඒ කියන්නේ ඒ ගුරුවරයා උගන්වන එකට ගිහිල්ලවත්, ඒ උගන්වණේව අහගෙනවත්, ඒ උගන්වන විදිය ඉගෙනගෙනවත්, එහෙම නෙවෙයි. දැන් ඒ කතාව අර පන්තියේ අවබෝධයෙන් ඉගෙන ගන්න ළමයෙකුට අහන්න ලැබුණම එයාගේ හිත වෙනස් වෙනවද? එයාගේ හිත වෙනස් වෙන්නේ නැහැ. එයා තමන් දන්නවා මේ ගුරුවරයා උගන්වන එක මට හොඳට තේරෙනවා. මේ ගුරුවරයා උගන්වන එකෙන් මට හොඳ ලකුණු ගන්න පුළුවන්. මම පාසලේ මම ලියන වාර විභාගවලින් හොඳ විශේෂ සාමාර්ථ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගුරුවරයා උගන්වන එක මගේ විභාගියට විශාල උපකාරයක් කියන කාරණාව උදන්නවා. ඒතර ඒ ළමයා නිකන් කියන්නම් වාලේ ගුරුවරයා වදහපු කෙනෙක් නෙවෙයිනි. ගුරුවරයා අදහන්නේ ගුරුවරයාව අවබෝධ කරගෙන. භාග්‍යවතුන් වහන්සේ නම්ෝ මේ උත්තම ශාස්ත්‍රුන් වහන්සේවත් අපි අදහන්න ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේව අවබෝධ කරගෙන. අවබෝධ කරගෙන අදහනකොට ওই මිත්‍යා දෘෂ්ටීන් වලින් පිංඔතුනි අපේ හිත හොලවන්න බෑ. ලංකාවේ නෙවෙයි පිංඔතුනි තව කාලෙකින් මේ මහ පොළොවේ නෙවෙයි වෙනත් වූ ලෝකයකයි බුදු කෙනෙක් පහළ වුණේ. එහෙම නැත්නම් තව කාලෙකින් කියන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ පහළ වුණා කියලා කියන්නේ මිනිස්සු හදාගත්තු සංකල්පයක්. එහෙම දෙයක් ලෝකේ වෙලා නැහැ. ඒක මේ මිනිස්සු මේ හදාගත්තු සංකල්පයක් කියලා සමහර ලාවට අනාගතේ විවිධ අදහස් ඉන්නත් පුළුවන්. ඒත් මුඛකින්වත් වෙනස් කරන්න බෑ සැබෑවටම බුදුරජාන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයව. ඒතොර දැන් බලන්න ලංකාවේ සමහර වෙලාවට උන කියනවා මේ බුදුහාමුදුරුව කියන්නේ සාමාන්‍ය මිනිස්සේ. ඒ බුදුරජාන් වහන්සේට මේ වගේ ඔය මේ මහා පුරුෂ ලක්ෂණවත් එහෙම නැත්තං ඒ බුදුරජාණන් වහන්සේට මේ ඔය ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කාරණාවක්වත් ඌව බෑ. ඉපදුනෙන් පස්සේ දෙවිද්ද කියන කතාව බොරු ආදී වශයෙන් කරුණු දක්වන්න පුළුවන්. නමුත් පිංඔතුනි මතක තියාගන්න හරියට බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගත්තු කෙනාට ඒවා බොරු කිව්වට ඔහු පිළිගන්නේ නෑ. මොකද ඔහු අවබෝධ කරගෙන තියෙනවා ඒවා වෙන්නේ කොහොමද කියලා. දැන් අපිත් පින්වතුනි බුදුරජාන් වහන්සේගේ සරණ යන්න ඕන අන්නේ අවබෝධයෙන්. අවබෝධයෙන් ගියාම අපේ හිත දෙබිඩි අදහසකට එන්නේ නැහැ. දැන් සමහර වෙලාවට මේ සමහර අය අපි එක්කලත් කියනවා මේ බලන්නකෝ මේ හාමුදුරුව කෙනෙක් කියනවනේ මේ ලංකාවේ බුදුහාමුදුරු පහළලා කියලා. ඉතින් මම මේ දේශනා ටිකක් අහනකොට මටත් හිතෙනවා ඊව ඇත්ත වගේ කියලා. සමහර ලාට ඔය සමහර මිනිස්සු මුණ ගැහුවනම් පස්සේ අපි එක්කල කියනවා. ඒතර බලන්න මේ මිනිස්සුන්ගේ හිතේ යම් කිසි දෙගිඩියාවක් තියෙනවා මේකට ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි අවබෝධයෙන් සරණ ගියපු ශ්‍රාවකෙක් කිහිම විනාශ කරන්න බෑ. දැන් ඔන්න බලන්න මේ පිලෝතක පිරිවෙඩියගෙන් ජානෝසෝනී බ්‍රාහ්මණ යහුවෙන් පස්සේදී ඒ ශාස්ත්‍රුන් වහන්සේව ඔය වගේ උසස් ලෙස වර්ණනා කරන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ තුල දැකපු මොන කාරණාවක් නිසාද කියලා අහනවා. ඒතර පිලෝතකේ පිරිවෙඩිය කියනවා බ්‍රාහ්මණිය ඇතුම් පිළිබඳව දන්නා කෙනෙක්. කියන්නේ මේ හස්තීන් පිළිබඳව ඥානයක් තියෙන කෙනෙක්. වනයේකට ඇතුල් වුණාම ඔහු දකිනවා මේ වනයේ තියෙන ඇතෙකුගේ පාදය. ඒ පාදය දැකපු ගමන්ම ඔහු කියනවා මේ ඇතාගේ උස කොයි ප්‍රමාණයද? මහත කොයි ප්‍රමාණයද? මේ ඇතා කොයි වගේ කෙනෙක්ද කියන කාරණාව, මොන කුලයට අයිති ඇතෙක්ද කියන කාරණාව අර පාදයේ දිහා දැකලා තමන්ගේ ඥාණයෙන් ප්‍රකාශ කරනවා. ආන්නේ ඒ වගේ තමයි මමත් බ්‍රාහ්මණිය වනයේට ඇතුල් වෙච්ච ඇත්තු පිළිබඳ ඥානීය නුවණ තියෙන කෙනා පාදේ දෙකලා තමන්ගේ නුවණින් ඇතා පිළිබඳව කිව්වා වගේ මමත් මේ භාග්‍යවතුන් වහන්සේගේ සාසේනේ නැමැති මේ මහ වනයේට ඇතුල් වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිංඔතුණි සටහන් හතරක් දැකලා පියවර හතරක් දැකලා ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මම ඥාණිය උපදවාගෙන තියෙනවා කියලා කිව්වා. පළවෙනි එක තමයි බ්‍රාහ්මණය මේ ලෝකේ ඉන්නවා මේ වාද කරන අය වාදයට අතිශයම දක්ෂයි. පිංගුතනි කොච්චර දක්ෂයි ඉන්නවද? වාද කරන්න බොහෝ සීම දක්ෂයි ඉන්නවා. ඒ වාද කරන සමහර අය පිංගුතුනි සමහර වෙලාවට දැන් ඔන භාග්‍යවතුන් වහන්සේ වැඩිය කියලා දැනගත්තම ඒ තැන්වලට යනවා ප්‍රශ්න හදාගෙන. දැන් මේ අය වාදයට දක්ෂයි. ඒ අය යනවා ප්‍රශ්න හදාගෙන. කොහොමද යන්නේ? ඔන බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. හැබැයි මෙයා මේ දැන් වාදියට අවශ්‍ය කරන සියලුම කරුණු මෙයා කලින් ගොනු කරගෙන තියෙන්නේ. අපේ හිතුම ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම ඒකට දෙන්න තියෙන උත්තර දෙකයි, එක්ක ඔව් එක්ක නැහැ. අපේ හිතුම ඔන්න මේ බමුණා බුදුරජාණන් වහන්සේ ඔව් කියලා උත්තරයක් දුන්නොත් කියලා හිතාගෙන මෙයා තව ප්‍රශ්නයක් හදාගෙන යනවා. හැබැයි ඒ ඔව් කියන උත්තරේ දුන්නු ගමන් ඒ ප්‍රශ්නේ අහනවා ඊළඟට. හැබැයි ඒකට දෙන උත්තරේ සමහර වෙලාවට අපි හිතමු නෑ කියලා. එතකොට අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කලින් ඔව් කියලා ඇයි දැන් මේකට නෑ කිව්වේ කියලා අහනවා. ඒ වගේ පිංගුතුනි කරුණු ගණනාවක් අපේ ධර්මයේ තුල තියෙනවා. දැන් ඔය එකක් තමයි ආසිබන්දක පුත්තගාමිනි ඔය නිගණ්ඨනාත පුත්තගේ සරණ ගියපු කෙනෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ එක්තරා නියම් ගමක පිඬුසිඟා වඩිනවා. ඒ ගම ගැන කියනවා නම් ඒ ගමේ අය හරිම දුප්පත්, බොහෝ දරිද්‍රතාවයෙන් ඉන්න පිරිසක්. භාග්‍යතුන් වහන්සේ ඒ ගමට ඔවුන්ට අනුකම්පා කරලා පිණ්ඩපාතේ වඩිනවා. දැන් නිගණ්ඨනාත පුත්ත අසිබන්ද පුත්තක ගාමිනි හොඳින් පුරුදු කරලා වාදියට දක්ෂී කරවල බුදුරජාන් වහන්සේගේ ළඟට යවනවා. යවන්නේ දැන් කොහොමද? මෙන්න මෙහිම ප්‍රශ්නයක් අහනොන බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි ඔබ වහන්සේ තමන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන්ද කටයුතු කරන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ උත්තරය ඔව්. ඕගාමිනී මම මගේ ශ්‍රාවකයන් කෙරෙහි මම හැම වෙලෙම මහා කරුණාවේ මහා මෛත්‍රියකින් තමයි කටයුතු කරන්නේ. ඉල් දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද දන්නවද? දෙවෙනි ප්‍රශ්නේ අහනවා, ඉතින් ස්වාමීනි, ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකයන්ට ඔච්චර අනුකම්පාවක් ඔච්චර කරුණාවක් දක්වනවා නම් ඔබ වහන්සේ දන්නවනේ මේ ගමේ මිනිසු ජීවත් වෙන්නේ කොහොමද කියලා. තමන්ටවත් තුන් වේලෙන් එක වේලක්වත් හරියට පිරිමහ ගන්න බැරි මිනිසු පිරිසක් තමයි මේ ගමේ ඉන්නේ. තුරු සාමීනි, තමන්ටවත් කන්න බොන්න හොයාගන්න බැරි ගමකට ඔබ වහන්සේ මේ විදියට මේ තරම් මහා සංඝරත්නයේත් එක වැඩම කරලා පින්ඩපාති වඩිනකොට ඒ මිනිසුන්ගේ ජන ජීවිතේට කොච්චර බලපෑමක්ද? ස්වාමීනි, ඔබ වහන්සේලා මේ කරන වැඩේ ඒ මිනිසු තවත් දුප්පත් වෙනවනි කියලා කියනවා. දැන් ඔන පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? ස්වාමීනි, ඔබ වහන්සේ මේ ශ්‍රාවකයන්ට කරුණාව මෛත්‍රිය දක්වනද? භාගතුන් වහන්සේගේ උත්තරය ඔව්. ඒතර ස්වාමීනි, ඔබ වහන්සේ කරුණාව දක්වනවා නම් මේ තරම් මහා සංඝරත්නයත් එක්ක මේ ගමට වඩිනකොට පින්ඩපාතේ ඒ ගම ඔබ වහන්සේට මේ විදිහට සිව්පසින් උපස්ථාන කරදී ඒ මිනිස්සු තවත් දුප්පත් වෙනවනි. ඒතර භාගතුන් වහන්සේ ගාමිණිට කියනවා, ගාමිණි, මම මේ මොහොතේ මහා කල්ප 91ක් කාපසට ආවර්ජනය කරලා බැලුවා. භාග්‍යතුන් වහන්සේට මහා කල්ප 91ක් ආපසට ආවර්ජනය කරලා බලන්න කොච්චර වෙලා යනවද? පිටුදිනේකට උපමාවක් කියලා තියෙන්නේ, කෙනෙක් ඉහළට හුස්මක් ගන්නවා. අරගෙන ඒ හුස්ම පහළට හෙලනවා. දැන් ওই හුස්ම ඉහළට ගන්නකොට පිටුදිනේ එක පාටම අරගෙන අනිත් පැත්තට ඒ හුස්ම පහළට හෙලන්නේ නෑනේ. ඒ හුස්ම ඉහළට අරගෙන ඒ කියන්නේ දැන් තප්පරයක් යන්නෙත් නෑ. ඒ තප්පරයකට වඩා ඉතාම අඩු කාලයක් පිංගුතුනි හුස්ම තියාගෙන ආයෙ නැවත තමයි ඒ හුස්ම පහළට හෙලන්නේ. සමන හිතලා ගන්න නැතුව සාමාන්‍ය විදියට හුස්ම ඉහළට පහළට දාන කෙනෙක් ඒ හුස්ම ඉහළට පහළට දාන්නේ ආන්නීමයි. එතකොට අර යම් වෙලාවක් ඒ හුස්ම තියාගෙන ආයෙ හෙලන්නේ. එතකොට ඒක තප්පරයක් යන්නෙත් නැහැ. තප්පරයකටත් වඩා බොහොම අඩුම අඩු කාලයක් තමයි යන්නේ ඒ රඳවා ගැනීමට. දැන් මේක හරියට නිකන් උදාහරණකින් කියනවා නම් ඔන්න කෙනෙක් වේගයෙන් ගමනක් යනවා. දුවගෙන ගිහිල්ලා යා ඒ ශනේම ආපසට හැරුණොති. අර හැරෙන වෙලාවේ එතන පොඩි වෙලාවක් නතර වෙනවනේ. එක සැරේම ආපසට හැරෙන්න බෑනේ. අන්න ඒ වගේ. හුස්මත් අන්නේ හුස්ම නතර වෙන වෙලාව තියෙනවනේ. අන්න එච්චර වෙලාවක්ලු බුදුරජාන් වහන්සේට ගියේ මහා කල්ප 91ක් මේ සංසාරේ සියලු සත්වයන්ගේ සියලු සිත් ආපසට ආවර්ජනය කරලා බලන්න. භාග්‍යතුන් වහන්සේ එපමණ වෙලාවකින් ආවර්ජනය කරලා බලලා ගාමිණිට කියන, ගාමිණි, මම මහා කල්ප 91ක් ආපසට ආවර්ජනය කරලා බැලුවා. මේ සංසාරේ දන් දීලා දුප්පත් වෙච්ච කෙනෙක් හොයාගන්න බැරි වුණා කිව්වා. දානේ කියන්නේ සැපයටම මග. දන් දෙන කෙනෙක් මේ ලෝකේ කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ. දන් දෙන්න දෙන්න ඒ කෙනා සැප ලබනවා. සංසාරේ යම් සැපයක් ලබනවා නම් ඒ සැප ලබන්නේම පෙර සංසාරේ තමන් දීපු දානයක විපාකයක් නිසා. එක අංශු මාත්‍ර දානයක් වෙන්න පුළුවන්. අංශු මාත්‍ර උපකාරයක් වෙන්න පුළුවන්. අර එක්තරා කලෙක එක මිනිසෙක් එක හාමුදුරු නමක් පිණ්ඩපාතේ වැඩියම උන්වහන්සේට ගිතෙල් හැන්දක් පූජා කරනවා. ඉතින් මොහු මෙරිලා අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ මිනිසෙක් හැටියට ඉපදිලා මේ ශාසනය මහාන වෙනවා. දවසක් උන්වහන්සේ තව ගෝල භික්ෂුන් වහන්සේ නමක් එක නැව් නැගිලා මේ මහා සාගරේ ගමනක් වඩිද්දී එකවරෙම උන්වහන්සේගේ කුසේ වේදනාවක් ඇති වෙනවා. එතකොට අර උපස්ථායක ස්වාමින්වහන්සේ අහනවා, ස්වාමීනි, වෙනද මේ කුසේ වේදනාව ඇති වුණාම ඔබ වහන්සේ මොකද අනුභව කරන්නේ කියලා අහනවා. එතකොට කියනවා ගිතෙල් ටිකක් කියලා. එහෙනම් ස්වාමීනි, දැන් ගිතෙල් අපට හොයාගන්න තැනක් නැහැ. අපි මේ ගමන අවසන් වෙනකන් එහෙනම් ඉවසගෙන ඉන්න වෙනවා කිව්වා. ඒ වෙලාවේ වුණහන්සේ හොඳයි ආශ්මතුනි එහෙමනම් මට මේ පාත්‍රයට ඔය මොහොදෙන් ජලය ටිකක් අරගෙන දෙන්න කිව්වා. ඉතින් වුණහන්සේ පාත්‍රයට මොහොදෙන් ජලය ටිකක් අරගෙන මේ හාමුදුරන්ගේ අතේ තැබුණකොට ඒ ගත්තේ ජලය නමුත් තියෙන්නේ ගිතෙල්. ඉතින් අර උපස්ථායක සාමින් වහන්සේ ඒක දැකලා පුදුමයට පත් වෙලා අහනවා අනේ ඔබ වහන්සේ හරි ආශ්චර්යමත් වැඩක් නිකලේ. එතකොට අර හාමුදුරෝ උන්වහන්සේට කියනවා මහණ මේක මොන ආශ්චර්යයක්ද? ඕනනම් ওই මොහොත දිහා බලන්න කිව්වා. පිඟුතුනි මුළු සාගරයේම ගිතෙල් වෙලා. එතකොට උන්වහන්සේට තමන්ගේ එරදියෙන් අර සාගරයේම ගිතෙල් කරන්න පුළුවන් කමක් ලැබුණේ මොකක් නිසාද? අර එදා හාමුදුරු නමකට ගිතෙල් හැන්දක් පූජා කරපු පිණින්. ඒකේ කතාවේ තව දිගට තියෙන උන්වහන්සේ ඒ ජීවිතවල කරපු පින් වලින් උන්වහන්සේ මේ ජීවිතේ ප්‍රාර්ථනාවල් කරලා කරපු දේවල්. ତොර කියනවා මේ ඒ වගේ දෙයක් ලැබුණේ ආගේ නිසා කියනවා. ତොර බලන්න පින්වතුනි දැන් මේ පුංචි දේ කොච්චර විපාකයක් ලැබෙනවද? ඒකයි කියන්නේ මේ දානීය කියලා කියන්නේ අති විශේෂ මාතෘකාවක්. නමුත් මම මෙතන මේ කියන්න ගත්තේ වෙන කාරණාවක්. කියන්න ගත්තේ දැන් බලන්න අර ගාමිණීව පුරුදු කරලා එව්ව බුදුරජාන් වහන්සේත් එක්ක වාද කරන දැන් බැරිලාවක්වත් බුදුරජාන් වහන්සේට කියන්න උත්තරයක් නැති වෙනවනේ. මොකද මේ නිගණ්ඨනාත පුත්ති හිතුවේ නෑ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ආවර්ජනය කරලා බල්ල හිතලා කියයි කියන කාරණාවක්. දැන් ඔය වගේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟට විවිධාය වාද විවාද කරන ප්‍රශ්න හදාගෙන ඉන්නේ. දැන් ඔය එක බ්‍රාහ්මණෙක් පිඟුතුනි මාස හතරක් තනියෙන් ඉඳගෙන පුරුදු පුහුණු වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට එන ප්‍රශ්න අහන්න. ඔවුන් එන්නේ විවිධ ප්‍රශ්න හදාගෙන. මම මෙහෙම ඇහුවෝ මෙහෙම අහනවා ඒකට මෙහෙම උත්තරයක් දුන්නොත් ඒකට මෙහෙම අහනවා. දෙගර ගාමිණී ඇහුවේ එහෙමනේ ඔබ වහන්සේට ඔච්චර කරුණාවක් තියෙනවා නම් ශ්‍රාවකයන් කෙරෙහි මේ අන්ත දුගී දුප්පත් වෙන මේ මිනිසුන්ගේ ගමකට මෙච්චර මහා සංග්‍රහණයක් වැඩම කරගෙන දානිට වැඩි යයි මේ මිනිස්සු තව දුප්පත් වෙනවා නේකේ. ඒතර කරුණාවක් නැහැ කියන කාරණාවනේ පෙන්නුවේ. ඉතින් අන්න ඒ වගේ තමයි ප්‍රශ්න හදාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට. හැබැයි පිලෝතික පිරිවැජිය කියනවා බ්‍රාහ්මණීය ඒ කවුරු කොයි විදියකට ප්‍රශ්න හදාගෙන ආවත් හරියට සූර්යා ළඟ පරදින කඳෝපැණිය වගේ ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ සූර්යාලෝකයෙන් නැමැති මේ ඥානාලෝකයෙන් ඔවුන්ව පරාජයට පත් වෙනවා. ඒක මම භාග්‍යවතුන් වහන්සේගේ දැකපු පළවෙනි පියවර. අපි වින්තුම් බලන්න බුදුරජාන් වහන්සේ ළඟට ආපු ඒ ශ්‍රාවකයන් කොහොමද බුදුන් සරණ ගියේ? පිළිවෙතක පිරිවැජය කියනවා බ්‍රාහ්මණය ඒ එන පිරිස නිකම්ම පරාද වෙන්නේ අවසානයේ බුදුරජාන් වහන්සේගේ සරණ ගිහිල්ලමයි නවතින්නේ. බලන්නකෝ සච්චක එහෙම කෙනෙන්නේ. සච්චක වාද 500ක් දන්න කෙනෙක්. සච්චකත් එක වාද කරපු කිසිම කෙනෙකුට බැරි වුණා සච්චකව පරද්දන්න. දවසක් අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාව අස්සජී මහරහතන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේලාව හික්මවන්නේ මොන වගේ අනුශාසනාවකින්ද? අස්සජී මහරහතන් වහන්සේ කියනවා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපව හික්මවන්නේ මේ රූපී අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, විඥාණ අනාත්මයි කියන කාරණාවෙන් හික්මන්නේ. ඒ කියන්නේ මේ රූපය මගේ නෙවෙයි, වේදනාව මගේ නෙවෙයි, සංඥා මගේ නෙවෙයි කියලා තමයි අපිව හික්මන්නේ කියලා කිව්වා. සත්‍යකේ කාරණාව දැනගෙන දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න යන තීරණේ කළා. තමන්ගේ ගෝලයන්ට කියනවා යන්න දවසේ නුඹලා දැකලා තියෙනවද ශ්‍රමණ බවත් ගෞතමයන්ට දහඩිය දානවා? දැකලා නෑ නේද? නුඹලා දැකලා තියෙනවද ශ්‍රමණ බවත් ගෞතමිය මේ ලෝකේ කාගේ හරි ඉදිරියේ පරාද වෙනවා? දැකලා නැහැ නේද? එහෙනම් අද නුඹලා මාත් එක්ක ඉන්න මාත් එක්ක ආවත් නුඹලට ඔය ඔක්කොම බලා ගන්න පුළුවන්. හරියට වලිගෙන් අල්ලලා උස්සල පොලේ ගහන සර්පෙක් වගේ. එහෙම නැත්නම් ඉලුලොම් වලින් අල්ලලා ඉලුවෙක් උස්සල පොලේ ගහනෝ වගේ. ඉඳගත්තු ඇතිරිල්ල කොණෙන් අල්ලලා ගසලා දානෝ වගේ අද ශ්‍රමණ බවත් ගෞතමයන්ව මා ඉදිරියේ පරාද වෙලා මුළු ශරීරයෙන්ම දහඩිය නෑවෙනවද දැක බලා ගන්න පුළුවන් ආවොත් කියලා ගෝලයන්ට කියාගෙන ගෝලියොත් එක්කම භාග්‍යතුනාහසේ හමුවට ගියා. ගිහිල්ලා සච්චක භාග්‍යතුනාහසේ ළඟ හිඳගෙන වන්දනා කරන්නෙත් නේ. හිඳගෙන සච්චකගෙන් සච්චක භාග්‍යතුනාහසේගෙන් ඕන පළවෙනි පැන යහනවා. මට කියන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ කොහොමද? මොන වගේ අනුශාසනාවක් කරලද කියලා අහනවා. ඇත්තටම සච්චකේ ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ අර අස්සජී මහරහතන් වහන්සේ දීපු උත්තරයට වඩා විරුද්ධ උත්තර දෙයිද වෙනස් උත්තර දෙයිද කියලා බලන්න. ඒතර ඒකෙන් පළවෙනියටම පරද්දන්න උත්සාහ කළා මොකක් කියලාද? ඔවුන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ නම් කියන්නේ මෙහෙමයි. නමුත් ඉතින් ඔබ වහන්සේ අපිට කියලා කියන්නේ මෙහෙමයි කියලා අර ඒ දෙවිදියේ කතාවෙන් භාග්‍යතුන් වහන්සේ පරද්දන්න තමයි බැලුවේ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ කරනකම එකක් නිසා උන්වහන්සේ කිව්වා සත්‍යක මම මගේ ශ්‍රාවකයන්ව හික්මවන්නේ මෙන්න මේ විදියට. රූපය අනාත්මයි, රූපය මගේ නෙවෙයි. වේදනාව අනාත්මයි, වේදනාව මගේ නෙවෙයි. සංඥාව අනාත්මයි, සංඥාව මගේ නෙවෙයි කියලා කිව්වා මං හික්මවන්නේ. ඉතින් ඒ වෙලාවේදී දැන් භාග්‍යවතුන් වහන්සේත් කිව්වා මේ රූපය අනාත්මයි වේදනාව අනාත්මයි එහෙම කිව්වා. ඉතින් දැන් සච්චකට පළවෙනි අවස්ථාවෙන් ජය ගන්න ඉඩක් ලැබුණේ නැහැ. මොකද අස්සජී මහරහතන් වහන්සේ කියපු එකයි භාග්‍යවතුන් වහන්සේ කියපු එක එකක් නිසා. ඊළඟට ආයිමත් අහනවා සච්චක භාග්‍යවතුන් වහන්සේගෙන්, ආ හොඳයි ස්වාමීනි, දැන් ඔබ වහන්සේ කියන්නේ රූපය අනාත්මයි කියලානේ. ස්වාමීනි මට කියන්නකො මේ රූපය අනාත්මයි කියලා කියන්නේ කොහොමද? ස්වාමීනි මේ රූපය අයිති මටනේ, මේ අත අයිති මට, ඒ රූපය මගේ කියලා දැන් කියන එකට උපමාවක් කියනවා සච්චක. කොහොමද? පින්වත් ගෞතමයනි, යම් බීජ ජාතියක් පැලවි ගස්වැල් වී වැඩෙත් නම් ඒ සියල්ල පොළොව ඇසුරු කොට පොළොවෙහි පිහිටා වැඩෙද්ද කාය බලෙන් කරුණු ලබන යම් කර්මාන්තියෝ වෙද්ද ඒ සියල්ල පොළොව නිසා පොළොවෙහි පිහිටා කරුණු ලැබෙද්ද එමෙන්ම රූපය ආත්ම කොට ඇති පුද්ගලය තෙමේ රූපයේ පිහිටා පින් හෝ පව් රැස් කරයි. වේදනාව ආත්ම කොට ඇති පුද්ගල තෙමේ වේදනාවී පිහිටා පින් හෝ පව් රැස් කරයි යනාදී වශයෙන් විඥාණය දක්වාම විස්තර කරනවා. දැන් සච්චකගේ න්‍යාය තමයි මේ රූපය ආත්මයි, රූපය අයිති මට, රූපය මගේ. දැන් සච්චකගේ තර්කය තමයි දැන් මේ අත කාටද අයිති? අත මට, මේ මගේ අත, මේක වෙන කාගේවත් නෙවෙයිනි, මේ ඇඟ වෙන කාගේවත් නෙවෙයිනි ස්වාමීනි. ඔබ වහන්සේ කියන්නේ කොහොමද මේ රූපය මගේ නෙවෙයි කියලා? දැන් මේ විදියට බුදුරජාණන් වහන්සේත් එක්ක කීප වතාවක් මේ වාදය කළා. දැන් සච්චකකින් ආයි අහනවා, සච්චක කල්පනාවෙන් සච්චක දෙන උත්තරයක් දෙන්න, පසුව වෙනස් කරන්න තියාගන්න එපා. මොකද නුඹ දෙන උත්තරය නුඹටම සමහර වෙලාවට ආයුධයක් වෙන්න පුළුවන් පස්සේ. ඒ නිසා බොම කල්පනාවෙන් උත්තරය. එතකොට දැන් සච්චකකින් ආයි නැවත ඇහුවම සච්චක ආයි කියන රූපය මගේ කියලා. ස්වාමීනි ඒක මම විතරක් නෙවෙයි, මේ මගේ ගෝලියෝ දන්න එකක් කියලා ගෝලියන්වත් පෙන්නවා. මේ මම විතර නෙවෙයි, මේගොල්ලොත් ඒක පිළිගන්නවා. ඒ කතාව නම් සච්චක කරේ කපටි කමට. මොකද බැරි වෙලාවක්වත් මොකක් හරි කාරණාවකින් තමන් පෙරදුණොත් තමන් විතර නෙවෙයිනේ පරදින්නේ. ඒ අයත් ඒකට බැඳිලා නින්නේ. ඒ කපටිකමට තමයි එහෙම ඇහුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යක මං ඕන් එක නෙවෙයි වාද කරන්න නුඹත් එක්කනේ. නුඹ උත්තර දෙන්න කිව්වා. සත්‍ය කියන ඕ රූපය මගේ. ඒක වෙනසක් නෑ. සත්‍යක එහෙනම් මට කියන්නකෝ කොසල් රට අයිති කාටද? ස්වාමීනි වෙන කාටද කොසල් රජුරුවන්ට? හොඳයි සත්‍යක, ඒ කොසල් රටේ අයිති රජුරුවන්ගේ රාජ්‍ය පවතින්නේ කොසල් රජුරුවන්ගේ අභිමතයේ පරිතිද නැත්නම් කොසල් රජුරුවන්ගේ අනට විරුද්ධවද? නෑ ස්වාමීනි, කොසල් රජුරුවන්ගේ අණ අනුවම තමයි රට පවතින්නේ. දැන් රටේ රටයිති රජුරුවන්ට නිසා රජුරුවන්ට පුළුවන් පින්වතුනි කෙනෙක්ව පිටුවහල් කරන්නත් පුළුවන්, කෙනෙක්ව ගෙන්වන්නත් පුළුවන්, කෙනෙක්ව මරන්නත් පුළුවන්, කෙනෙක් වැරදි කරුවෙක්ව නිදහස් කරන්නත් පුළුවන්, පොළොව හාරන්නත් පුළුවන්, හාරප පොළොව වහන්නත් පුළුවන්. ඕන දෙයක් රජුරුවන්ට කරන්න කියන්න පුළුවන්. මොකද රට අයිති රජුරුවන්ට නිසා. එතකොට දැන් නුඹත් පිළිගන්නවා රජුරුවන්ට අයිති රාජ්‍ය පවතින රජුරුවන්ගේ අභිමතයේ පරිදි කියන එක. එහෙමයි ස්වාමීනි. ඒක මම පිළිගන්නවා. එහෙනම් හොඳයි සත්‍යක, දැන් මට කියන්නකෝ. දැන් නුඹ කිව්වනේ රූපේ නුඹේ කියලා. දැන් ඒ නුඹට අයිතින්නම් ওই රූපය, ওই රූපේ පවතින්නේ නුඹේ අණ අණුවද කියලා අහනවා. රූපය නුඹේ නම් නුඹේ ආඥාව අණුවද, නුඹේ අභිමතයේ පරිදිද ওই රූපයත් පවතින්නේ කියලා අහනවා. දැන් ඔන්න ওই ප්‍රශ්නේ ඇහුවෙන් පස්සේ සත්‍යක නිරුත්තර වුණා. සත්‍යකට දෙන උත්තරයක් නැති වුණා. මොකද සත්‍යක දන්නවා දැන් මේ ප්‍රශ්නට දෙන උත්තරෙත් එක තමන්ට ඊළඟට අහන ප්‍රශ්න වලින් පැනල යන්න වෙනවා. සත්‍යකට මේ වෙලාවේ මේ ප්‍රශ්නට දෙන උත්තරේ මොකක්ද කියලා හිතා ගන්න බැරි. මේකද උබ්බතෝ කෝටික ප්‍රශ්නය. කෙලවරක් හොයා ගන්න බැරි ප්‍රශ්නය. සත්‍යක හිර වුණා. ඒ ඉතින් දැන් රූපය තමන්ගේ නම් ඒ දැන් රජ්ජුරුවන්ගේ රට රජ්ජුරුවන්ට අයිති නම් ඒ වගේ රූපය තමන්ට අයිති නම් රජ්ජුරුවන්ගේ රට රජ්ජුරුවන්ගේ අනානුව පවතිනෝ වගේ මේ තමන්ට අයිති රූපය තමන්ගේ කැමැත්ත අනුව තමන්ගේ අභිමතය අනුවනේ පවතින ඕනේ. දැන් අපේ පින්තුන් හිතන්න මේ රූපය අපේ නම් ඇත්තටම අපේ කැමැත්ත පරිදි මේ රූපය පවතින ඕනේ. අපි කැමැතිද වයසට යනවට? අපි කැමැතිද ලෙඩ වෙනවට? අපි කැමැතිද පින්වතුනි මේ ශාරීරිය දුර්වර්ණ වෙනවට? අපි කැමැති ලස්සනටනේ. ලස්සනට තියාගන්නනේ අපි කැමැති මේ ශාරීරිය. නමුත් එහෙම තියාගන්න කැමැත්තක් අපේ තිබුණට ඇත්තටම මේක වෙනවද? ඒතොර අපේ කැමැත්ත අනුව යම පවතින්නේ නැත්නම් ඒක ඇත්තටම අපිට අයිති එකක්ද? අපිට අයිති එකක් නෙවෙයි. අපේ අනානුව පවතින්නේ නැති නිසා ඒක අපට අයිති එකක් නෙවෙයි. ඉතින් අන්න ඒ වගේ පින්වතුනි මේ රූපය අපට අයිති නෑ. නමුත් සත්‍යක තුන් වතාවක් මේ වෙනකොට ප්‍රකාශ කරලා ඉවරයි. රූපය ආත්මයි. ඒක වෙනසක් නෑ. රූපය මගේ. රූපය මට අයිති. එතකොට සත්‍යකට දැන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි සත්‍යකගෙන් ඒ තමන්ටයිති රූපය තමන් අනුවම පවතිනවද? දැන් ඔන්න දෙන්න උත්තරයක් නැහැ. සත්‍යක නිරුත්තර වුණා. නමුත් ශක්‍රදේවිය පොරොන්දු වෙලා තියෙනවා එදා ස්වාමීනි ඔබ වහන්සේ දේශනාවක් පවත්වද්දී යමෙක් පිළිතුරු නොදී හිටියොතින් ඒ පිළිතුරු දෙන විදිය කරවන්න අපි දන්නවා කියලා. ඒ අනින් ශක්‍රදේවිය දැන් මේ වෙනකොට ආකාශතලේ පිංගුතුනි යක්ෂයෙකුගේ රූපයක් මවාගෙන තමන්ගේ වජ්‍රායුධය සත්‍යකගේ හිස දිසාවට ඔසවාගෙන සත්‍යක දිහා බලන් ඉන්නවා. ඒ යක්ෂ රූපයේ දැකීමෙන් සත්‍යකගේ මුළු ඇඟම ලී උණු වුණා. පපුව ගැහෙන්න ගත්තා. ඒ වගේම මුළු ශරීරයෙන්ම දිය වගේ දාඩිය වැක්කිරෙන පටන් ගත්තා. දැන් ගෝලියෝ ටික එක්කන් ආවේ කාගේ දාඩිය පෙන්වන්නද? බුදුරජාන් වහන්සේගේ දාඩිය පෙන්වන්න. නමුත් දැන් ගෝලියෝ දකින්නේ කාගේ දාඩියද? තමන්ගේ ගුරුවරයාගේ දාඩියයි දකින්නේ. ඒ වෙලාවේ දැන් ආයිම බුදුරජාන් වහන්සේ අහනවා, එහෙනම් සත්‍යක මට ආයික් දැන් කියන්න, මේ රූපය තමන්ගේ නම් තමන් අනුව පවතින්න පුළුවන්ද? තමන්ගේ අභිමතයේ පරිදිද පවතින්නේ? නෑ ස්වාමීනි, එහෙම පවතින්න බෑ කිව්වා. එතකොට සත්‍යක, නුඹ කල්පනාවෙන් උත්තර දෙන්න. මොකද නුඹ කලින් දීපු උත්තරයට දැන් මේ උත්තරේ ගැලපෙන්නේ නෑනේ. ওই විදියට සත්‍යක පෙරදුනා. සත්‍යක ආවේ නම් ඉතින් බුදුරජාණන් වහන්සේ පරද්දන්න. නමුත් සත්‍යක පෙරදුනා. ඒ වෙලාවේ සත්‍යක පරාජයට පත් වෙලා අන්තිමටම කියනවා, ස්වාමීනි, මද කිපිච්ච අලියෙක් එක්ක සටනට යන එක නුවණට හුරු දෙයක් නෙවෙයි. මම තාන්නේ වගේ නුවණට හුරු නැති දෙයක් මේ කළේ, නොගැලපෙන දෙයක් කළේ කියලා අවසානයේදී සත්‍යක බුදුරජාන් වහන්සේගෙම සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වුණා. සත්‍යක පරාදුනා වාදී. ඉතින් අවසානයේ දැන් ආවෙනම් මම ශ්‍රමණ බවත් ගෞතමයන්ව හරියට මේ දිග ලොම් තියෙන එළුවෙකුගේ ලොම් වලින් අල්ලල උසල පොලේ ගහනෝ වගේ, හිඳගත්තු නිසීදනේ කොණෙන් අල්ලල ගසල දානෝ වගේ, ශ්‍රමණ බවත් ගෞතමයන්ව විනාශ කරලා දානවා කියලා තමයි ආවේ. අවසානයේදී එහෙම කියලා වාඩි වෙච්ච සච්චක අවසානයේ මොකද වුනේ? අභික්ඛන්තම් බෝ ගෝතම, අභික්ඛන්තම් බෝ ගෝතම, සෙය්‍යතාපි බෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්චන්නං වා විවරෙය්‍ය, මෝල්ලහස්ස වා මග්ගං ආචික්කෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝත්තං ධාරෙය්‍ය, චක්කුමන්තෝ රූපාණි දස්සෙන්ති කියලා තමයි නතර වුනේ. අරම කියාගෙන ආපු සච්චක අන්තිමට කතාව නතර කළේ ආන්ගිහිමයි. ඒ කියන්නේ අද පටන් මම ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කළා. ඊට බලන්න බුදුරජාණන් වහන්සේගේ සරණ යන මේ පිලෝතක පිරිවැජිය කියනවා, බ්‍රාහ්මණය මෙන්න මේ වගේ වාද කරන්න ආපු අයව වාදයෙන් පරාද කළා බුදුරජාණන් වහන්සේ. ඒ වගේ පින්වතුනි විවිධ කාරණා ප්‍රකාශ කරලා මේ බුදුරජාණන් වහන්සේ කිරිහි තියෙන ඒ කාරණාව බ්‍රාහ්මණයට කිව්වා. ජානුසෝනි බ්‍රාහ්මණයට කිව්වා. ඒ වගේ දෙවෙනි පිය සටහන තමයි ওই විදියට බ්‍රාහ්මණයෝ එනවා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. බ්‍රාහ්මණියෝ ඒ වගේ පරාද වෙනවා. ওই වගේ ශාස්ත්‍රීය පිරිසෙන බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. ඒ ශාස්ත්‍රීය පිරිසත් පරාජය වෙනවා. ওই විදියට මේ ශ්‍රමණ පිරිසත් වෙනවා බුදුරජාන් වහන්සේත් එක්ක වාද කරන්නේ. ඒ ශ්‍රමණ පිරිසත් පරාජයට පත් වෙනවා කියලා පිලෝතික පිරිවැජියා තමන් බුදුරජාන් වහන්සේගේ සරණ ගියපු කාරණාව ප්‍රකාශ කළා. එහෙමනම් පින්වතුනි, අපි මතක තබා ගත යුතුයි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනකොට අන්නේ අවබෝධය තියෙන්න ඕන, අපිට ඒ ඥාණිය තියෙන්න ඕන. එනිසා මං අපේ පින්වතුන්ට මෙවන් උදාර දවසක, භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරන දවසක, අපේ පින්වතුන් උපතින් බෞද්ධූපමණින් බෞද්ධයෙක් වෙන්නේ නැතුව, අපේ පින්වතුන් ඒ භාග්‍යවතුන් වහන්සේව හරියට දැකලා තම තමන්ගේ ඥාණයට ගෝචර වෙන පරිදි ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත්වන්න අපේ පින්වතුන් උත්සාහ ගන්න. ඉතින් අන්න එහෙම වුණොත් ඔබටත් මේ පිලෝතක පිරිවැජියා වගේ මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බැරි මට්ටමේ සද්ධාාවක් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපදවා ගන්න පුළුවන්. අන්න එහෙම ශ්‍රාවකෙක් බවට පත්වන්න මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේදී මේ උතුම්ම සදහම් දේශනාව මේ විදියට දේශනා කරන්න, දේශනාවේ දායකත්වයේ අරගෙන කටයුතු කරනු ලබන්නේ විශේෂයෙන්ම අංක 5 ඒ ගැඩබුවාන පාර මිරිස්වත්ත පිළියන්දල කියන ලිපිණේ පදිංචි රොෂාන් හර්ෂප්‍රිය සහ ප්‍රසාදිනී රණවක කියන මෙන්න මේ පුණ්‍යවන්ත දෙපළ විසින්. ඉතින් ඇත්ත බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අනුක් ඔවෙන් වික්‍රමසිංහ පුතුණුවන්ගේ 2026 මේ මාසේ 26 වෙනි දිනට යෙදෙන පළවෙනි ජන්මදිනය නිමිති කරගෙන ඒ දරුවාට ආශිර්වාදේ කරන්නයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි ආදරණීය දරුවාට ආශිර්වාදේ කරනවා. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට බණක් අහන්න අවස්ථාව උදා කරලා දීලා, ඒ උතුම් ධර්ම දානි ආනිසංස බලෙන් ඒ ආදරණීය පුතුණුවන්ට මේ මොහොතේ අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය, දිගාසිරි සම්පත් ලැබේවා, කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. ඒ ආදරණීය පුතුණුවන්ට තමන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්නට ශක්තිය දහිර ලැබේවා. කිසිම ලෙඩක් දුකක් කරදරයක් බාධකයක්

0: ආදී කරනවා. ඒ වගේම රොෂාන් හර්ෂප්‍රිය ඒ වගේ මහතාටත් ප්‍රසාදිනී රණවක මහත්මියටත් ඒ දෙමව්පිය දෙපළටත් ආශිර්වාදයේ කරනවා. ඉතින් ඒ දෙපළටත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා, කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. ඉතින් ඒ දෙපළටත් තමන් කරගෙන යනු ලබන සියලු කටයුතු සාරප්‍රකාරෙම සාර්ථක වේවා. දෙදෙනාගේම හිත්වල පවතින සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් වේවා. ඒ හැම දිනාටම තමන්ගේ ජීවිත යහපත් කොට පවත්වාගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම මියපරලෝ යන්නට යෙදුන සියලුම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වී සසර ගමනම සුවපත් වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඉතින් අවසානයේ ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂම දේශිකාණන් වහන්සේව අපටත් පින් අනුමෝදන් කරලා තියෙනවා. අපිත් ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ වගේම ළඟා කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපේ පින්වතුන් හැම දිනාටම අපි බොහෝම මිත්සිතින් පුණ්‍යානුමෝදනාත්මකව ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදයේ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. නෙතෙෆම් ධර්ම දක්ෂිනාවයි ඒ අවසන් වූයේ. අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවැනි චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී ඔබේ විහාරස්ථානයට වැඩම කරවා නෙතෙෆම් ශ්වේත පූජා පොහෝදා සජීවී පින්කම් මාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමති නම් ඔබ කතා කරන්න අපේ දර්ශනට 077 41 52 272 අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්න දර්ශන සූදානම් වෙන්නේ. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. සතියේ දිනවල 077 77 25 214 අංකයෙන් අපේ කෞෂිත කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට, ඒ සඳහා එකතු වෙන්නට 076 716 3872 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 076 716 3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙතෙෆම් රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙතෙෆම් ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.
3: කවදත් අලුත් කාගෙත් නෙත්.

Net FM Spirit Mandapil ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලොව තෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කෙවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM, Spirit Mandapiya. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.